ආනන්ද ක්‍රමයක් යොදාගත්තා. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙන

0: වෙලා උදේ 6යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලක්ෂණ මොනින් දිස්සල්.
3: දෙත්තා. ගතිගත්. දෙත්තා. දෙත්තා.

0: අයිබෝවන් සුබ දැසනක් අද ජෝනි මාසේ 25 වෙනිදා බ්‍රහස්පතින්දා ජයග්‍රහි දිනයක ආරම්භය. යුද්ධ වීරයෙක්, ලේකකයෙක් සහ පරිසර ආරක්ෂකයෙක් වගේම අමරිකාවේ 26 වෙනි ජනාධිපති ලෙස කටයුතු කළ තියඩෝර් රූස්වෙල්ට්ගේ අපූරු කියමනක් තියෙනවා. ඔහු කියනවා, ඔබට ඉලක්කයට යා හැකියි විශ්වාසය ඇති කරගන්න. එවිට ඔබ අඩක්ම දුර ගෙවා ගොස් අවසන් කියලා. මොකද ඔබේ ඉලක්කයේ අත්තිවාරම ඔබට එය කළ හැකි බවට ඔබේ සිත තුළ තිබෙන විශ්වාසයයි. එනිසා ඔබ කරන දේ පිළිබඳව විශ්වාසය ඇති කරගන්න. ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවිසහා ලක්ෂණ ප්‍රවෘත්ති අංශ වාර්තා කරලා තියෙන නවතම උතරතුරු ලක්ෂණ මෝර්නින් නිවුස් සලත්තුලින් ඔබට කියන්න. අද දින මින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වසරේ මුල් මාස පහට ඩොලර් බිලියන 7.05 ක වර්ධනයක්. මැයි මාස පමණක් ඩොලර් මිලියන 1500 හැත්තෑවක් උපයලා. අද මේ සම්බන්ධයෙන් නිරංජලා වික්‍රමසිංහ දිනවිනට වාර්තා වරගෙන එන්නේ 2026 වසරේ මුල් මාස පහ තුල ශ්‍රී ලංකාවේ අපනයන අංශය ප්‍රබල වර්ධනයක් අත්කර ගනිමින් සමස්ත අපනයන ආදායම අමරිකානු ඩොලර් බිලියන 7.3ක සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මෙය මෙරටේ බාහිර ආර්ථික අංශයේ ශක්තිමත් සහ ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කරන සුවිශේෂී සංදිස්ථානයක් බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා. ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් සහ ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් සඳහා වූ නිෂ්පාදන අපනයනයෙන් තමයි මේ ආදායම ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ කියලායි අද සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තිබුණා. ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන වලට අනුව 2026 වර්ෂයේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මෙරට සමස්ත භාණ්ඩ සහ සේවා අපනයන ආදායම අමරිකානු ඩොලර් බිලියන 7393.39ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙනවා. මේ 2025 වසරේ අනුරූප කාල සීමාවට සාපේක්ෂව 7.56ක වර්ධනයක් කියලා තමයි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතේ. එතකම අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතට සහ ලංකාදීප පුවත්පතට. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සටහන් වෙනවා, සමාවදී වසර 4යි, පොදු සමාර රැඳවියෝ 154ක් තාමත් හිරේ, අරගලයත් එක්ක නිදහස් කිරීම යට ගිහින් තෝරාගත් 184න් 30 දිනකට විනිසුරු නිර්දේශ හවස් වෙලා නිදහස් කිරීම බන්ධනාගාරයේ වැඩක් නෙවෙයි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා කියලා අද ලංකාදීප පුවත්පතට යොහන් බහසුර ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. මරණ දඬුවම නියම වී පොදු සමාව ලැබීම සඳහා අධිකරණ අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටු කීපයක් නිර්දේශ කළ සිරකරුවන් 154 දෙනෙකු වසර 4කට අධික කාලයක් තවදුරටත් බන්ධනාගාරගතව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා. මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් 262 දෙනෙකුගෙන් සිරකරුවන් 154 දෙනෙකු 2022 වර්ෂයේ මාර්තු මස පොදු සමාව යටතේ නිදහස් කිරීමට තෝරාගත් බවත්, එම කාලය තුළ සිදු වූ දේශපාලන තත්ත්වයන් සමග ඔවුන් නිදහස් කිරීම යට ගිය බවත් සඳහන් වෙනවා කියලා අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ලෙස තොරතුරු සටහන් කරලා තියෙනවා. දෙදහස් 25 වසරේ ජනවාරි මාසයේ සිට 2026 වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ අත්අඩංගුවටපත් විෂ මද්‍රව්‍ය සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කරුණු ඉදිරිපත් කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
1: 2025 දින සිට 26.04.30 දක්වා කාල සීමාව තුළ සමස්තයක් වශයෙන් හෙරෝයින් කිලෝග්‍රෑම් 2761 ග්‍රෑම් 116ක්, ගංජා කිලෝග්‍රෑම් 17899ක්, කොකේන් කිලෝග්‍රෑම් 300යි, හෂිෂ් කිලෝග්‍රෑම් 1959ක්, අයිස් කිලෝග්‍රෑම් 3554ක්, මත් කරල් 13,095,445ක්, මත් පෙති 37,035,612ක් අත්අඩංගුවට තියෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 226,447ක් වෙනවා.
0: It's more to the Daily News newspaper. Massive dengue prevention campaign. Western province accounts for 52.12% of all cases. Legal action against more than 4,000 dengue patients filling hospitals. Furthermore, in detail, the National Dengue Control Unit yesterday warned that several major hospitals, including the National Hospital of Sri Lanka in Colombo, are operating near maximum capacity amid the surge in dengue cases, raising concern that the outbreak could escalate into a hyper epidemic. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරන ඩෙංගු වසංගත තත්ත්වයක් වෙයි. රෝහල් ධාරිතාවය උපරිමයට යයි. ඩෙංගු මර්ධනයකගේ අධ්‍යක්ෂයයි මෙහෙම සඳහන් කරන්නේ. රංජලා වික්‍රමසිංහ සහ ප්‍රදීප් කුමාරයි වාර්තාව අරගෙන ඉන්නේ. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සටහන් කරමින් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පත් ඇතුල් පිටුවලට. අද මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. දෙවැනිපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් බවට පත්වීමේ අවදානමත් සමග කොළඹ ජාතික රෝහල් ඇතුළු ප්‍රධාන රෝහල් රැසක් උපරිම ධාරිතාවට පැමිණ ඇතැයි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණංගර මහතා සඳහන් කරනවා. පවතින වාතාවරණය සම්බන්ධයෙන් ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ මහතා සඳහන් කළේ දෙවැනිපුරා පවතින අධික ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ ප්‍රධාන රෝහල් රැසක් උපරිම ධාරිතාවයට පැමිණ ඇති බවත් තත්ත්වය පාලනය කිරීමට අද සිට ක්‍රියාත්මක වන පරිදි දින තුනක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පළාත් 6ක ග්‍රාම නිලධාරී වසම් 600ක් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බවයි. පාසල් පිරිසිදු කිරීම සහ දූමායනයටද මීට සමගාමීව ක්‍රියාත්මක වනවා කියලයි සඳහන් වෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහතා සඳහන් කරේ අද දිනේ වන විට අපේ රටේ ඩෙංගු රෝගී තත්ත්වය ඉතාමත් බරපතල අවධියකට පත් වී තිබෙනවා. මෙවන විට මෙරටින් වාර්තාවේ ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287ක් එමෙන්ම අවාසනාවන්ත ලෙස ජීවිත 29ක් අපට අහිමි වී තිබෙනවා. මෙහි ඇති කණගාටුදායකම සහ සංවේදීම කාරණය තමයි එමිය ගිය අය අතරින් 5 දෙනෙකුම වයස අවුරුදු 5ට අඩු කුඩා දරුවන් වීමයි. ජුනි මාසයේ තුළ පමණක් රෝගීන් 14,446ක් වාර්තා වී තිබෙනවා කියලයි ඔහු සඳහන් කරන්නේ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 48,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ජුනි මාසයේ මේ දක්වා රෝගීන් 14,446 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා කියලාද ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරුවලත් සටහන් කරලා තියෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණාගර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
2: මේ වන විට රෝගීන් 48,287ක් වාර්තා වෙලා තිබෙනවා. එතකොට ඊයේ දවස තුළ රෝගීන් 750ක් පමණ වැඩි වෙලා තිබෙනවා 22 වෙනිදාත් එක්ක සංසන්දනය කරනකොට. එතකොට මේ වන විට ජූනි මාසයේ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 14,446ක් වෙලා තිනවා. බස්නාහිර පළාත තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන පළාත. ඒකේ කොළඹ 10,085ක්, ගම්පහ 9,093ක් සහ මහනගර සභා සීමාවේ 2,251ක් පමණ රෝගීන් වාර්තාලා තිබෙනවා. එතකොට මේක ගත්තොත් එහෙම බස්නාහිර පළාත තමයි මේ රෝගීන්ගෙන් 52.12% ප්‍රතිශතයක් පෙන්නුම් කරනවා බස්නාහිර පළාතේ. ඊළඟට දකුණු පළාතේ 16.04% ඉන්නවා මේ රෝගීන්ගෙන්. ඊළඟට සබරගමුවේ 9.15% පෙන්නුම් කරනවා සහ මධ්‍යම පළාතේ 7.1% ඉන්නවා. නැගෙනහිර පළාතෙත් 5.4% පෙන්නුම් කරනවා. ඉතින් මේ ඔය කියන පළාත්වල තමයි දැනට අපි අවදානම් කියලා කියන්නේ. මෙන්න මේ පළාත්වල තියෙන දිස්ත්‍රික්ක 14ක් තියෙනවා. අපිට දැන් මේ තියෙන මේ අවදානම් තත්ත්වය, එහෙම නැත්නම් මේ වසංගත තත්ත්වය මැඩ පැවැත්වීමට කටයුතු කරනවා මේ දවස් තුනේ සහායන් ඉදිරියට.
0: දෙවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් ලෙස සටහන් කළ තෙනවා රුහුණු සරසවි දියණිය ඩෙංගු රකුසාට බෙලි. මට ඩෙංගු හැදිලා ඔයාලා බලලා යන්න, නොමැරී හිටියොත් මම එන්නම්. අද මේ සම්බන්ධයෙන් ඇගේ චාරූපයක් සමගින් තොරතුරු සටහන් කරලා තිනවා. මරණයට පෙර මිතුරියකට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරලා තිනවා. ඒ විදිහට ඩෙංගු රටම ගිලගනී. රෝහල් ධාරිතාවත් උපරිමයට. රෝගීන් සංඛ්‍යාව 50,000කට ලං වෙයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සසුජීව සත්සරයි වාර්තා වරගෙන ඉන්නේ. රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවියක්ද ඩෙංගු මාරයට බෙලිවීමෙන් දිවේනේ ඩෙංගු රෝගී තත්ත්වය බරපතල අවදානම් තත්ත්වයකට ඊවන විට පත්ව තිබූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාපීඨයේ ඉගෙනුම ලැබමින් සිටි මාතර දෙනියාය ප්‍රදේශයේ පදිංචි සඳලි තාරකා නැමැති සිසුවිය ඩෙංගු රෝගය වැළඳීමෙන් මිය ගොස් තිබෙනවා. ඇය මේ යෑමට පෙර සිය සමීප මිතුරියකට වට්ස්ඇප් පණිවිඩයක් සටහන් කරලා තිබෙනවා. මට ඩෙංගු හැදිලා ගෙදර ආවා, ඩෙංගු පොසිටිව් මට ඩාන්ස් එකට එන්න බැරි වෙයි ළමයි සෝරි මම නොමැරුණොත් එන්නම් යාළුවනේ ඔයාලා බලලා යන්න කියලා ඇය සඳහන් කළා තිබෙනවා ඇගේ අකල් වියෝවෙන් විශ්වවිද්‍යාල ප්‍රජාවම දැඩි ශෝකයට සහ කම්පණයට පත් වී සිටිනවා සහෝදර සිසු සිසුයන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට නිවන් සුව පතමින් සංවේදී සටහන් තබා තිබෙනවා කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ එතකම අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු දිනමින පුවත්පත සටහන් කළා තියෙනවා මාස 6ට සංචාරකීන් ලක්ෂ 11ක් කැවිත් මහින්ද අලුත් ගෙදරයි වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා මැද පෙරදිග කලාපය තුළ ඇති වූ අර්බුද තත්ත්වය හමු වේ පවා මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි විදේශ සංචාරකීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා ජනවාරි මාසයේ පළමු වෙනිදා සිට ජූනි මාස 21 වනදා දක්වා කාලයේදී විදේශ සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණී තිබෙනවා කියලා ඒ සඳහන් වෙන්නේ. එය විදේශ සංචාර ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් බවත් එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තා මගින් පෙන්වා දෙනවා කියලා දිනමින පුවත්පත අද තොරතුරු සටහන් කරනවා. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වන රැඳී සිටින ලක්කන මෝර්නින් නිවුස් ඇලට් එක FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලට් අහගෙන ඉන්න බැලාව උදේ 6 විනාඩි 12යි.
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ලක්කන රේඩියෝ ITN

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 276 176 අංකයට ඔබේ

0: වෙලාව දෙහය විනාඩි 19 අපිසෝදානම් දින මින පුවත්පතට අවධානය යොමු කරන්න. පොසොන් සමයේ අනුරාධපුරයට විශේෂ ප්‍රවාහන සේවා. සුභාෂිනී සේනානායකයි අද වාර්තාව අරගෙන එන්නේ දින මින පුවත්පතට. මේ සම්බන්ධයෙන් අද පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කළා තින අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. Special trains and buses for Anuradhapura Pusun season. Free train service from Anuradhapura to Mihintale. For the more detail, a number of transportation facilities, including free train services and passenger bus services, are being implemented for devotees visiting Anuradhapura during the Pusun season. The Sri Lankan Transport Board, the Road Passengers Transport Authority, and the Sri Lankan Railway Department have taken steps to ensure proper passenger transport facilities. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙනවා. ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා කියලා අද සුභාෂිනී සේනානායක දිනමින්ට ගෙනෙන තොරතුරු වල සටහන් කරලා තියෙන්නේ. එම සේවාවන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙක්ව සිදු කරන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අනුරාධපුරය දක්වා ගමන් කරන බස් රථවල ගමන් වාර වැඩි කර ඇති බවත්, අවශ්‍ය අවස්ථාවක සේවයට එක් කිරීමට අමතර බස් 359ක එනියක් සූදානම් කර ඇතැයි ළඟම සභාපති සජීව නන්දසේන නන්දන කනකරත්න මහතා සඳහන් කරා කියලයි අද දින මින පුවත්පතේ වාර්තාව. අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථ 400ක් ධාවනය සඳහා කටයුතු කර තිබෙනවා. මහනුවර සහ කුරුණෑගල ඩිපෝවලට අයත් මිකැනික් වරුන්ගේ සංචිතයක් අනුරාධපුරයට කැඳවා තිබෙනවා. අවශ්‍ය අලුත් වැඩියා සිදු කිරීමට ළඟමට අයත් නවාතැන් පොල කිහිපයක් රියඳුරන් කොන්දොස්තරවරුන්ට නවාතැන් සඳහා වෙන් කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. පසුගිය 14 වෙනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා මේ කටයුතු වෙනුවෙන් කියලා තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කියලයි අද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත දීර්ඝ විස්තරයක් සටහන් කරමින් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. ලංකාදීප පුවත්පත සටහන් කරන අගෝස්තු 10 වෙනිදාම තමයි උසස් පෙළ. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් මේ විදිහට සටහන් කරනකොට දින මින පුවත්පතේ සටහන් වෙන උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර කාල සටහන සංශෝධනයට අපි අවධානය යොමු කරමු. මේ පිළිබඳ තොරතුරු වලට අද දින මින පුවත්පත මේ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිළිබඳවයි සටහන් කළා තියෙන්නේ. විදුහල්පතිවරුන්, ගුරුබවතුන් සහ සිසුන්ගෙන් ලැබුණු විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර කාල සටහන සංශෝධනය කිරීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරිලියනගේ මහත්මිය සඳහන් කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් වරිය මේ බව සඳහන් කළා. දැනට පවතින කාලසටහනට අනුව රසායන විද්‍යාව පළමු පත්‍රය සහ දෙවැනි පත්‍රය අතරට සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ඇතුළත් වී තිබෙනවා. මෙම පත්‍රයන් අතරට අනිකුත් විෂයන් පැමිණීම දරුවන්ට යම් පීඩනයක් සහ අපහසුතාවයක් විය හැකි බවට විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ පෙන්වා දී තිබෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒ අනුව දරුවන්ගේ පහසුව උදෙසා පසුගිය වර්ෂවල පැවති ආකාරයටම රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර කාලසටහන නැවත සංශෝධනය කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් වරිය වැඩිදුරටත් සඳහන් කළේ කියලයි අද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පතේ සටහන. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කරලා තියෙනවා. උසස් පෙළ විභාගය ලබන අගෝස්තු 10 වෙනිදා නියමිත පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළා. කිසිදු ආකාරයකින් විභාගය පැවැත්වෙන දින කල් දැමීමක් සිදු නොකරන බවයි එම හතා පෙන්වා දෙන්නේ.
1: අගෝස්තු මාසේ 10 වෙනිදා විභාගය තියෙන බවට ගත්ත තීරණය හදිසියේ ගත්ත තීරණයක්වත් එහෙම තීරණයක් නෙමෙයි. ඒ තීරණය සියලු කරුණු සලකා බලා නිසි කාලයේදී අපි තවදුරටත් ඒ දින වකවානු ලබා දෙමින් ගත්ත තීරණයක්. එතකොට ඒ තීරණයට පදනම් වන්නේ පාසල් පවත්වන දින සංඛ්‍යාව. එතකොට මේ වර්ෂයේදී මේ කියන දිනේට අගෝස්තු මාසේ විභාගය තියෙන දින වෙනකොට පාසල් පවත්වන දින සංඛ්‍යාව 343ක් වශයෙන් ගණනය කරලා තමයි මේ දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. 2020 වර්ෂයේදී දින 318ක් තමයි මර මම කියපු පරතර දෙක අතර පාසල් පැවැත්වන පාසල් දින ගණන තිබිලා තියෙන්නේ 2021 වර්ෂයේදී 253ක් ඒ වගේම 2022 වර්ෂයේදී 251ක් 2023 වර්ෂයේ දවස් 361ක් වගේම 2024 වර්ෂයේ දවස් 367ක් සහ 2025 වර්ෂයේ දවස් 355ක්. එතන මේ වර්ෂයේ අපිට තියෙන්නේ දින 343ක්. එතකොට අර අපි කලින් නිවේදනය කරා වගේම අවශ්‍ය දින සංඛ්‍යාව අප උසස් පෙළ නිර්දේශය අවසන් කිරීමට යෝජිත නැත්නම් නියම කර තිබෙන දින සංඛ්‍යාව දින 300ක් එහෙම නැත්නම් කාල පරිච්ඡේද 600ක් ඒ පදනම මත ඉඳලා මේ දින සංඛ්‍යාව තමයි අපි තීරණය කරලා තින්නේ. මේක ප්‍රමාණවත් කියලා මේ කාලේ ප්‍රමාණවත් වීම මත අපි උසස් පෙළ විභාගයේ පැවැත්වීමට තීරණය කරලා තියෙනවා.
0: ලංකාදීප පුවත්පතරයි මේ අවධානය. දිත්වා ඇවිත් මාස 7යි වියලි ආහාර තොගයක් උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩගහලා විගණනයෙන් කාමර 3ක් සීල් ප්‍රාදේශීය ලේකම්වරියත් විගණන නිලධාරීන් අතරත් අවුලක් කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. කාමර සීල් තිබ්බේ තේරුමක් නැතිව ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කරනවා. අද සුරංග රාජනායකයි වාර්තාව අරගෙන එන්නේ දිත්වා සුලි කුණාටුවෙන් ආපදාවට පත් ගම්පොළ ජනතාවට බෙදා දීම සඳහා ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලැබී තිබුණ වියලි ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ජනතාවට ලබා නොදී ගොඩගසා තිබීම නිසා එම ද්‍රව්‍ය කල්ලිකුත් වී විනාශයට පත් වී ඇතැයි විගණන පරීක්ෂාවකින් හෙළි වී තිබෙනවා කියලාද එම භාණ්ඩ තොගේ චාරූපයත් සමගින් තොරතුරු සටහන් කළා තියෙන දවස් බොහොමයක් පුවත් සමගින් හමුවෙමු මේ විරාමයෙන් අනතුරු. රැඳි සිටින ලක්හන මෝර්නින් නිවුස් රට එක FM 93.5 93.7. වෙලාව 10:25.

වෙලාව 2:29 අපි සෝදානම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන අද ලංකාදීප පුවත්පත වගේම සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තිනු මේ සම්බන්ධයෙන් බෞද්ධ චිකිත්සකවරයෙගේ මරණය හොර ඉංජිනේරුවා ඉන්දියාවට පණින්න ඉඳලා අනියම්බිරියයි දරුවයි එක යාපනයේදී අල්ලයි තරුණිය මැරුවේ ගෙල සිර කරලා අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත මේ විදිහට සටහන් කරනකොට දෙවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරනවා මේ සම්බන්ධයෙන් උපන් දිනය දා ඔලුගලගෙන් පොලිසියට තැග්ගා ශ්‍යාමාගේ ඝාතක පෙම්වතා යාපනයේදී වලානට කොටු අනියම්බෙනිද සහ දරුවා සමග බෝට්ටුවෙන් ඉන්දියාවට පණින්න ගිහින් ගෙල සිර කර මරලා අද ශ්‍යාමා දර්ශනීගේ චාරුපේකුත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා ගම්පහ තරුණියකගෙන් 1,17,00,000 කොළඹ තරුණියකගෙන් 17,00,000 තවත් තරුණියකගෙන් 13,00,000 තිස්ස මහරාමයේ අයෙකුගෙන් 22,00,000 විදේශ රැකියාවක් මව 42,00,000 කියලායි අද දෙවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ නොවන් පලිහ වඩන හේමන්ත රාඳුනු සහනාලක රත්නායක අද වාර්තාව අරගෙන එනවා දෙවයින පුවත්පතට අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තිබුණා අපි අවධානය යොමු කරමු physiotherapist's murder suspect wife arrested in Jaffna police track vehicle using GPS technology for the Mundi

0: ළමා දර්ශනීය නැමැති තරුණිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු ඊ අලුයම යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇත්තේ සියානි අම්බිරිඳ සහ සිව් හැවරිදි දරුවාද සමග බෝටුවකින් ඉන්දියාවට පලා යෑමට උත්සාහ කරමින් සිටියදී වලාන දූෂණ වර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රෝහණ ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් දින කිහිපයක් තිස්සේ සිදු කළ ඉතාම සූක්ෂම මෙහෙයුමකින් පසු මෙම දරුවා සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා කියලයි දිනමින පුවත්පතේ සටහන. 16න් 15 දරුවන්ට සමාජ මාධ්‍ය සීමා කරන පනතක් ගේන මන්ත්‍රී ෆයිස මුස්තාපාගෙන් පෞද්ගලික යෝජනාවක් අද සරණ විජේකොන් සහ සඳයා කරුණාරත්නයි වාර්තාව අරගෙන මේ සම්බන්ධයෙන් ඇතුළු පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා. ශ්‍රී ලංකාවේදී වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම සීමා කිරීමේ අරමුණු යටතේ සකස් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිස මුස්තාපා මහතා විසින් අදාළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ මහලෙකම් කුෂානි රෝහණදේර මහත්මිය වෙත බහර දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිස මුස්තාපා මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම සමාජ මාධ්‍ය අවම වයස් සීමා පනත් කිටුම් පත මගින් දරුවන් අන්තර්ජාලය ඔස්සේ අහිත කර අන්තර්ගතයන්ට සහ ක්‍රියාකාරකම් වලට නිරාවරණය වීම වැළැක්වීම මෙන්ම සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල සේවා සපයන ආයතන සඳහා නව රෙගුලාසි හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි අද දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වන රැඳී සිටින ලක්හන මෝර්නින් නිවුස් ඇලර්ට් එක FM 93.5 FM 93.7. ලක්හන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව මතක් කරනවා වෙලාව උදේ 6 විනාඩි 33යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව 6:34 අපි සුදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ දින උමදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 24 වෙනිදා බදාදා දවස මහජන සම්පත 6228 වන දිනුම්බාරයේ ඒ දවසේ දී ක්‍රියාත්මකුණේ ආර් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහී අංක සටහන් වන අංක 5, අංක 4, අංක 8, අංක 9, අංක 6 සහ අවසානයටත් අංක 9. ගොවිසෙත 4470 වන ජයග්‍රහ දිනුම්බාරයේ ඒ දවසේ දී ක්‍රියාත්මකුණේ ඒ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රාහී අංක 17, අංක 32, අංක 71 සහ අවසානයට අංක 76 විදිහටයි සටහන් වෙන්නේ. මෙගා පව 2576 වන ජයග්‍රහී දිනුම්වාරයේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී සුපිරි අංකයේ අංක 14, අනිකු ජයග්‍රහී අංක සටහන් වන අංක 30, අංක 37, අංක 42 සහ අවසානයට අංක 72. දරණ නිධානයේ 2258 වන ජයග්‍රහී දිනුම්වාරයේ ඒ දවසේ දී ක්‍රියාත්මකුනේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ සී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහටයි සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක 4, අංක 7, අංක 35 සහ අවසානයට අංක 44. හඳහන 1537 වන ජයග්‍රහ දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මිලිටීගත හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය වෘශ්චික ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක සටහන් වෙන අංක 11, අංක 23, අංක 28 සහ අවසානයට අංක 59. අද සම්පත 803 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ආර් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක 8, අංක 9, අංක 6 සහ අවසානයටත් අංක 9. NLB ජය 496 වන ජයග්‍රහ දිනුම් වාරයේ H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක බිඳුව නැවතත් අංක බිඳුව, අංක 2 සහ අවසානයට අංක 4. සුබ දවසක්. 344 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහී අංක 4, අංක 22 සහ අවසානයට අංක 36. හෙතෙක්ම සුබ දවසක්. 344 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8114 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න බැලාවුදේ 6:36.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: වෙලාව 2:00 විනාඩි 38යි.
2: සම්බුදු සිසිලසින් ලක්දිව එකලු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි.
3: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේ සිට
2: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

දිනමලා රාත්‍රි 7ට ලක්කනේ ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: වෙලාව 6යි විනාඩි 43 අපසෝදානම් මත උදැසන 5යි 30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අවධානය යොමු කරන්න.
1: weather forecast
0: අද රාත්‍රී සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ తాවකාලික වැඩිපීමක් බලාපොරොත්තු වෙනවා කියලායි සඳහන් වෙන්නේ. වස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීම හැකියාවක් පවතිනවා. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම හැකියාවක් තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විරින් විට හමන පැයට කිලෝමීටර් 30 සිට 40 පමණ දක්වා වූ තරමක තද සුළං ඇතිවිය හැකි ගගරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දෙවෙනි පුවත්පතටයි මේ අවධානය යොද සඳහන් වෙනවා. මගින් 50කගේ ජීවිත බේරූ රියදුරාගේ හදවත නවති. අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් වාර්තාව අරගෙන එනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් අද සටහන් කළ තියෙනවා ඡායාරූපත් සමගින්. අද මේ විදිහටයි සටහන් වෙන්නේ වැඩිදුර තොරතුරු. අම්පාර ඩිපෝවට අයත් ශ්‍රී ලංකම බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙකුට හදිසි ඇති පොහොර දබාදයක් නිසා වැල්ලම්පිටිය අඹගස්හඳේ ප්‍රදේශයේදී බසය අනතුරට ලක්වේ රියදුරු මර්මුවට පත් වී තිබෙනවා. රියදුරුගේ පාලනින් බසය ගිලිහි අලුයම 5:30ට පමණ මෙම අනතුරු සිදු වී තිබෙනවා. මෙහිදී ලංකම බස් රථ රියදුරු කඩිනමින් රෝහල්ගත කිරීමට එම ස්ථානයේ සිටි පිරිස පියවර ගත් අතර ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කරේ. අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50 දෙනෙකු සිටි තිබෙනවා. පෙලසින් මියගොස් ඇත්තේ අම්පාර උහන පදිංචි අසංක සංජීව නැමැති 44 හැවිරිදි අය කියලායි සඳහන් වෙන්නේ. බස් රථ රියදුරු බසේ පදවාගෙන යමින් සිටියේදී එක්වරම වෙව්ලන්ටට පටන්ගෙන ඇති අතර එහිදී බස් රථ රියදුරාගේ පාලනින් මිදී ගොස් විදුලි කණුවක්ද කඩාගෙන තාප්පියක වැදී බස් රථයෙන් නතර වී තිබෙනවා. මගීන්ට අනතුරක් සිදු වී නැහැ. මෙලෙස අනතුරට ලක් වී තිබුණේ කොළඹ සිට අම්පාර බලා ධාවනයේ වෙමින් තිබූ බස් රථයක්. අනතුරින් බස් රථයේ ඉදිරිපසට විශාල හානියක් සිදු වී තිබෙනවා. වැලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සමරවීර මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුරේෂ් මහතාගේ මෙහෙයවීමෙන් මෙහි වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි කියලයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. Gotabaya's petition against arrest fixed for 6th of July. The Court of Appeal yesterday fixed for 6th of July the further hearing of the writ petition filed by the former President Gotabaya Rajapaksha seeking an order preventing his arrest in connection with the ongoing investigations into the 2019 Easter Sunday terror attacks. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළ තැන දින මින පුවත්පතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ ගෝඨාභයගේ පෙත්සම ජූලි 6 දක්වා කල් තබයි. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු වාර්තා කළ තැන දින මින පුවත්පත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම ජූලි මාස 6 වෙනිදාට කල් තබා තිබෙනවා. මෙම පෙත්සමේ අභියාචනාධිකරණයේ සභාපති වෙනිසුරු රොහාන්ත අබේසූරිය සහ වෙනිසුරු සලත් දිසානා කියන මහත්වරුන්ගෙන් සමන්විත වෙනිසුරු මඩුලක් හමුවේ රිට් පෙත්සම දෙවැනි දිනයටත් සලකා බැලුණා කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. සරසවි සිහිනය සැබෑ කර ගැනීමට කෝටි 36ක හෂීෂ් අරන් ශ්‍රී ලංකාවට කැනඩා පාසල් සිසුවිය දැලේ. හිමන්ත රන්දුණු සටිකේජි කපිලයි අද දිවයිනට මේ වාර්තාව අරගෙන එන්නේ. කැනඩාවේ විශ්වවිද්‍යාලයක හෙද පාඨමාලාවක් ඇදලීම සඳහා අවශ්‍ය කරන මුදල් ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 36කට ආසන්න වටිනාකමකින් යොත් හසීෂ් මද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් 18 හැවිරිදි කැනඩා ජාතික පාසල් ශිෂ්‍යාවක කටුනායක ගුවන්තොටුපලේදී පෙරේදා රාත්‍රිය අත්අඩංගුවටගෙන තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඩොලරේ සම්බන්ධයෙන් තද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඩොලරේ රුපියල් 340 පසු කරයි කියලයි අද ශාම්නුවන් ගණේවත දිවයිනටගෙන වාර්තා විතරතුරු සටහන් වෙන්නේ. එතකම විනිසුරු පත්කිරීම් ප්‍රමාදය ගැටලු ගැන විපක්ෂයේ ඉදිරි පියවර සාකච්ඡාවට කියලාත් අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන උපරිමාධිකරණ විනිසුරු වරුන් පත්කිරීම ප්‍රමාද කිරීම තුල මතුව ඇති ගැටලු පිළිබඳව ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඊ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.

0: ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙනින බැලව් 6 විනාඩි 52යි.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 2:53 විසෝදානම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
0: Around the world.
1: අදත් විදේශ තොරතුරු පිළිබඳව අපත් සමග සාකච්ඡා කරන්න එකතු වෙනවා ලකන ප්‍රවෘත්තිංශ සහකාර කළමනාකරු විදේශපත් විශ්ලේෂක චන්දන මානසිංහ. අයබෝවන්.
2: අයබෝවන් මේකල.
1: චන්දන මහත්මයා, දැන් විදේශ තොරතුරු විදිහට සටහන් වෙන මේ වෙනිසියුලාවේ භූමිකම්පා දෙකක් ඇති වෙලා තියෙනවා කියලා, කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ?
2: ඔව්, එතන පළවෙනි භූමිකම්පා රිච්ටර් පරිමාණ 7.2ක් විදිහට ඊට තප්පර කීපයකට පස්සේ තවත් 7.5ක භූමිකම්පාවක් ඇති වෙලා තියෙන අගනුවර ආශ්‍රිත සහ කලාප ගණනාවකටම ගොඩනැගිලි රැසක් සුන්බුන් බවට පත් වෙලා තියෙන්නේ. ඇමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය කියන විදිහට මේ භූමිකම්පාව නිසා දසදහසක් පමණ මේ යන්න 140ක අවස්ථාවක් තියෙනවා. ඒත් එක මවුන්ට් කියලා තියෙනවා ඒ ලක්ෂයක් පමණ වෙන්න 130ක පමණ අවස්ථාවක් තියෙනවා කියලා. එතනම් දරුණු සහ බරපතල තත්ත්වයේ භූමිකම්පා දෙකක් වාර්තා වෙලා තින්නේ. ඊට පස්සේ පසුකම්පන වාර්තා වෙලා තියෙනවා. ඒ නිසාම තම සුන්බුන් ගොඩක් බඩපත් වෙලා තියෙනවා. ඊට පස්සේ වෙනසුලා බලධාරීන් කියලා තියෙනවා ජනතාවට නිවාසවලින් ඉවත් වෙන්න කියලා. හේතුව ගෑස් සම්බන්ධ අනතුරු ඇතිවීමේ බරපතල අවදානමක් වතු වෙලා තියෙන සහ ඉන්ධන සම්බන්ධ අනතුරු ඇතිවීම නිසා ගොඩනැගිලි සහ ප්‍රදේශ රසකට ඉන්ධන සැපයුම් සීමා කරලා තියෙන සහ තාවකාලික අත්හිටවල තියෙනවා කියලා ඔවුන් කියනවා. දැන් කොලොම්බියාවේ අගනුවරටත් මේ භූමිකම්පාව දැනලා තියෙන, අපි ගත්තොත් එහෙම වෙනසුවලා ඉඳලා කොලොම්බියාවට ගුවනින් දුර ගත්තොත් එහෙම කිලෝමීටර 1100ක් පමණ තියෙනවා. මේ තරම් දුරකටත් මේ දැනලා තියෙනවා. ඒ කියන්නේ ඉතා බරපතල භූමිකම්පාවක් ඉදිරිය සලකන්නේ. මේ කලින් 1967 දීත් මේ විදිහේ ද්විත්ව භූමිකම්පන ඇති වෙලා තියෙන වෙනසුලාවේ 200කට වැඩි පිරිසක් මෙහිකින් තියෙනවා. දැන් වෙනසුලා පිහිටා තිබෙන්නේම දකුණු ඇමරිකා කලාපයේ භූමිකම්පා සිදුවන කලාපයක, මේ භූතල දෙකක් එකිනෙක ගැටෙන කලාපයක නිසා සාමාන්‍ය සංසිද්ධියක් වෙනසුලාවේ භූමිකම්පා සිදුවන එක. මේ විදිහේ දරුණු භූමිකම්පාවක් මේ කාලයකට පස්සෙ තමයි මේ විදිහ සිද්ධ වෙලා තියෙන්නේ. එහින්දම බොහෝ වෙලාවට සිදුවිය හැකි අනතුරු සහ ජීවිත හානි, දේපල හානි ගණනය කරලා නැහැ. ඒව තවදුරටත් වර්ධනය වෙ හැකි බව තමයි බලධාරීන් කියන්නේ.
1: මේ විදිහට තමයි අද විදේශ තොරතුරු සටහන් වෙන්නේ. ඔබේ බෙහෙවින්ම ස්තුතිය ඔබට අපත් සමග අද විදේශ තොරතුරු විශ්ලේෂණයට සම්බන්ධ වීම ගැන. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා තොරතුරු වලට.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: චමරගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබෙනවා සේලම පුවත්පත්. අපි අවධානය යොමු කරමු දිනමින් පුවත්පතට. නායකා චමර යතපතු වාර්තා කළ විශිෂ්ට ශතකයේ හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව බ්‍රිස්ටල් හිදී පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ තරගයෙන් කඩලු 9 පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ තරගයේ පළමු පන්දුට පහර දුන් අයර්ලන්ත පිල ලකුණු 131කට සීමා කළ ශ්‍රී ලංකා පිල ඕවර් 15:3 ජය හිමි කරගත්තේ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමින්. ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායකා චමර යතපතු නොදැවි ලකුණු 106ක් රැස් කළේ පන්දු 60කදී 4:17 සහ 6:2 සමගින් කියලයි අද තොරතුරු සටහන් වෙන්නේ. ඇයි මේෂා දොලානි සමගින් පළමු කඩුල්ලට පන්දු 72කින් ලකුණු 98ක් එක්කල අතරින් ලකුණු 75ක් චමරි සතු වුණා. හිමේෂා ලකුණු 20කට දැවී ගිය අතර නිලක්ෂිකා සිල්වා නොදැවි ලකුණු 4ක් රැස් කළා කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. කොදෙවන්ට එරෙහිව ශ්‍රී ලංකාව අද ටෙස්ට් පිටියට පස් දින ගැටුමකට එන්නේ හරියටම වසරකට පසුවයි. අද මේ සම්බන්ධයෙන්ත් සිළුම් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. එතකම අද සඳහන් වෙනවා මම ආදරෙයි වයස අංකයක් පමණයි අවුරුදු 100ක ආච්චි අම්මා කෙනෙකුගෙන් මෙසේට විවාහ යෝජනාවක්. ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන එන දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපේ මෝනින් නිවුස් සලට් නිමා කරන්න කලින් කාටූන්ස් වෙත අවධානය යොමු කරමු. අජනගේ කාටුනේ දිනමින පුවත්පතේ අද මෙහිමයි සඳහන් වෙන්නේ බන්ධනාගාරයේ කාර්යාල පිටිසිඳු කරන්න සරණව දාලා පව් අසරණ සරණය කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. අපි අවධානය යොමු කරමු දෙවෙනි පුවත්පතේ ජරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් මොනවද කියන්නේ කියලා. සජබ අභ්‍යන්තර ඡන්ද ඩිජිටල් කරනවලු ඒ කියන්නේ ඒ ටිකෙන් සෑහීමකට පත් වෙලා වෙන්නේ නැති කියලායි අද දෙවයින පුවත්පත සඳහන් කරන්නේ. අද ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවලයි කාටුන් සඳහන් වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු පංකජ රුවින්දගේ සරදම් කාටුනේට. එදා සෙන්කෝලයක් උස්සන්න හැදුවලු, ඒක නිර්මාණය කරපු කලාකරුවට අද හිටියා නම් කොච්චර දුකක් හිතෙයිද කියලායි අද ප්‍රශ්නාර්ථයකුත් එක්ක ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. මෙතම අද කාටුන්ස් විදිහට සටහන් වෙන්නේ. අපි අදට ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් මේ විදිහට නිමා කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙක.

0: හොඳ ඇති නේද?
1: ඔව් හරි උදාහරණ.
0: අනේ අපිට එන්න දෙපැත්ත යන්න.
2: හරි යන් අපිත් එක්ක. ආය දවසේ. ඈ?
0: ආ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01176 679 579
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අනුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

හතයි විනාඩි 16 වෙලාව ගෙදර ඉන්න වැඩ හිටි අයට අපේ ශරීර සෞඛ්‍ය ගැන එහෙම නැත්නම් අපි සුවපහසුව ඉන්නවද කියලා හිතලා හොයලා බලලා ඒක කරන දේ නිකම් වදයක් නෙවෙයි. ඒ නිසාම ඔයාගේ පුංචි දුව පුතා ගැන ඔයා නිතරම වද වෙනවා. හැබැයි අපිට පුළුවන් වැඩිහිටියෝ ගැනත් ඒ තරමටම වද වෙන්න. ඒ අය දැන් හොඳින් ඉන්නවද, කොහොමද කනවා බොනවා, කොහොමද අඩුද, දැන් ගෙදරක වයසක නේද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා නම් එයා වෙනදට වැඩිය කොහොමද අද, කොහොමද සෞඛ්‍ය තත්ත්වය, අද උදේ පාන්දර කොහොමද යාගේ සෞඛ්‍ය තත්ත්වය. අපි එහෙම හිතන්නේ නැහැ. එයා කිව්වොත් එහෙම, මේ මගේ කොන්ද රිදෙනවා, මගේ අතපය රිදෙනවා, හන්දිපත්‍රු දාන්න, ඒ වගේ වෙලාවට අපි ඉක්මනට ඒවට ක්ෂණිකව විසඳුමක් හොයනවා. අපි ඒගොල්ලෝ කියන්න ඕනේ අපි ඒගොල්ලන් ගැන අවධානය දෙන්න. මොකද අපි කාර්යබහුලයිනේ, අපිට ඉතින් බිසි ෂෙඩියුල් එකක් තියෙන්නේ. ඒ නිසා රයිට් මේ ගෙදර ඔයාගේ ගෙදර පුළුවන්කමක් තියෙනවා නම් මේ ඔය වැඩිහිටියෝම ඉන්නවා නම්, විශේෂම අර අපි කියන්නේ කුඩා දරුවෝ ඉන්නවා නම්, ඔය අත්‍යවශ්‍යම දේවල් ටිකක් ගෙදර තියෙන්න ඕනේ හදිස්සියකට. ආ පොඩි ෆස්ට් එයිඩ් බොක්ස් එකක් වගේ එකක් තියෙනවා නම් ඒක ඇතුලේ තියෙන්න ඕනේ දේවල්. දැන් ඉස්කෝලේ යන කාලේ එහෙම ඔයාට මතකයි මේ ඔයාට මතකයි දැන් සාමාන්‍යයෙන් අපි පොඩි තුවාලයක් එහෙම වුණාම ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරලා ඉක්මනටම මොකක් හරි වෙච්ච ගමන් පන්ති කාමරයට දුවගෙන ආවා. ඒ ෆස්ට් එයිඩ් බොක්ස් එකේ මොන හරි දෙයක් ගත්තා, ඉක්මනට ඒකට ප්‍රතිකාරයක් දුන්නා. හරි. ඒ වගේ ගෙවල් වලත් එහෙම දේවල් තියෙනවා. ඒ තියෙන අතරේ ඔය සමහර විට මේ පුංචි පුංචි ඔය නේද වේදනානාශක පෙති, ඊට පස්සේ අර අපි කියන ඕඩික්ලෝන් වගේ එකක්, ඊට පස්සේ සර්ජිකල් ස්ප්‍රේට් වගේ එකක්, පුළුන් කැල් ටිකක්, ගෝස් කැල් ටිකක්, ඒ වගේ තියෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ අතරට ඔය මතක තියාගන්න ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කියන්නේ අන්න එහෙම එකක්. මොකද ඔයාගේ ගෙදර නේද පොඩි දරුවෙකුට එක පාරට යම්කිසි බඩේ අපහසුතාවයක් ඇති වෙනවා. එහෙම නැත්නම් වැඩිහිටිය ඔබට වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ක්‍රිමිරාජ නිෂ්පාදන පාවිච්චි කරන්න. ක්‍රිමිරාජ කරල් සහ ගුලි ගැන මම මේ මතක් කරේ. හැබැයි ඒ විතරක් නෙමෙයි, අර ඉස්සෙල්ලා කිව්වා වගේ හන්දි තෛලය, දැන් වැඩිහිටියෝ ගැන කතා කරනකොට හන්දි තෛලය වගේ එකක්, සියලුම කැඩුම් බිඳුම් ඒ වගේම තැලුම්, ඊට පස්සේ ඇවිලිල්ල වගේ තියෙනවා නම්, උලුක්කු වගේ තියෙනවා නම් හදිසි තුවාලවලට පවා පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා හන්දි තෛලය. මේ ක්‍රිමිරාජ නිවසේ නෙන්නේ වසර 77ක විශ්වාසයත් එක්ක ISO ඒ වගේම GMP තත්ත්ව සහතික තියෙනවා මේ සියලු නිෂ්පාදන වලට. ගෙන්න ගන්නවා නම් කෝල් කරන්න නම්බර් එක මතක් කරන්න 0112 753 889, 0112 753 889. සාමාන්‍යයෙන් ගෙදරකට කෝල් කළා මේක ගෙන්න ගන්න ඕනේ නැහැ, ළඟම තියෙන කඩේ තියෙනවා. ඔයා කඩයක් හැම කරන කෙනෙක් නම් නේද, ඔයා මේ ඖෂධ හලක් හැම කරන කෙනෙක් නම් වඩා මේ නම්බර් එකට කතා කරලා අවශ්‍ය පරිදි ගෙන්න ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ මතක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කිව්වම ඔබව දිනවනවා රුපියල් 40කින් වාගේ ජීවිතේ වෙනස් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, රටේ සංවර්ධනයට ජාතික ලොතරැයි මණ්ඩලය දායකත්වය දෙනවා. දැන් පහුගිය මාස 2-3 මේ අවුරුද්ද මාස 6 ගත්තොත් එහෙම ඔයා දන්නවා ලංකාවේ සුපිරි කෝටිපතියෝ 29 දෙනෙක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක එසේ මෙසේ ජයග්‍රහණ නෙවෙයිනේ, කෝටිපතියෝ 29 දෙනෙක් බිහි කරනවා කියලා කියන්නේ. දිනෙන් දින තැනින් තැන රට පුරාම වාසනාව බෙදෙන ලොතරැයි ලෝකේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් දැන් බලමු ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව තියෙන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ හැමතිස්සම හිතනවා රටේ මිනිස්සු සිනහමුසු මොහොනින් ඉන්න ඕනේ කියලා. වහිනා වෙලා ඉන්නවට ඒගොල්ලෝ හරි කැමති නිසා ඔයාට සපෝට් එකක් දෙන්න පුළුවන්, හයියක් වෙන්න පුළුවන් ඕනම තැනක ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නවා. දැන් අපි හිතමු රණවිරු සේවා අරමුදල, ඊට පස්සේ සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසනා අරමුදල, ජාතික වකුගඩු අරමුදල, මේ වගේ රාජ්‍ය සේවයේ පවත්වගෙන යන අවශ්‍ය කරන බොහෝ තැන්වලදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හයියට ඉන්නවා කියන එකයි මම ඒ මතක් කරේ. නිසා රුපියල් 40ක් වියදම් කරනකොට මතක තියාගන්න, ඔයක පැත්තකින් ලංකාවේ නේද තවත් අරමුදල් රසක් වෙනුවෙන් වාගේ පුංචි දායකත්වය දීලා ඉතින් රටේ සංවර්ධනයටත් දායකත්වය දීලා කියලා. ඒ වගේ විජේ නිෂ්පාදන ගැන මතක් කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ අභිමානයත් එක්ක. ලංකාවේ නිෂ්පාදනයකට ලෝකෙ කොහෙ ගියත් හොඳ පිළිගැනීමක් තියෙනවා කියලා කිව්වම අපිට එකපාරට ඒ කාලේ ඉඳන්ම මතක් කරන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි, එහෙම නැත්නම් යම් කිසි දෙයක් තමයි කුළුබඩු කියලා කියන්නේ. ඒ කුළුබඩු අතරෙත් විජේ නිෂ්පාදන කියලා කියන්නේ එදා වගේම අදත්, අද වගේම හෙටත් ජාත්‍යන්තරයේ තුල ලංකාවේ කුළුබඩු වල තියෙන ප්‍රමිතිය පරිස්සම් කළා, ඒ කීර්තිය ඒ වගේම විදේශ විනිමය රටට අත්පත් කර දෙන්න සෑහෙන දෙයක් කරන නිෂ්පාදන පෙළක්. ඉතින් ලෝකෙ කොහේ හරි වාගේ කවුරු හරි හිතමිත්‍රෙක් ආදරණීයෙක් ඉන්නවා නම් කියන්න, ඔන්න දැන් බය වෙන්න දෙයක් නැහැ. ලංකාවේ රසයට ඕගල්ලන්ගේ රටේදීත්, ඔයා දැන් වැඩ කරන රටේදීත් කෑම ටික කන්න විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් කියලා. 7:21 වෙලා.

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොමනින් දේශල්
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ලඛන Radio ITN.

Good morning, Subudasana. Kiya gatta tikatte ga tate diyagena balagininno hata mar wenakan ane. Ayyo man rupiyal 40k wedan kara. Den mokada vela tiyenne kiyala? Hari api balamu ne nan. Iye dawase denum madillada jaathika lotaray manli ticket wala vasanawan danga tika balanna yanne. Hawi suba dawasak lotarayen patan gamu. Iye June 24 wenna denum madima 344 wana denum madima. E wageema meena lagne tamai jayagrahi lagne bawata patthune. Jayanka anka 4 anka 22 saha anka 36. ඊට පස්සේ ජය ලොතරැය තමයි ප්‍රතිඵලය කියන්නේ H අක්ෂරයත් එක අංක බිංදු අංක බිංදු අංක 2 අංක 4. අද සම්පත ගත්ත අයට මෙන්න මේ අංක ටික තියෙනවද කියලා බලන්න. අංක 6 අංක 9 අංක 9 අංක 6 අංක 9 අංක 8 අංක 9 අංක 6 අංක 9 R අක්ෂරයත් තියෙන්න ඕනේ වගේ ටික ටිකේ. ඒ වගේම හඳහන ලොතරැය වෘෂික ලග්නේ තියෙන්න ඕනේ. ඒ වගේම අංක 11 අංක 23 අංක 28 සහ අංක 59 ධන නිදානය C අක්ෂරයත් එක්ක අංක 4 අංක 7 අංක 35 අංක 44 මෙගා පවර් ලොතරැයියේ ජයග්‍රාහී ප්‍රතිඵලයේ 2576 වන දිනුම් වාරය J අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 14 ජය අංක 30 අංක 37 අංක 42 සහ

මටයි වසන්තය කියන්නේ ඔබටයි මටයි. දැන් ඉන්නේ වසන්ත කාලේ කියලා හිතමුද? මොන වසන්ත කාලේ? දැන් ඉන්නේ වැස්ස කාලේ. දැන් ඉන්නේ අද ඉඳලා මතක තියාගන්න, අද පුවත්පත්වලත් වාර්තා කරලා තියෙනවා, රාත්‍රී ඉඳලා ඉදිරි දින කීපෙදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔය හලාවත ඉඳලා මන්නාර මහ රාකංකසන්තුරේ දක්වා, ගාල් ඉඳලා හම්බන්තොට පැත්තට, පොතුවිල් ඉඳලා එතනින් එහාට ඒ ටිකේ හොඳට වහිනවා කියලා කියන්නේ. ඉතින් ඒවැ පොඩි පොඩි සුළු වැසි තත්ත්වයනොත් අපේ මේ පැත්තට, කොළඹට, අනිත් දිස්ත්‍රික්කවලට ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. හරි, වැස්ස වැඩි වෙනවා කියලා කියන්නේ මේ වගේ වෙලාවක තව අපිට තියෙන අනතුර වැඩි කරනවා. දන්නවා ඩෙංගු ලෝකේ මේ ඔය වසංගත තත්ත්වයන් අතර විශේෂයෙන්ම ඉතාම භයානක, මෙහෙම නැත්තම් වැඩිම මේ නරක ප්‍රතිවිපාක ඉතුරු කරන වසංගත තත්ත්වයක්. ඉතින් දැන් ඩෙංගු වසංගතය නිසා ලංකාවේ අපි මේ වෙනකොට පීඩා විඳින්න ඉන්නවා. රෝහල් ගණනාවක ඒ උපරිම ධාරිතාවයටත් ළඟා වෙලා ඉතිනුත් එහාටත් ගිහිල්ලා තියෙනවා කියලා ඒ දවසෙත් වාර්තා කරලා තිබුණා. ඉතින් ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයක් අදත් පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. මේ කොහොම වුණත් මේ පුංචි කතාවක් කියන්නම්. ඔයා දන්නවා සාමාන්‍යයෙන් ওই මදුරු කීටෙක් ඉතාම කෙටි කාලයකින් මදුරුවෙක්, සෝමුල් මදුරුවෙක් බවට පත් වෙනවනේ. ඕගල්ලන් ඔය මදුරුව බෝවෙච්ච තැනක පොඩ්ඩක් බලන්න, ඔය කීටය බෝවෙච්ච තැනක ගිහිල්ලා ඒ කීටයන්ව ආහාරයට ගන්න තව සතෙක්

පොඩි සතෙක් ඉන්නවා. එයා තමයි බත්කූරගේ ඔය මුල් අවදිය. බත්කූර මතකයිද? බත්කූර ඔය පොඩි කාලේ එහෙම අපි නේද අපේ පුංචි ළමා කාලේ එහෙම අපි බත්කූර කියන සතාට ලොකු ඉඩක් දීලා තිබ්බා. සමනැලියෝ බත්කූරු මී මැස්සෝ ඈ. කොහොම නමුත් මේ මම මේක කියන්න හේතුව මේ ඔය PHI මහත්වේගගේ මං වීඩියෝ එකක් දැක්කා. එතුමා කියනවා සමහර ඔය දැන් මේක වැරදියට තේරුම් ගන්න එපා. මදුරුව බෝ වෙන සමහර තැන්වල ඉන්නවා ඔය බත්කූරගේ පුංචිම එක. ඒ කියන්නේ මූලික අවදි එක. අන්න උත් එහෙම නැත්නම් බත්කූර ගිහිල්ලා පැටවු දාන්නෙත් ඔය වතුරෙම තමයි. එතකොට ඒ පැටවා එයාගේ පොඩි කාලේ ආහාරයේ විදිහට ගන්නේ මදුරු කීටයා. මදුරු වගේ මුල් අවස්ථාවිකාව. ඒ වගේම තමයි දැන් ඉගිලෙන බත්කූරෝ ඉන්නේ. ඉගිලෙන බත්කූරුවා, ඒ කියන්නේ බත්කූරු පොඩි එකා වැඩි හිටියෙක් වුණත් ඌගේ ගතිය අතාරින්නේ නැහැ. අර ඌගේ ගතිය ඌ නාරී කියනවා වගේ ඌ කරන්නේ ඉගිල්ලා යන මදුරුවන්වත් ආහාරයට ගන්නවා. ඒ නිසා මදුරුවන්ව පාලනය කරන්න සමහර රටවල එහෙම බත්කූරු ගහනේ වැඩි කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සංඛ්‍යාව වැඩි වෙන්න ස්වභාවික පරිසරයේ විසින් හදලා තියෙන ඉතාම ටිකක් වෙනස් විදිහේ නේද අපූර්ව සත්වයක් තමයි බත්කූර කියලා කියන්නේ. හැබැයි මං ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔයා අන්තිමටම බත්කූරෙක් දැකපු දවසක් ගැන මතකයක් තියෙනවද? නැහැනේ. ඒකට හේතුව බත්කූරත් දැන් විනාශ වෙලා යනවා. ඔය ඩෙංගු වෙනුවෙන් ඔය අර දුම් දුම් මේවා කරන්නේ, දුමායනේ කරන්නේ. ඒ දුමායනේ කරනකොට කියන්න කනගාටුයි. ඔය වගේ බත්කූරු වගේ තවත් සත්වයෝ ගණනාවකට ජීවිතේ නැති වෙනවා. මදුරුවට තමයි දුම ගහන්නේ. හැබැයි ඔය බත්කූරත් ඒකට අවු වෙලා ජීවිතෙන් වන්දි ගෙවනවා. ඒ නිසා එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඒ දුමායනය කරන ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා. ඒගොල්ලෝ ඉතින් ආයේ දුමායනය කරන්න ගියාම ආයේ වගේ වගක් නැහැ. පුළුවන් නම් අපි වුණත් එළවන මට්ටමට එතන එහෙම තියෙනවා. හරි, ඒගොල්ලන් ඒගොල්ලන්ගේ රාජකාරිය කරන්නේ කියමුකෝ. මොකද ඩෙංගු කියන අවදානමින් නේද ඒක ඒකෙන් ගැලවෙන්න බෑ මුලින්ම. නමුත් හැබැයි ඔබට කියන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔබේ ගෙදර මෙන්න මෙහෙමයි, ඔබේ ගෙදර ඉතාම පිරිසිදුව මේ වෙනකොට මේ පරිසරය තියෙනවා කියලා ඔබට වග වෙන්න පුළුවන් නම් නේද කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට PHI මහත්තයා එනකොට ඔයාට යව මගහරින්න හේතුවක් නැහැ. මේ දවස්වල වැඩසටහන් ගණනාවක් දීපව්‍යාප්තව ක්‍රියාත්මකයි. ඔබට මතක නම් ස්වාධීන රූපවාහිනිය විශේෂයෙන්ම 2023 එහෙම නැත්නම් 2022 2021 වගේ කාලවල රට පුරා අපේ කණ්ඩායමුත් ගිහිල්ලා ඩෙංගු මර්ධන වැඩසටහන් වලට දායක වුණා. මේ අපේ ස්ටාෆ් එකේ අයත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ඒ වගේම PHI මහත්තුරු, ග්‍රාම සේවක වසම්මල නිලධාරීන්, පොලිසිය ඇතුළු බොහෝ දෙනෙක් එකතු වෙලා මේ කාර්යයන් වල අපි නිරන්තරයෙන්ම අවසාන වශයෙන් මේ මං කිව්ව අවසන් අවස්ථාවේදීත් අපි මේ කටයුතු දීතියි. ඉතින් මෙවරත් එහෙමයි. ඒ නිසා ඒන කණ්ඩායමට සහයෝගය දීලා ඔබේ පරිසරය ඉතාම පිරිසිදුව තියාගන්න කියන කාරණාව මතක් කරනවා. මොකද ඩෙංගු මදුරුව බෝවන පරිදි නොසලකිලිමත් පරිශ්‍රයන් පවත්වාගෙන ගියොත් එහෙම රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්න පුළුවන් නේද? ඉදිකිරීම් භූමියක අයිතිකරුවන් වෙන්න පුළුවන්, අතහැර දමා ගිහිලා තිබ්බ ඉඩම් හිමිකරුවෙක් වෙන්න පුළුවන්. ඒ කිසිම කෙනෙකුට ඔය සෞඛ්‍ය ආඥාපනත සහ පළාත් පාලන ආයතන නීතිමය ප්‍රතිපාදන යටතේ කිසිම සමාවක් නැහැ කියන එක පොඩ්ඩක් වාගේ මතක තියාගන්න. මොකද මේ මුළු මහත් සමාජයේම අවධානමේ දාන්න ඔබ ඒ තරම් වගකීම් විරහිතව වැඩ කරනවා නම් ආයිතින් ඔබ ගැන මේ ආයි මේ අනුකම්පා කළ වැඩක් නැහනේ. ඒ නිසා තමයි ගැන මතක් කරේ. කිසිම සමාවක් නැහැ. දඩේ අයියෝ 25,000යි නේ අයියෝ, දඩේ ගෙවලා නිකන් ඉන්නවා. එතනට එන්නේ නැතුව මේ ප්‍රශ්නේ අපි ගොඩින් විසඳගමු. 7:40යි.

0: හතයි විනාඩි 47 වෙලාව අපි රොනාල්ඩෝ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මට ඊට කලින් මම මොකද කරන්න ඉක්මනට බ්‍රේක් එකක් අරන් එනවද කියලා කල්පනා කරේ. එහෙම කරමුනේ බ්‍රේක් එකක් අරන් එන්නම්. 7:48
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. දෙක්ඛා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන ජුනි 25 වනදා ආන්තන්කුලම් රෝමානු කතෝලික දමිළ මහාවිද්‍යාලය මඩු සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා
0: අපි මේ සිදුර යන කලින් මතක් කරන්න ඕනේ අපි ඩීප්ලෙක්ස් ඕලගෙන මතක් කරනවා හැමදාම ආඩ කියනවා කරන් බිල් එක අයියෝ ඔයා ගෙවල ඉවරයක් නෑ අපි කියලා ඉවරයක් නෑ හරි මේක ඉවර කරන්න ඕනේ කොහොම හරි එක්ක මම මේක කියන එක නවත්තන්න ඕනේ එහෙම නැත්නම් ඔයාට ওই කරන් බිල් එක සම්බන්ධ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ හරි ඒකට තමයි මම අදත් ඔයාලට මතක් කරන්නේ ඩීප්ටෙක් කියලා කියන්නේ ලංකාවේ නේද කෘෂිකාර්මික වශයෙන් ගත්තත් දැන් ඔයාට පුළුවන්කමක් තියෙනවා ඔයා ගොවි මහත්තයෙක් කියලා හිතන්නකෝ වතුර මෝටරේ කරන්ට් එකකින් ක්‍රියාත්මක වෙනවා නම් ඕකටත් ලොකු බිලක් එනවනේ ඒකනේ අපි කියුවේ සෝලා වෝටර් පම්ප් එකට යන්න කියලා ඩීප්ටෙක් තමයි ලංකාවට මේක අඳුන්වා දීලා ඉතාලම ඉහළ ඉල්ලුමක් සහිත වටපිටාවක් දැන් මේ වෙනකොටත් ඒ අයට මේකට මේ සම්බන්ධවත් ඇති කරගෙන තියෙනවා ඒකට හේතුව විශ්වසනීය සේවාවක් සපයන්නේ ඩීප්ටෙක් ගෙදර සෝලා එකට නේද ආයි එහෙම එහෙ කෝල් කර කර ඉන්න ඕනේ නැහැ මෙන්න මේ නම්බර එකට කතා කරන්න ගෙදරට අවශ්‍ය කරන සෝලා එක වෙන්න පුළුවන් වාගේ ෆැක්ටරි එකට වෙන්න පුළුවන් වාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන් ඒ කොහොමනම් සෝලා එකක් හයි කර ගන්නවා නම් 071 711 711 1 කියන නම්බර එකට කතා කරන්න පුළුවන් පෞගේ කාල සීමාවේ ලංකාවේ වැඩිම මේ සෝලා ව්‍යාපෘති ගණනාවක් කියලා ඩීප්ටෙක් බොරුද කියන්නේ ඔය මම කියනවට ඩීප්ටෙක් එකේ Facebook page එකට ගිහිල්ලා බලන්නකෝ ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කොහෙද සෝලා එකක් හයි කරලා නැත්තේ හයි කරලා නැත්තේ මේ වෙනකන් ඔය ගැන හිත හිත ඉන්න ඔයාගේ ගෙදර විතරයි එනිසා ඉක්මනට කෝල් එකක් දෙන්න 071 711 711 1 ඒ වගේම RDB බැංකුව ගැන කියන්නම් ඉක්මනටම සල්ලි ටික පරිස්සමට තියලා යන්න තියාගන්න කියලා කියන මාස 6ක් අවුරුද්දක් වෙන්න පුළුවන් අවුරුදු 2 3ක් වෙන්න පුළුවන් හොඳම රේට් එකක් දෙන සාමාන්‍ය අපි කියන්නේ ස්ථාවර තැන්පතු කියලා හා එහෙම එකක් කරනවා නම් එහෙම එකක් දානවා නම් හොඳම තැන තමයි RDB කියලා කියන්නේ ඉතින් දශක ගණනාවක විශ්වාසය වගේම විශේෂම මතක් කරනවා රාජ්‍ය ආරක්ෂාව නේද රාජ්‍ය බැංකුවක තියෙන මුදල් සුරක්ෂිතතාව ගැන ICT100ක් සහතික වෙන්න පුළුවන් කමක් තියෙනවා RDB බැංකුව ඉතින් රට පුරා බ්‍රාන්චස් තියෙනවා 250කට වැඩි ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ඔයාට ඕනම වෙලාවක ඕනම ටවුන් එකක RDB බැංකුවක් නේද හොයාගන්න බැරි කමක් නැහැ. ඒ වගේ මේ පැයෙන් යන්න කලින් මම මතක් කරලා ඉන්නම් පැලොත් නිෂ්පාදනය ගැන. පැලොත් කියලා කියන්නේ කිරි නිෂ්පාදන අතර ලංකාවේ අංක 1. ඔයාට, ඔයාගේ පුංචි දරුවාට, වැඩිහිටියාට මේ ඕනම කෙනෙකුට පැලොත් කිරි වීදුරුවක රස බලන්න. කිසිම තහනමක් නැහැ, කිසිම බයක් නැහැ. ඒකට හේතුව සිරසියක් අපිට වග කියන કૃතිම රසකාරක වර්ණක වගේ දේවල් අඩංගු නැතුව සිරසියක් ස්වභාවික කිරි වීදුරුවක් විදියට, කිරි විට පැකට් එකක් විදියට, යෝගට් එකක් විදියට, අයිස්ක්‍රීම් එකක් විදියට තමයි පැලොත් නිෂ්පාදන මාකට් එකට එවන්නේ. එතකොට දැන් කියනවායි කිව්ව රොනාල්ඩෝගේ කතාවකෝ සින්දුවෙන් පස්සේ කියන්න

0: උදේ 8 වෙනකම් විනාඩි 5ක් තියෙනවා. ඔයා ජොබ් එකට යන ගමන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉන්නව වෙන්න පුළුවන් කොහේ හිටියත් ඔයා මෝනින් ෂෝ එක අහගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් ඔයාගේ 퍼ෆෝමන්ස් අඩු වුණොත් ඔයා වැඩ කරන තැන ජොබ් එක කරන තැන වැඩි ඕනේ නැහැ. ගෙදර වුණත් ඔයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන වගකීම හරියාකාරව ඉටු නොකරොත් හැමෝගෙම නේද විවේචනයට ලක් වෙනවා. එහෙම නැත්නම් තහාස්‍යයට ලක් වෙනවා. කොන් වෙනවා, පහස විඳිනවා, එහෙම දේවල් සිද්ධ වෙනවානේ. රොනාල්ඩෝට සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් නියම් නුහුරු නුපුරුදු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි රොනාල්ඩෝ කියන නමත් එක්ක පහුගිය කාලේ ක්‍රිස්තියානෝ රොනාල්ඩෝට ක්‍රිස්තියානෝට මේ ගොඩක් අය කිව්වා දැන් එයාට අර ඉස්සර තරම් බෑ වගේ එකක්. හරි. මොකද මේ එයා මේ පහුගිය තරඟවල ක්‍රීඩා කරපු ක්‍රීඩා රටාවත් එක්ක තමයි මේ කියන කාරණාව එහෙම නැත්නම් මේ කියන චෝදනාව සමහර විචාරකයෝ ආයි මතක් කරනවා සමහර විචාරකයෝ මෙයා සම්බන්ධව ටිකක් ඇඟිල්ල දික් කරලා කතා කරන්න පටන් ගත්තා. හරි. දැන් ඒක සාමාන්‍යයෙන් ඔග ක්‍රිස්තියානෝට විතරක් නෙමෙයි අපි නිකන් සාමාන්‍ය අපේ ක්‍රිකට් ටීම් එක ගමුකෝ කරනකම් හොඳයිනේ. අර එහෙමනේ තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් වල වුණත් දැන් මාලිංගල අවසාන වශයෙන් සංගක්කාරලා මහේලලා දිල්ෂාල්ලා මැතිල්ස්ලා අන්තිම කාලේ හිටපු ක්‍රීඩකයෝ ගැන ගත්තාම ඒගොල්ලෝ වුණත් දක්ෂතා දක්වනකොට හරි ප්‍රසාද කියන්නේ වැළඳ ගන්නවා ගිහිල්ලා කවි ලියනවා සින්දු හැදෙනවා කතන්දර ලියනවා. නමුත් යම් කිසි තරගයක ෆේල් වුණොත් තරඟ කීපයක එක දිගට ෆේල් වුණොත් ඒකෙම අනිත් පැත්ත ඉතාම නරක විදිහට වැඩිපුර සාමාන්‍යයෙන් සමාජගත වෙනවා. ඉතින් ක්‍රිස්තියානෝ සම්බන්ධවත් එහෙම කතාවක් තිබුණා. නමුත් යලි ක්‍රිස්තියානෝ තමන් කවුද කියලා ඔප්පු කරලා පෙන්නනවා මේ පහුගිය තරඟෙදි. මේකත් එක්කම ක්‍රිස්තියානෝ කියනවා ජීවිතයේ සමහර කඩාවැටීම් තියෙනවා. හැබැයි ඒ කඩාවැටීම් වල මම ඇවිල්ලා ගොඩාක් වෙලාවට මාධ්‍ය ඉස්සරහා උත්තර දෙන්න ගියේ නෑ. මං කැමති නෑ ඒකට. මං ඊළඟ තරඟේ ඒකට උත්තරයක් දෙන්න, මගේ ක්‍රීඩාවෙන්ම උත්තරයක් දෙන්න තමයි මගේ මනස හැම වෙලේම හදාගන්නේ කියලා. ගොඩක් අය මයික් එහෙම අල්ලනවානේ තරඟයක් එහෙම ඉවරනහම සාමාන්‍යයෙන් මේක ඒකන විදිහ. හැබැයි ක්‍රිස්තියානෝ කියනවා මට එහෙම අර සරලව කියනවා අපේ භාෂාවෙන් කිව්වොත් වොයිස් කට් මානසිකත්වයක් නැහැ. ඉතින් ඒ නිසා මම හැමතිස්සෙම හිතනවා මං වැටෙන හැම වෙලාවකම මට කවුරු හරි කිව්වොත් ඉවත් වෙන්න කියලා. මම මගේ මනසින් මාව ජජ් කරලා තියෙන්නේ. මම කවුද කියන්න මම දන්නවා සහ මගේ කැපැසිටි එක ගැන මට අදහසක් තියෙන නිසා මම විශ්වාස කරනවා මට තව තරඟ කීපයක් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. මේ ක්‍රිස්තියානෝ රොනාල්ඩෝගේ කතාවත් එක්ක මේ කතාව අපේ ජීවිතවලට ඇප්ලයි කරගත්තොත් අපිට සමහරවල්ලාට හිතෙනවා මේ සමාජයෙන් එන වටපිටාවෙන් එන ප්‍රෙෂර් එකත් එක්ක අපි දැන් මේක අල්ලගෙන හිටියේ ඇති, අපි මේක කරා ඇති කියලා. නමුත් ඔබ ඔබේ කැපැසිටි එක ගැන දන්නවා නම් ඔබට නේද ආයි තව කෙනෙක් ඔබව අභියෝගයට ලක් කරන තැනට එන්න තියන්න අවශ්‍යතාවයක් නැහැ. නිසි වෙලාවට නිසි උත්තරේ ඔබ සතුව තියෙන නිසා. මේ කතාව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ටීම් එකට මම ගලප ගන්නම්. ලංකාවේ මේ කාන්තා ක්‍රිකට් ටීම් එකේ වසර ගණනාවක් ක්‍රීඩා කරපු ක්‍රීඩිකාව එහෙම නැත්නම් මේ වෙනකොට නායිකාව චමරි අතපත්තු. චමරි පහුගිය දවසක වොයිස් කට් එකක් දෙනවා එක තරගයක් බඩගිරින්දේ කොදෙව් කණ්ඩායමත් එක්ක තරගය අවසන් වෙලා. මම ඉතාම අවාසනාවන්තයි. මං හිතන්නේ මං හරිම ෆේල් නායිකාවක්. ඒකට හේතුව මට ලෝක කුසලානයක් ගැන මේ පාර තිබුණු බලාපොරොත්තුවත් කණ්ඩායමත් එක්ක සපල කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ තරගේ පරාජයෙන් පස්සේ කිව්වේ ඒ තරගේ දින්නනම් යම් බලාපොරොත්තුවක් තියාගන්න තිබුණා. නමුත් ජාත්‍යන්තර විචාරකයෝ විශේෂයෙන්ම මේ සම්බන්ධව අදහස් පළ කරපු එක්තරා මේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක කාන්තාව කියනවා, ඒ කියනවා මේ චමරි ඔබ ෆේල් නැහැ, ඔබ ෂැම්පියන් කෙනෙක්. ඔබට බැරි වුණේ කණ්ඩායමක් විදිහට ඉදිරියට යන්න විතරයි. නමුත් ඔබ පෞද්ගලිකව ගත්තම ලෝකේ ක්‍රිකට් වල ඉන්න කාන්තා ක්‍රිකට් වල ඉන්න අසම සම ක්‍රීඩිකාව මේ මොහොතේ. ඉතින් චමරි ගැන එහෙම කියවීමක් ලෝකයට තියෙනවා. නමුත් යම් යම් තැන්වල අපි කරන දේවල් ගැන අපිට සතුටු වෙන්න බෑ. කණ්ඩායමක් විදිහට කරනකොට සමානලට අපි ෆේල් නම්. නමුත් පෞද්ගලිකව තමන්ගේ දක්ෂතාවය ගැන හිතනවට වැඩිය පොදුවේ ගත්තම අපි හිතන්නේ අපි රට විදිහට හිතන්නේ. ඔබට පුළුවන් නම් ඔබ ඉන්න වටපිටාව ඇතුලේ කණ්ඩායමත් එක්ක දිනවන්න. අන්න එහෙම වටපිටාවක් තියෙන මිනිස්සෙකුට, එහෙම මානසිකත්වයක් තියෙන කෙනෙකුට සමානලට මේ කණ්ඩායමේ ජයග්‍රහණය ඒ බලාපොරොත්තු නොවුන විදිහට, එහෙම නැත්නම් බලාපොරොත්තු වුණ විදිහට නොලැබුණොත් එහෙම ඒ කඩාවැටීම ඇති වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් කොහොම හරි තමන් ඇතුලේ ඉන්න නේද ඒ දක්ෂ, ඒ සටන්කාමී, ඒ ඕනම අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් ඒ ක්‍රීඩාශීලීත්වය, ඒ නායකත්වය, ඒවා යටපත් වෙන්න සමහරට පුංචි පුංචි බාහිර බලපෑම් හේතුවක් වෙන්න පුළුවන්. ඒක හේතුවක් නොකරගෙන ඉමු කියන යෝජනාව කරනවා මම මේ පැය පටන් ගන්නකොට. දැන් වෙලාව හරියටම උදේ 8යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සම්බුදු සිසිලසින් ලක්දිව එකළු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
1: ජොනි වෙස්සේ නවය පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු හය සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

අටයි විනාඩි විසි එකයි වෙලාව දැන් අටයි විසි එකයි නවයයි විසි එකයි දහයයි විසි එකයි එකොළහයි විසි එකයි දොළහයි විසි එකයි එකයි විසි එකයි දෙකයි විසි එකයි තුනයි විසි එකයි හතරයි විසි එකයි පහයි විසි එකයි සාමාන්‍යයෙන් ඔයාට තව වැඩ කරන්න පැය අටමාරක් නමයක් වගේනේ තියෙන්නේ අද දවසේ සාමාන්‍ය මං කිව්වේ කන්තෝරුක වැඩගේ වැඩ කරනවා නේ. එතකොට ඒකෙන් අපි කොහොමද මේ පැය නවය බෙදාගන්නේ? මුල් අදීර විදියට පියවර විදියට අපි 8යි 21 9යි 21 10යි 21 විතරකම් බෙදා ගන්නවා. පැය දෙකක් බෙදාගමු. පැය දෙක ඊට පස්සේ අපිට ටී ටයිම් එකේනවා. එතෙන්දී අපි විනාඩි 10ක් විතර කාලය ගත කරලා ආයේ 10යි 30ට වැඩ පටන් ගන්නවා. 10යි 30 ඉඳලා 11යි 30 12යි 30 වෙනකම් අපි ආයේ පැය දෙකක් වැඩ කරනවා. ලන්ච් එකට යනවා. ඊට පස්සේ පැය භාගයක් ලන්ච් එක ගන්නවා. ඔහොම අපි වෙලාව වෙන් කරගෙන තියනවා කියලා හිතමුකෝ. සාමාන්‍යයෙන් එහෙම ප්ලෑන් එකකට සලසමකට වැඩ කරනකොට අපිට වැඩ මගහැරෙන්න තියෙන ප්‍රමාණය අඩුයිනේ. දැන් ගොඩාක් වෙලාවට ඔය දන්නවද ලෝකේ අපි කියන ওই සාර්ථක මිනිස්සුන්ට සාර්ථක ලෝකේ අපි කියන ට්‍රිලියන පතියෝ බිලියන පතියන්ට එහෙම දවස් ෂෙඩියුල් එකක් තියනවා කියලා හිතනවද? එහෙම කරනව ඇතිද? නෑ, ඒ මිනිස්සු පරක් වෙලා නැกินන ඇති. මහරේ වෙනකන් හැරලා නිකන් එක එක පිස්සු නටන ඇති, ක්ලබ් ගාන යනව ඇති, බොනව ඇති, කනව ඇති, ජොලි කරන එහෙමත් ඉතන. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතවල තීන්දු තීරණ ගන්නකොට බලපාන හිම නැත්තම් අවධානය දෙන ප්‍රමුඛ සාධකයක් තියෙනවා. ඒ තමයි ඩේටා. දත්ත මත ඒවා විශ්ලේෂණය කළා තමයි ඒගොල්ලෝ තීන්දු තීරණ නිගමන වලට එන්නේ. හරි. දැන් ඇයි අපිට මෙච්චර දුරට දත්ත වැදගත් වෙන්නේ? දැන් බලන්න සාමාන්‍යයෙන් ලෝකේ ගත්තම දැන් මිනිස්සුන්ට අවශ්‍ය කරන අපි හිතමු කෑම බීම ටික. ඊට පස්සේ රෝහල්, ඉස්කෝල, ඒ වගේම ගමකට පාරවල්, එහෙම නැත්නම් ආපදා සහ දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන්න සැලසුම් හදන්න. ඔය වගේ රටක මූලිකම දේවල් වලදී ඔය දත්ත කියන එක ඉතාමත්ම වැදගත්. හැබැයි මේ දත්ත වර්ධිනවා කියලා කියන්නේ ලොකු අවුලක් වෙන්න පුළුවන්. මම මේ මෑතකදී කරපු මේ පර්යේෂණයක ප්‍රතිඵලයක් කියන්නම්. ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන්, ඒ කියන්නේ ජනගහණයෙන් මෙච්චරකල් මැනලා, එහෙම නැත්නම් අපි කියන්නේ කවුන්ට් කරලා කිව්වනේ මෙච්චරයි ඉන්නේ කියලා, බිලියන මෙච්චරයි එහෙම කියලා කිව්වනේ. අන්න ඒක අපිට වෙච්ච පොඩි වැරදීමක් කියලා යම් කිසි කණ්ඩායමක් කියලා තියෙනවා. කවුද මේක කියන්නේ කියලා අපි බලමු. පර්යේෂකයෝ මේ කතාව හොයාගන්නේ රටවල් 35ක සිද්ධ කරපු මහා පරිමාණ වේලි ව්‍යාපෘතියක් සඳහා පදිංචිය වෙනස් කරපු මිනිස්සුන්ගේ නිවැරදිම සංඛ්‍යාලේඛන ලෝකේ පොදු ජනගහන දත් එක්ක සසඳලා බලලා. දැන් අපි කියනවානේ බිලියන මෙච්චරක් ඉන්නවා කියලා, බිලියන 8ක් කියලා ගමුකෝ. හරි. ඒ දැනට ලෝක ජනගහනය ගැන තියෙන සංඛ්‍යා දත්ත වැරදි කියලා මේ කියන්නේ. ඇයි ඒ? සමහර මිනිස්සුන්ව මේකට අහු වෙලා නැහැ. මේ ජනහා සංඛ්‍යාලේඛන ඔය අපි කියන්නේ අපේ රටේ නෙමෙයි මේක, අපේකට ගලප ගන්න එපා. අපෙත් වෙන්න පුළුවන්. ඔය කවුන්ට් කරනවානේ පවුලක මෙච්චරයි, මෙහෙම ගමක මෙච්චරයි, මේ නගරෙට මෙච්චරයි, මේ පළාතට මෙච්චරයි, මේ රටේ මෙච්චරයි, මේ රටට මෙච්චර නම් ලෝකෙට කොච්චරද, ඔය වගේ එක. එහෙම නැත්තම් ලෝකේවත් එක්ක ගණන් හදලා අන්තිමට කියනවා මෙච්චරයි. ඒ ගාන වැරදි කියලා කියන්නේ. එතකොට දැන් මේක ඉතාම පුදුම හිතෙන කතාවක්. සමහර දුෂ්කර ගම්මානවල ජීවත් වෙන මිනිස්සුන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් මේ නිල දත්ත පොත්වල ලියවිලා නැහැ. මේකෙන් අදහස් වෙන්නේ ලෝකයේ බිලියන ගානක සෙනගක් අතුරුදන් වෙලා කියන එක නෙවෙයි, ඒ අයව මගහැරිලා කියන එක. එතකොට අතිශය දුප්පත් නගරයෙන් ගොඩක් ඈතක ඉන්න ජනකොටස් අපේ මේ ලෝක දත්ත සිතියම්වල මගහැරිලා කියන ඒ අදාළ පාර්ශව කියනවා. එතකොට මේක සෙල්ලම් ප්‍රශ්නයක් නෙවෙයි. අර කිව්වාගේ තීන්දු තීරණ ගන්නකොට මේවා ඉතාම වැදගත්. එතකොට මිනිස්සුන්ව හරියට ගණන් හැදිලා නැත්තම් ඒ අයට ලැබෙන්න ඕන කිසිම පහසුකමක් ලැබෙන්නේ නැහැ. ඒ අයව ලෝකයටම අමතක වෙලා යනවා. ඒ නිසා මේක නිකම්ම නිකං ඉලක්කං සෙල්ලමක් නෙවෙයි, මේ පෘථුවිය මත ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් දිය යුතුයි කියලා අවධානය යොමු වෙන්න ඕන කාරණාවක්. ඇයි මම මේක කියන්න හේතුව? ඔයා දන්නව ඔයාට කොච්චර ඩේටා මිස් වෙනවද කියලා. ඔයාගේ ඔෆිස් එකේ සමහර විට ඔයා මානව සම්පත් කළමනාකරණ අංශය වැඩ කරනවා නම් ඔයාලග ඔයාගේ ඔෆිස් එකේ හැමෝගෙම ඩීටේල්ස් තොරතුරු තියෙන්න ඕනේ. ඔයාට මගහැරලා ඇති. ඔයාට සමහර විට ඔයාගේ ඩිවිෂන් එකේ ඉන්නේ කීයද කියලා මේ වෙලාව එකපාරට ඔලුවට එන්නේ නැතුව ඇති. ආ, ඔයාගේ ආයතනයේ අස්වැලා ගිය අලුතෙන් ආපු අය අතර ඔක්කොම දැන් එකතු කරලා ගත්තම දැන් කීයක් ඉන්නවද කියලා ඩේටා එක නැතුව ඇති.
එතකොට වා සමස්ත ආයතනය ගැන තීන්දු තීරණ ගන්නකොට ඕකේ බලපෑමක් නැද්ද මිත්‍රවරුනි? අපි සර්ලෝගමුක දැන් අපි නම් ගෙදර ඉන්න අය හතර දිනාගෙන නම් දන්නවා හතර දිනක් ඉන්නවා. මෙයා මෙහෙමයි, ලොකු පුතා මෙහෙමයි, දුව මෙහෙමයි, එයාගේ මේ අධ්‍යාපන කටයුතු මෙහෙමයි, එයාගේ සෞඛ්‍ය මෙහෙමයි. එතකොට අපිට හැම වෙලේම අපි ළඟ තියෙන තොරතුරු මත පදනම්ම තමයි අපි තීන්දු තීරණ ගන්නෙ නේ. ඒ වගේ නේද ලෝකෙට මේක ඇප්ලයි කරාම. ඉතින් මේ සම්බන්ධව දැන් ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් ඉතින් දත්ත කියනවා හරි වැදගත්. තීන්දු තීරණ ගන්නකොට වගකීම් සහගත මිනිස්සු ජීවිතය සම්බන්ධ, සමාජය සම්බන්ධ, රටවල් සම්බන්ධ තීන්දු තීරණ ගන්නේ, තමන්ගේ ව්‍යාපාරයේ සම්බන්ධ තීන්දු තීරණ ගන්නේ මෙන්න මේ කියන නිවැරදි දත්ත නිවැරදිව ඇනලයිස් කළා. අපි කියන්නේ විශ්ලේෂණය කළා. ඒකයි මට කියන්න ඕනකමක් තිබුණේ. අපි මාක්ස්පෙන් හෝල්ඩිංස් පැත්තට එනවා. ඒගොල්ලෝ ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන නියමිත දත්තේ ක්‍රෂ් කරා, හරියට ඇනලයිස් කළා, බැලුවා මොකද්ද තියෙන ප්‍රශ්න කියලා හොයලා බැලුවා. ඒ ප්‍රශ්න වලට ආයතනයක් විදියට, පෞද්ගලික ආයතනයක් විදියට මැදිහත් වෙන්න පුළුවන් කොහොමද, රජයේ පාර්ශ්වයන් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා හොයලා බැලුවා. ඒවට විසඳුම් යෝජනා කරා. විසඳුමක් යෝජනාවක් විදියට විතරක්ම තිබ්බේ නැහැ, ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පරිසරය හැදුවා. ඒ නිසා ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දැවැන්ත වෙනසක් ඇති කරන්න මූලිකත්වයේ ගත ආයතනයක් තමයි මාක්ස්පෙන් ගෲප් එක කියලා කියන්නේ. ඔය ඩෝම මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් ලංකාවට හඳුන්වලා දුන්නේ ඔන්න ඔය කියන නේද, ඔන්න ඔය කියන ඩේටා ඇනලයිස් කළා. සමහරවිට මේ වෙලාවෙත් ඒගොල්ලෝ කල්පනා කරනවා ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අපි මොකද්ද කරන්නේ, අපි මොකද මේ තියෙන තැනින් හෙට දවස ගැන හිතනකොට මොනවද තියෙන අවධානම්, ඒවට කොහොමද අපි විසඳුම් දෙන්නේ, කොහොමද රජයේ පාර්ශ්වයේ අවධානය යොමු කරගන්නේ, කොහොමද මහජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කරන්නේ, ඒ අවශ්‍ය කරන පරිසරයේ ව්‍යාපාරික ආයතනයක් විදියට කොහොමද අපි හදන්නේ, ඔයගේ ගොඩක් ඒවල් හිතනවා. ඉතින් ඒ නිසා මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න කැමති නම්, අලුත් ව්‍යවසායකයෙක් විදියට හිතනවා නම්, අලුත් මානසික වටපිටාවක් ඔයාට තියෙනවා නම්, ඔයා කෝල් එකක් දෙන්න 011 677 579 හරි. ලංකාවේ සෝලා පද්ධති හයි කරපු, එහෙම නැත්නම් සවි කරපු ගෙවල් කීයක් තියෙනවද? මගලඟ ඒ ඩේටා එක තියෙනවද? නෑනේ. හැබැයි ඩීප් ටෙක් එක මේ වෙනකොට ඒ ඇනලයිස් එකත් කරලා තියෙනවා. එතකොට 2030 වෙනකොට ලංකාවේ විදුලි බල අවශ්‍යතාවය කොච්චරද? ඒක ගෙවන්න අපිට පුළුවන්, අපිට පුළුවන් කමක් තියෙන අපේ කියන ක්‍රය ශක්තිය කියන කාරණාව කොච්චරද? ආර්ථික විද්‍යාව පාඩමක් වගේ නෑ, එච්චර දුර හිතන්න ඕනේ නෑ. ඉතාලම සරලව කියන්නම්, සෝලා පද්ධතියක අවශ්‍යතාවය වට දැනෙන කාලයක්. ඉතින් ඒකට ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න 071 711 711 1 ඕක තමයි කියන්න ඕනමක් තිබුණේ. මොකද ලංකාවේ අපි නේද තීන්දු තීරණ ගන්නකොට ගොඩාක් තැන්වලදී ඔය ඩේටා කියන ඒවා ඉතරම්ම තැකීමකට ලක් කරන්නේ නෑ. ඔයාට පුළුවන් අද ඉඳලවත් චුට්ටක් හිතලා බලන්න, අවධානය දෙන්න ඩේටා වල තියෙන වැදගත්.

0: උදයටයි විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටට

අටයි විනාඩි 37යි වෙලාව. අපි අද උදෑසන වෙනකොට මතකද වෙනිසුවිලාවේ නේද භූමිකම්පාවක් ඇති වුණා. ඉතින් මේ වෙනකොට ගලවා ගැනීම කටයුතු සිද්ධ වෙමින් තියෙන්නේ. ඉතින් එක අවස්ථාවම එහෙම නැත්නම් ඊටාම ආසන්නම වෙලාවල් වලදී තමයි දෙකක් භූමිකම්පාවන් දෙකක් සිද්ධ වුණා කියලා වාර්තා කරන්න. මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය මේ ගැන වාර්තා කරනවා. ඉතින් වෙනිසුවිලාවට පෞගේ කාලෙච්චර හොඳ කාලයක් නෙවෙයි. නිකොලස් මදුරෝ

0: පත්තනම් ගුවට ගැනීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඊට පස්සේ ආර්ථිකමය වශයෙන් යම් කිසි කඩාවැටීමකට ලක් වෙන කාලයක් එනවා. ඒ ඔක්කොම මැද භූමිකම්පාවකුත් ආවා. එනකොට කරදර එන්නේ ඔක්කොම එක පිට. හරි, අපි ඉක්මන මතක් කරන්නම් මගේ අනුග්‍රහකයන් අතර ඉන්න විජය නිෂ්පාදන ගැන. විජය කියන්නේ ලෝකෙ කොහෙ ගියත් ඔයාලට රස බලන්න පුළුවන් ලංකාවේ කොළඹ රසය. විජය නිවසින් එන මාළු කරි 3-5 මතක් කරනවා. වර්ග දෙකකින් ඔයාලට ගන්න පුළුවන් කිරි මාළු එක. එහෙමනම් ඔයා කැමති නම් ඊට පස්සේ සාමාන්‍ය මාළු නේද, අපි කියන්නේ මිරිසට මාළු කරි එකක් වෙනකොට පාවිච්චි කරන 3-5. ඉතින් මාළු කරියක් විතරක් නෙවෙයි මේක පාවිච්චි කළා වට පුළංකමක් තියෙනවා. සෝයා මීට් එකක් හදාගන්න, ඊට පස්සේ පොලොස් ඇඹුලක් හදාගන්න, අඹ කරියක් හදාගන්න, එතකොට අපි කියන්නේ ඇඹරැල්ල වගේ දෙයක් හදාගන්න, වගේ ඕනම දෙයකට රසට කෑම ටික හදාගන්න විජේ නිවසින් එන මේ 3-5 පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, ඊට පස්සේ මොනවද නැත්තේ, හැමදේම විජේ නිවසින් එනවා. එයාට මතක් කරන්නේ ඒ නිසා. මේ විජේ කියන ප්‍රොඩක්ට් එකට ආය අනුකර නිෂ්පාදන නැහැ, රැවටෙන්න එපා. මාකට් එකට කියලා බලන්න විජය ප්‍රොඩක්ට් එක 100%ක් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේ අපි කියන්නේ මේ අසුරණේ ඉඳලා හැමදේම ගැන මේ සෑහෙන කල්පනාකාරීව බෙලඳපල වටපිටාව තේරුම් අරගෙන හැමදේම කරනවා. ඒ නිසා තත්ත්ව සහතික සියල්ල ඔය පැකට් එකේ පිටිපස්සේ සටහන් කරලා තියෙනවා. ඒ ගැනත් පොඩි අයිඩියා එකක් ගන්න. හරි, රයිට්. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන ගැන කියනකොට පැල්වත්ත අපි හැමදාම කතා කරනවා කිරිපිටි එක ගැන. හැබැයි පැල්වත්ත නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් රේන්ජ් එක සෑහෙන විශාලයි. ඒ නිසා යෝගට් එකක්, අයිස්ක්‍රීම් එකක්, බටර් එකක්, එහෙම නැත්නම් ගිතෙල් වගේ එකක්, අපි කියන ෆ්‍රෙෂ් මිල්ක් වගේ එකක්, ඔය ඕනම එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් පැල්වත්ත කියන නමින් අවුට්ලට් තියෙනවා ස්ටැන්ලි තිලකරත්න මාතුනුගේ ගොඩ, ගාලුපාර, කොළඹ තුන, කොල්ලපිටිය, අරංගල, හන්දිය, මාළඹේ, ඒ වගේම පැල්වත්ත, වතරමුල්ල, මරදන් කඩවල, අනුරාධපුර අවුට්ලට් එක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. RDB බැංකුව කියලා කිව්ව ගමන් වඩ මතක් වෙන්නේ නේද, ලංකාව පුරාම ශාඛාවන් තියෙන ඉතාම සෞදශීලී සේවාවක් සපේන, ඔයාගේ සල්ලිවලට එහෙම නැත්නම් ඔයාගේ මුදල් තැන්පතු වලට රාජ්‍ය සුරක්ෂිත භාවය සපේන ලංකාවේ කීර්තිමත් බැංකු ජාලයක්. ඉතින් RDB කියන විශ්වාසය තවදුරටත් ඒගොල්ලෝ තහවුරු කරනවා. මේ දවස්වල ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් එහෙම දානා නම් අනිත් බැංකුත් එක්ක සංසන්දනය කළා වුණත් බලන්න පුළුවන් කමක් තියෙනවා. හොඳ පොලි අනුපාතයක් දෙනවා. ඉතින් අවුරුදු 2-3-4-5 10 වලත් වඩ පුළුවන්කමක් තියෙනවා. ඔයා සන්තකයේ තියෙන කිසියම් මුදලක් නේද පරිස්සමට තියන්න මේ RDB බැංකුවේ. 8:40.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල්, ත්‍රී වීල්, ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: දෙනම විනාඩියකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: දෙවේනි නිර්දික ප්‍රදේශවල වැසි තත්ත්වයේ తాවකාලික වැඩිවීමක් අද රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමුව සහ වයම් පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල සුළඟේ වේගය පැට කිලෝමීටර 40ක් පමණ වී හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල දක්වා වෙරළට ඔබ්බෙනවන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය පැට කිලෝමීටර 60ක් දක්වා වැඩිවීමේ හැකියාවද පවතිනවා. වෙනුසීලාවේ ඇති වූ භූකම්පාදකකින් දැඩි බලපෑමක් ලැබී තිබෙනවා. රිෂ්ටර් පරිමාණ 7.2ක භූකම්පාවක් ඇති වී විනාඩි කිහිපයකට පසුව තවත් 7.5ක භූකම්පනයක් හටගෙන තිබෙනවා. කැරකස් නගරය ඇතුළු ප්‍රදේශ රැසක ගොඩනැගිලිවලට ඉන් හානි සිදු වුණා. අමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පවසන්නේ ඉන් පුද්ගලයන් දසදහසක් පමණ මියා හැකි බවයි. කෙසේ වෙතත් ජීවිත හානි වැඩි විය හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ උදේ 10ට බලාපොරොත්තු වන්නේ.

0: මෝර්නින්ග් සුබදසනක් 9යි විනාඩි 7යි වෙලාව අපි අලුත් පැයක ඉන්නේ මේ අන්තිම පැය. සල සින්දුවක් නේද? සාමාන්‍යයෙන් උදේ 9ට විතර මේ වගේ සින්දුවක් අහන්න ඔයා ලෑස්ති වෙලා හිටියේ නැත්නම් කරන්න දෙයක් නැහැ. එහෙම නෙමෙයි තින්. හොඳ සින්දුවක් අහන්න වෙලාවක් අවේලාවක් නැහැ. ලස්සන සින්දුවක් නේද? ඒක ඕන්ලාක අහන්න පුළුවන් කමක් තියෙනවා. හරි මේ මම පොඩි කියමනක් කිය කතාව මෙන්න මෙහෙම එකක්. මේක කියපු කෙනාගේ නම මම හරියටම දන්නේ නැහැ. හැබැයි ලස්සන කතාවක් මේක. උගත්කම ගැන ගොඩාක් වෙලාවට ඉන්නවනේ සමහරු තමන්ගේ තියෙන උගත්කම් ගැන ටිකක් වැඩිපුර නේද ඉස්මතු කරමින් කතා කරනවා, ආඩම්බර වෙනවා. ඒ නිසා සමහර විට තවත් තමා අවට ඉන්න පිරිස අපහසුතාවයට පත් කරනවා. මා හරි උගතා, මා හරි ජගතා, සිතනා මිනිහා, මෝඩී කී කියලා අර කියනවා වගේ වික්ටර් රත්නායක මහත්තයාගේ ගීතේ නේද? ඒ සමහර තැන්වල එහෙම තමයි. හැබැයි මේ උගත්කම කියලා කියන්නේ හරියටම අපි අඳින හැම ඇඳුමකටම යටින් අඳින ඇඳුම වගේ කියලා කියනවා. මොකද ඒක තමන්ට වැදගත් වුණාට හැමෝටම පෙන්වන්න අවශ්‍ය නැහැ. අපි මුලින්ම අඳින ඇඳුම් ටික තියෙන්නේ සාමාන්‍යයෙන් වැඩි හිටියෙක් වෙන්න පුළුවන්, පොඩි දරුවෙක් වෙන්න පුළුවන්. අන්න එහෙම ඇඳුම් වගේලු. මොකද ඒක අපිට වැදගත් වුණාට අනිත් අයට ඒක පෙන්වන්න ඕනේ නැහැ. සහ පෙන්වන්න යන්න එපා. ඒක හරි ලස්සන කියවනක්. උගත්කම ගැන පාරම් බාන අපි කියන පුරාජීරු කියවන ඕනම කෙනෙකුට මේක තමයි දෙන්න තියෙන ලස්සනම උත්තරය කියලා මට හිතුණා. ඉතින් උගත්කම කියන එක හරි වටිනවා. උගතුන් දැක්කම අපි ගරු කරන්න ඕනේ, එයාගෙන් දෙයක් ගන්න ඕනේ. හැබැයි ඒ උගත් කියන මනුස්සයාට බුද්ධියක් තියෙන්න ඕනේ. ඒ උගත්කම කියන එක අපි නිසි වෙලාවට පෙන්නනවද නැද්ද කියන එක සම්බන්ධව නේ. උදේ 9යි විනාඩි 9යි වෙලාව අපි විශේෂ ප්‍රවෘත්තියක් වෙනුවෙන් සූදානම් වෙන්නේ. අපි බලමු අපි ප්‍රවෘත්තියංශින් මේ වෙලාවේ වෙනුරි ගින්නලිය මැදිරියට ඇවිල්ලා ඉන්නවා. වෙනුරි සුබදැස්සනක්.
1: සුබදැස්සනක් අසංක. අපිට විශේෂ ප්‍රවෘත්තියක් ලැබිලා තියෙනවා. අපි බලමු මොකක්ද මේ ප්‍රවෘත්ති කියලා. හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රකි රාජපක්ෂ සහ සමගිචගේ හොර්න සංවිධායක චරිත් අබේසිංහ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැන්ට රැඳවුම් භාරයේ සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා රක්ෂිත බන්ධනාගාරයකට මාරු කිරීම සඳහා ලක්ෂ 1200ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් වූ චෝදනාවකටයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. නැවතත් එම විශේෂ ප්‍රවෘත්තිය. හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ හොර්න සංවිධායක චරිත් අබේසිංහ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැන්ට රැඳවුම් භාරයේ සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා රක්ෂිත බන්ධනාගාරයකට මාරු කිරීම සඳහා ලක්ෂ 1200ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් වූ චෝදනාවකටයි මෙලෙස ඇත්තේ.

0: විනාඩි 18යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: FM 93.5 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening Drive with Chamit and Charu.

0: කාම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: ප්‍රශික්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: නවයයි විනාඩි 26යි වෙලාව. අද දවස මතකද? අද ජූනි 25 කියලා කිව්වනේ. මීට හරියටම අවුරුද්දකට කලින් ශ්‍රී ලංකා ටීම් එක ටෙස්ට් මැච් එකක් ගැහුවා. ඒ කියන්නේ අවුරුද්දකට පස්සේ අද දවසේයි මම ඒ ගැන මතක් කරන්න හේතුව අද බටහිර ඉන්දියා කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එක තියෙනවා රාත්‍රී 7:30ට ලංකා වේලාවෙන්. එතකොට අවුරුදු 5කට පස්සේ තමයි බටහිර ඉන්දියා කොදෙව් අයත් එක්ක අපේ ටීම් එක ගිහිල්ලා ටෙස්ට් මැච් එකක් ගහන්නේ. අන්තිමට 2021 ගහලා තියෙන්නේ. ඉතින් ටෙස්ට් තරඟ වල පොඩි ඉඩෝරයක් පෑවිල්ලක් වගේ එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් වල තියෙන්නේ. ඒ කොහොම වුණත් ඉතින් ගාල්ලෙදි 2021 තරඟ කරේ අද තරඟ කරන්නේ බටහිර ඉන්දියා කොදෙව් දූපත් සල. ඉතින් බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියේ ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියලා. ICC ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ලෝක ශූර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තව තරගයක් විදිහට තමයි අද තරගයේ පැවැත්වෙන්නේ. සර් විවියන් රිචඩ්සන් ක්‍රීඩාංගනේ. හරි. එතකොට විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනේ තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ ධනංජය සිල්වා. ඒ වගේම කමිදු මෙන්ඩිස් උපනායකයා විදිහට මේ පාර ටීම් එකට ඇතුළත් වෙලා තිනවා. පැතුම් නිස්සංක ලහිරුදාර ධනංජය සිල්වා, දිනේෂ් චන්දිමාල්, චන්දි ගොඩකාරගිට පස්සේ ආයි මැච් එකක් ගන්න බලන්න පුළුවන්කමක් තියෙනවා. සොනාල් දිනුෂ, ඒ වගේම කුසල් මෙන්ඩිස්, ඊට පස්සේ මිලන් රත්නායක, විශ්ව ෆනෑන්ඩු, අසිත ෆනෑන්ඩු, ලහිරු කුමාර වගේ ක්‍රීඩකයෝ අද දවසේ ක්‍රීඩා කරයි කියලා ප්‍රකටනය කළා තියෙනවා. බලමු තරගයේ රාත්‍රී 7:30ට ආරම්භ වෙන්නේ. ඒක මතක් කරන්න ඕනේ අපි ඉක්මනටම අනුග්‍රහකයා අතර ඉන්න විජය නිෂ්පාදක කැමරාස කරන විජය, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා විදිහට තමයි අපි විජය නිෂ්පාදන හැමදාමත් වඩා දුන්නා දෙන්නේ. ඒ වගේම RDB බැංකුව මේ දවස්වල මං කියවනේ අතට ටිකක් සල්ලි ටිකක් වැඩිපුර හම්බෙනවා නම් ඔයා RDB එකට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. මාස 3න් කල්පිරෙන්න දාන්න පුළුවන්, අවුරුද්දෙන් පුළුවන්, අවුරුදු 5කට විතර දැම්මොත්. ඉතින් ආයේ සල්ලි හොල්ලන්නවත් එපා. ඉතින් හරි, සමහරව ඉන්නවා මේ ඩිපොසිට් ෆික්ස් ඩිපොසිට් දාලා කල්පිරෙන කලින් ගිහිල්ලා බැංකුවත් එක්ක කතා කරලා ඒක කැන්සල් කරගෙන අරගෙන එනවා. හරි, ඉතින් අපිට හදිසි අවශ්‍යතාවයක් වුණොත් ඉතින් ගන්න බෑනේ. හරි, ඒක වුණත් හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව. RDB කියලා කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ අපේ විශ්වාසය ඒ විදිහටම රැකපු තැනක්. ඉතින් තවදුරටත් ඔයාගේ මුදල් වලට රාජ්‍ය සුරක්ෂිතභාවය සහිතව තැන්පත් කරනවා නම් RDB බැංකුවට එන්න. බ්‍රාන්චස් තියෙනවා 250ක්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන කතාව ලංකාවේ කාඩද කරන්න බැරි වාගේ ටවුන් එකේ RDB බැංකුවක් තියෙනවා. හරි, ක්‍රිමිරාජ නිෂ්පාදන අවුරුදු 77යි. අවුරුදු 77ක් කියලා කියන්නේ කොහොමද? සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ගත්තොත් ජීවිතේ හැම දේම කළා නේද? පරිණතයි, හැම දෙයකටම වැඩිය උඩින් සම්මාන සල්ලි භාගය තියෙනවා, දැනුම තියෙනවා, අධ්‍යක්ීම් තියෙනවා, මොනවද නැත්තේ. හරි, ඒ වගේ තමයි ක්‍රිමිරාජ කියන නම ලංකාවේ පරම්පරා කීයකට නම් ඒ අවශ්‍ය කරන නේද සෝය දීලා තියෙනවද? නිෂ්පාදන ගණනාවක් එක්ක මං උදේ කතා කරේ හන්දි තෛලය ගැන. ඊට පස්සේ ඔය කැස්සපැණිය, දැන් කැස්සපැණිය කියලා කිව්වම ක්‍රිමිරාජ නිවසින් එන මේ ඔය වැල්මි පැණිය, දැන් ඕක මේ සාමාන්‍යයෙන් කැස්සක්, තද කැස්සක්, සෙම සහිතව කැස්සක්, වියලි කැස්සක්, ඔය කියන ඕනම එකකට හරියනවා. මොකද මේක හරියනවා කියලා කියන්නේ දවස් දෙකක් තුනක් සම, එහෙම නැත්නම් අපි කියන අර මාත්‍රා කීපයක් එක දිගට ඒ දවසේ අදාළ විදිහට ගත්තට පස්සේ ඔයාට ඉක්මනට ඔය කැස්ස නිට්ටාඩම සුව කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේක ස්වභාවික ඖෂධ තමයි පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍ය විදිහට. ඒ නිසා කිසිම විදිහක නේද, කිසිම විදියක මේ ශරීරයට අයිති කර තත්ත්වයක් නෙවෙයි. ඒ ක්‍රිමිරාජ නිවසින් එන නිෂ්පාදන ගැන මතක් කරේ. අපි හැමතිස්සෙම ක්‍රිමිරාජ කියපු ගාවන් ඔළුවට එන්නේ කනල් සහ ගුලි. හරි, ඒකත් එහෙමම තමයි. බඩේ අපහසුතාවයක් දැනෙනවා නම් ඔයාලඟ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ක්‍රිමිරාජ කනල් සහ ගුලි. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන ලංකාවේ කිරිගොවීන් අමතක කරන්න බෑ. පැල්වත්ත නිෂ්පාදන ගැන කතා කරනකොට 30,000ක් විතර කිරිගොවීන්ට ඒ අයගේ එහේ කිරියාස්වැන්න කිරියස්වැන්න ගත්තට පස්සේ ඒ ටික කාටද දෙන්නේ? අයියෝ, අපේ කිරි වලට කිසි වටිනාකමක් නැහැ. එහෙම එහෙම කිය කිය එක්තරා කාලෙක ලංකාවේ හැම අතරමං වෙලා හිටපු කාලයක් තිබුණා. අන්න ඒ වෙලාවේ පැල්ලත් නිෂ්පාදන ආයතනය මූලිකත්වයේ ගන්නවා ඒ අයට අවශ්‍ය කරන ඒ සුවපහසු වටපිටාව හදන්න. ඉතින් ඒ නිසා තමයි දැන් 30,000කට ආසන්න පිරිසක් පැල්ලත් නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට පින් සිද්ධ වෙන්න අපි හොඳ කිරි වීදුරුවක් බොනවා, හොඳ යෝගට් එකක් කනවා. ඒ පැල්ලත් නිෂ්පාදන සුපිරි වෙළඳසැල් ඇතුළු ඕනම තැනකින් දැන් ඔයාට ගන්න පුළුවන් කමක් තියෙනවා. 9යි විනාඩි 31.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත, රටටම සම්පත.
0: විනාඩියක් දෙක කොහොම වින්න මම මේ සින්දුවෙන් පස්සේ කියනවා. ඊයේ දවසේ දිනුම් වදින ලද ජාතික ලොතරැයි මල්ලේ ටිකට් වල වාසනාවන්ත අංක ටික

අපේ විනාඩි 34යි වෙලාව දිල්කි ගලසන සින්දුවක් දිල්කි කාලයකට කලින් ගියාන ඉතාලියට යා ලංකාව දාලා කියන්නේ පොඩි විරාමයක් ගන්නවා කියලා ගියා ඔන්න දැන් අද දවල්ට ලංකාවට ගොඩ බහිනවා කියලා කිව්වා ඉතින් දිල්කි උරේෂාගේ ෆෑන්සන්ට පුළුවන් ඉස්සරහට යාව දකින්න ටික කාලයක් ලංකාවේ ඉන්නවා කියලාත් කියනවා ඉතින් ලස්සන තව නිර්මාණ ටිකක් කරයි ටිකක් දුක හිතෙන ප්‍රියම් පපුවට වදින එහෙම සින්දුවක් කියන්නේ හරි ඒ දිල්කි උරේෂා දුල්කි නෙමෙයි දිල්කි උරේෂා රයි අපි ඉක්මනට ජාතික ලොතරැයි මණ්ඩලයේ පැත්තට එනවා සුබ දවසක් ලොතරැය තමයි මුලින්ම බලන්නේ මීන ලග්නය සහිතව ඉතින් ජයග්‍රාහි අංක 4 අංක 22 සහ අංක 36 ඒ වගේම ජය ලොතරැය ගතනම් ඒ චක්‍රයත් එක්ක අංක 2 සහ අංක 4 තමයි ජයග්‍රාහි ප්‍රතිඵලයේ බවට පත් උනේ අද සම්පත ගතනම් අංක 6 අංක 9 අංක 9 අංක 6 අංක 9 අංක 8 අංක 9 අංක 6 අංක 9 සහ R අක්ෂරයේ තියෙන්න ඕනේ ඔයාගේ ටිකට් එකේ ඒ වගේ මතක් කරනවා ඊළඟට හඳහන ලොතරැය කියලා කිව්වම ඉතින් වෘෂ ලග්නය තියෙන්න ඕනේ අපි ලග්න විදියට ගත්තම ඊට පස්සේ ඊළඟට තියෙන්නේ අංක ටික අංක 11 අංක 23 අංක 28 සහ අංක 59 ඒ වගේ මතක් කරන්න ඕනේ ඊට පස්සේ තියෙන්නේ ධන නිදානේ ලොතරැය C අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4 අංක 7 අංක 35 සහ අංක 44 මෙගා පවර් ලොතරැය යවා ගතයි ජය අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 14 ජයග්‍රහී අංක 30 අංක 37 අංක 42 සහ අංක 72 ගොවිසත ගතනම් ඒ අක්ෂරයත් එක්ක අංක 17 අංක 32 අංක 71 සහ අංක 76 මහජන සම්පත අවසාන වශයෙන් බලන්නේ R අක්ෂරයත් එක්ක අංක 5 අංක 4 අංක 8 අංක 9 අංක 6 සහ අංක 9 ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීම ඉතින් මේ දවස්වල ටිකට් එකක් ගන්නවා නම් මහජන සම්පත වැඩි මිලදී ගන්න මොකද මහජන සම්පත කියලා කියන්නේ පෞගේ කාලේ ජයග්‍රාහකයෝ 30කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ වෙනකොට බිහි කරලා තිනවා ඉතින් ඊළඟ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන් කමක් තියෙනවා ඒ නිසා තමයි මම මහජන සම්පත ගැනම වඩ නිතරම මතක් කරන්නේ ගන්නකොට ටිකට් එකක් මතක තියාගන්න මොකද ටිකට් එක මොකද මහජන සම්පත

0: උදේනාවේ විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Rosa.
1: කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 574.

0: තොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජුනි 25 වනදා ආන්ටන්කුලම් රෝමානු කතෝලික දමිළ මහාවිද්‍යාලය මඩු සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: Beat, it's winner.

0: ගඟේ කලනහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273
1: 454 ලකාණ්ඩ රේඩියෝ ITN
5: 9:50 වෙලාව. එහෙමනම් යනයකා යන්නේ මොකද්ද අර කියන්නේ? රයිට්. ඒ වගේ නෑ, මම ඒ වගේ වැඩක් කරන්නේ නෑ. මම යන්න කලින් වාට තව පුංචි දේවල් ටිකක් කියලා එන්න. දැන් ඔය සාමාන්‍යයෙන් රස්සාව කියන එකේ වගකීම කියන එකක් අපිට තියෙනවානේ. රස්සාව කියන්නේ ලොකු වගකීමක්. හරි. ඕක ගැන ලස්සන උදාහරණයක් කියන්නද? එක්තරා කාලෙක මේක මේ පාපන්දු ඉතිහාසයෙන් මම හොයාගත්තේ. මේක අදාහගන්න බැරි ඉතාලම සමාජලාට සිනහ උපදවන සිදුවීමක් වෙන්න පුළුවන්. 1937 නත්තල් දවසේ දෙසැම්බර් 25 වෙනිදා චෙල්සි සහ චාල්ටන් ඇත්ලටික් කියන මේ ක්‍රීඩා සමාජ දෙක අතර සුපිරි පාපන්දු තරගයක් තිබ්බා. ලන්ඩන් වල තමයි මේ ෆුට්බෝල් මැච් එක තිබ්බේ. ඉතින් ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ් ක්‍රීඩාංගණේ තරගයේ අතරතුර ක්‍රීඩාංගණයේ පුරා ඉතාම අධික මීදුම් තත්ත්වයක් තිබුණා. ඉතින් ඒ නිසා දැන් ඉස්සරහා ඉන්න ක්‍රීඩකයා පවා පේන්නේ නැහැ. ප්ලේ කරන්න තියා තමන්ගේ හැපැත්තේ ඉන්න ක්‍රීඩකයාවත් පේන්නේ නැති තරමට මේ මීදුම දරුණු තත්ත්වයෙන් තිබුණා. ඒ නිසා තරගයේ විනිසුරුවරයා කිව්වා අපි තරගය නතර කරමු කියලා. ඉතින් දෙපිලෙම ක්‍රීඩකයෝ ප්‍රේක්ෂකාගාරයට ගියා. හරි. හැබැයි මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ චාල්ටන් කණ්ඩායමේ ගෝල රකින්න. එයා සෑම් බ්‍රැට්‍රම් වගේ නමක් තියෙන්නේ. ඉතින් එයා දැනගෙන හිටියේ නැහැ. ඉතින් එයා මීදුම කොච්චර තදින් තියනවද කියනවනම් එයා හිතන් හිටියා තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉස්සරහා අනිත් ටීම් එක ඇත්ත එක්ක දැන් තාම පන්දුව ගෝල් කියන්නේ ගෝල් එකක් ගහන්න එහෙට මෙහෙට පන්දුව හුමාරු කරමින් ඉන්නවා කියලා. මෑන් ඉන්නවා දැන් විනාඩි 15ක් විතර හිටියා තමන්ගේ ගෝල් එක ආරක්ෂා කරගෙන. ආරක්ෂා කරන්න එහෙ යනවා මෙහෙ යනවා බෝලේ කියලා බලාපොරොත්තු වෙනවා. දැඩි සීතලක් තිබුණ නිසා ඒකෙන් බේරෙන්න හිටපු ගමන් ශරීරයේ උණුසුම් කරනවා, අත්ල පිරිමදිනවා, ඔයගේ ගොඩාක් ඒවා කර කර හිටියා. ඉතින් නිශ්ශබ්ද වටපිටාවක තනිවම මිනිත්තු 15ක් මෙයා හිටියා කියලා කියනවා. ගෝල් කණුව ළඟට වෙලා බලාගෙන ඉඳලා තියෙනවා අපේ උන් ක්‍රීඩා කරනවා කියලා හිතාගෙන. අනේ බෝලි කොයි විල හැරි මේ පැත්තට ගැහුවොත් මම ගෝලෙට යන්න නොදී අල්ල ගන්නවා කියලා. අවසානයේදී මීදු මාස්සේ මතුවෙච්ච පොලිස් නිලධාරී සෑම් මසල්ට අවිල්ලා අහලා තියෙනවා මේ ඔයා මොකද මෙතන කරන්නේ? දැන් මැච් එක නවත්තලා විනාඩි 15ක් ඉදර එනවනේ. මුළු පිට නියමයිස් කියලා කිව්වම තමයි මෑන් දන්නේ. හා මැච් එක නතර කළා කියලා. ඊට පස්සේ මෙයා ක්‍රීඩා විවේකාගාරයට යනවා. යනකොට මෙයාගේ ටීම් එකේ අය ඇඳුම් පව මාරු කළා. අර සීතල ඩොරොත්තු දෙන ඇඳුම් ඇඳගෙන පුටුවල වාඩි වෙලා කෝපි බීවි ඉන්නවා කියලා කියනවා. ඉතින් මේක මේ අර ලස්සන සිදුවීමක්. මේ අපූරු මිනිසා සෑම් මේ මෙයා ලෝකයේ පාපන්දු ලෝකයේ අදලත් කතා කරන චරිතයක්. මේක ගන්න තියෙන පොඩි ලස්සන කොටස තමයි තමන්ගේ වගකීම සහ රාජකාරිය ඉටු කිරීම කියන කාරණාවෙදි අනිකුත් කිසිම සාධකයක් අදාළ නැහැ කියන එක. ඉතින් අපිනම් නේද, අපිනම් ඇත්තටම අපිනම් එතන හිටිය අපි ගිහිල්ලායි මේ අපි මේක නවත්තමුද සීතලයි මෙහෙම කොහොමද ගෝල් රකින්නේ කියලා. හැබැයි ඉතින් යා ඒ සියල්ල දරාගත්ත තමන්ගේ කණ්ඩායමේ ජයග්‍රහණය හෝ පරාජය නොවී ඉන්න ඒ වගකීම යාට තියෙන නිසා ගෝල් රකින්නෙක් කියලා කියන්නේ නේද? එයාතේ තමයි ගොඩාක් කලාවට තරගයේ ජය පරාජය තමන්ගේ පිළ දිනනවද පරදිනවද කියන එක තියෙන්නෙම ගෝල් රකින්නගේ යතේ. අනිත් අය ගෝල් නොගැහුවත් එහෙන් ගහන ගෝල් ටික එහෙම නැත්නම් ඒ පහරවල් ටික වළක්ව ගන්න සෑම්ට තිබුණ උවමනාව ගැනයි ලෝකේ කතා කරලා තිබ්බේ. මම හිතනවා අද දවසට වාගේ රාජකාරී කරන්න වාගේ වගකීම ආය ආය මතක් කරගන්න ඒ පුංචි කතාව ඇති අද දවසට මට යන්න හෙනම් අවසරයි. අපි ආයෙ හම්බෙනවා හෙට උදේ 7ට. කිල්ලෙන්නම් යන්න කලින් පුංචි දේවල් ටිකක් තියනවා කියන්න. RDB බැංකුවේ ඔයාගේ ඉතුරුම් කිරීම කරනවා නම් ඒ මුදල සුරක්ෂිතයි. මේ දවස්වල ස්ථාවර තැන්පතු සඳහා හොඳම පොලිය දෙන්නේ RDB. ළඟම තියෙනවා ශාකාවක් ශාකා 250කට වැඩි. ඒ නිසා RDB තෝරගන්න. පැල්ලොත්ත කිරිවීදුරුවක රස බලන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ඒ ලංකාවේ අපේ රටේ කියන ආඩම්බරේ වට දැනෙන්න ඕනේ. මොකද ලංකාවේ කිරිගොවීන්ගෙන් නේද ගන්න කිරි ටික තමයි අවසානයේ නිෂ්පාදනයක් බවට පත් වෙන්නේ. ඒ වගේම විජේ නිෂ්පාදන ලෝකෙ කවුරුත් ආඩම්බර වෙනවා ලංකාවේ කුළුබඩු ගැන කියලා. ඉතින් අපිට අපේ ආඩම්බරය දැනෙන්න ඕනේ. ඔයාලට කුස්සියට ගියාම ඔයාලට කිචන් එකට ගියාම ඔයා සූපවේදියෙක් වුණත් ගෘහණියක් වුණත් ඔයාට කැම ටික රස කරගන්න තියෙන හොඳම කුළුබඩු නිෂ්පාදනය විජේ නිෂ්පාදනය. මාක්ස්මන් හෝල්ඩින්ග්ස්, ඩෝමා, ස්ටීම්බට්ටා, කලර්සෝට ලංකාවේ මෑත කාලේ වැඩිම ව්‍යවසායකයෝ පිරිසක් බිහි කරේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස්. කවුරු හරි කියනවා නම් එහෙම නෙමෙයි කියලා. එන්න මම පෙන්නන්නම් සාක්ෂි. ලංකාවේ වාට ඕනේ මොන දිස්ත්‍රික්කයෙන්ද අලුත් ව්‍යවසායකයෝ කොච්චර බිහි කරාද? ඩෝමා මැෂින් එකෙන් ඒගොල්ලෝ පටන් ගත්තේ. ඊට පස්සේ තව කොච්චර දේවල් කරාද? 011 7679 579 ෆෝන් නම්බර එකේ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1.
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.

දානම හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: විලවුදේ 10යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කට නැමැත්තා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අල්ලස් ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත නිර්මල රාජපක්ෂ සහ සමගි ජනබල වේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ මෙන්ම අරුණ ශ්‍රී චතුරංගයන අය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්තා. හරකර නැමැත්තාගේ රැඳවුම් නියෝගයේ ඉවත් කර ගාල්ලබූස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සහ විමර්ශන කටයුතු සහ ඊට අදාළ කටයුතු වලින් නිදහස් කර දීම සඳහා මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බවයි අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව සඳහන් කළේ. 2023 වසරේ ඩුබායි රාජ්‍යයේදී හරක්කටාගේ බිරිඳ වන මදුෂිකා මදුවන්ති යනායකින් මෙම සැකකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 5000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා. පසුවේ රුපියල් ලක්ෂ 2000 දක්වා අඩු කර එම මුදලින් අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ 1200ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. වෙනසිලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය සේවල් නිරත වන පුද්ගලින්ට ඒට රජයේ නිවේදනයක් නිකුත් කළා. ඒ සේවය සඳහා කණ්ඩායමෙන් වාර්තා කරන ලෙස දැනුම් දෙමින් මෘදු පරිමාණ 7.2ක් සහ 7.5ක ප්‍රබල භූකම්පන දෙකකින් ඒටට දැඩි බලපෑම් ලැබුණා. හානියට පත් ප්‍රධාන ගුවන්තොටුපළද තාවකාලිකව වසා දමා ඇති බවයි වෙනසිලා වාර්තා සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ රේඩ වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙක අපව
2: Good morning. උදේ 10:05.

ഗുഡ് മോർണിംഗ്. ഉദയ ദഹയായി വിനാടി ദഹയായി വിളാവ സുബുദേശന കമോട്ടമ മുഖദാതുമേ ഹാർട്ട് ബീറ്റ് വിനസ്സലാ കേളനേ ദോയാ ഹിതന്നേ එහෙම තමයි අනේ ජීවිතෙත් එහෙමයිනේ හිටපු ගමන් වෙනස් වෙනවා ඒ වගේ ඉතින් හાર્ට් බීට් එක ඔන්න පොඩි වෙනසක් කරන්න ඕනි කියලා හිතුණා එහෙනම් යව බලන්න මම මේ පැත්තට ආවා මම අර කියවනේ ජීවිතෙත් එහෙමයි වෙනස් වෙනවා කියලා ජීවිතේ කියන්නේ එකම තැන නතර වෙලා ඉන්න එක නෙවෙයිනේ හිටි ගමන්ම හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන් අද ඔය බලාපොරොත්තු වෙන දේ හෙට නැති වෙන්නත් පුළුවන් අද ඔයාට අමාරුයි කියලා හිතන දේ තියනා නේද ඒක හෙට ඔයාගේ ලොකුම ශක්තිය වෙන්නත් පුළුවන් හරියට වැස්ස නැත්තම් හිරේලිය වටිනාකම දැනෙන්නේ නැහැ වගේ අඳුර නැත්තම් ආලෝකයේ ලස්සන තේරෙන්නේ නැහැ වගේ ඒ වගේම දුෂ්කර කාලයක් නැත්තම් සතුටේ වටිනාකම අපිට දැනෙන්නේ නැහැ වගේ ඉතින් ඔයාට මම කියන්නේ කාලය වෙනස් වෙනවා තත්වයන් වෙනස් වෙනවා මිනිස්සු වෙනස් වෙනවා ඒත් තමන්ගේ හීන අතාරින් නැති කෙනා අවසානයේ මේ හැම දෙයකින්ම දිනනවා ඉතින් ඒ නිසා වෙනස්කම් එක තරහ වෙන්න එපා ඔයා ඒව පිළිගන්න මොකද සමහර වෙලාවට ජීවිතේ අපි වෙනුවෙන් ලියන හොඳම කතාව තියනවා නේද ඒක අපි සැලසුම් කරපු කතාව නොවෙන්න පුළුවන් එනිසා ඔන අද ඔයා මතක තියාගන්න එක බස් එකක් මැගාරුණා කියලා ඔයා ඔයාගේ ගමන අතහරින්නේ නැන්නේ නේද ඊළඟ බස් එක එනකන් ඉඳලා ඊට වඩා සුවපහසුව වාඩි වෙලා ඔයා යනවා ඉතින් ජීවිතේ තේමයි ඔයාගේ සැලසුම් වෙනස් වුණා කියලා වගේ ගමන නතර වෙන්නේ නැහැ සමහර විට ජීවිතේ ඔයාව වෙන පාරකින් ඊටත් වඩා හොඳ තැනකට අරගෙන යන්න හදනව වෙන්න පුළුවන් මොකද ඔයා හිතනාට වඩා ලස්සන දේවල් ඔයා වෙනුවෙන් තවමත් ලියවෙමින් තියනව වෙන්න පුළුවන් එනිසා කිසිම දෙයක් අතහරින්න එපා හරිද මට කවුරුත් ආදරේ නැහැ කියලා හිතන්න එපා මොකද ඒක කියන්න හේතුව තමයි මේ තුන්සේ ප්‍යාර් කරතා හු මං ඔයාට ආදරේ යන්නේ

பீட். ఇన్నవా

0: උදේ 10යි විනාඩි 19යි දැන්.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
2: Lakhanda Heart.

උදේ 10යි විනාඩි 20යි වෙලාව හාර්ට් බීට් එකේ වෙලාව වලට බලංකම තියෙනවා මේ පැතර මැසේජ් එකක් දාලා කට්ටියක් එකතු කර ගන්න දැන් වැඩ කරන තැනදන් ඉන්නේ වැඩ ටික හිමින් පටන් ගන්න ගමන් නේද ඉන්නේ ඒ නිසා උන වැඩ කරන ගමන් කම්මැලි කමක් නැතුව වැඩ කරන්න තමයි ලක්කඩ හාර්ට් බීට් තියෙන්නේ නිසා වට පුලංකම තියෙනවා මේ පැතරෙන්න 93.5 93.7 මේ පැත්ත එකවා ඉන්නවා කියලා මම දන්නා. ඒ වගේම වට පුලංකම තියෙනවා ඉතින් මාත් එක කතා කරන්නේ 0.7 0.3 93.5 93.7 0.7 0.3 0.7 0.3 93.5 93.7 වගේ WhatsApp message එක මේ පැත්තට එවන්න. WhatsApp එක පැත්තට යන්න තෝනේ ඊට කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. පැල්වත නිෂ්පාදන ගැන දැන් ඔයා දන්නවා. ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරනකොට පැල්වත කියනනම් අපිට අමතක කරන්න බෑ. මොකද දේශීය දෙයක් ස්වාභාවික දෙයක් බයක් සැකයක් නැතුව ඔයාගේ පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටි ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් නිෂ්පාදන අතරින ප්‍රමුඛයා තමයි පැල්වත කියලා කියන්නේ. දැන් පැල්වත කිරිපිටි එක නම් හැම ගෙදරකම උදේ හැදෙනවනේ. ඊට එහා පැත්තට ගියාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා පැල්වත අයිස්ක්‍රීම් ගිතෙල් මේ කිරි. එතකොට යෝගට් මේ හැමදේම මෙලදී ගන්න ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් අට පුළුවන්කම තියෙනවා පැල්වත නමින්ම විශ්වාසෙන් මෙලදී ගන්න. එහෙනම් ඉතින් අපි යන්ද WhatsApp එක පැත්තට. WhatsApp එකේ මේ වෙලාවේ ඔන්න මම යන්න හදන කොටිකාවත පැත්තට. කොඩිකාවත චන්දිමා මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. දෙවුනි තිමිර පුන්සදි UN දි මේ හැමෝමත් එක මාවත් එකතු කර ගන්නවා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් ස්තුතියි. ඊට පස්සේ මම යන්න හදන ටිකක් ඈතට ඩුබයි පැත්තට යන්න හදන්නේ. ඩුබයි වල ඉඳන් මහේෂ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න සින්දුවක් කියලා තියෙනවා. අපි බලමු. හරිද මහේෂ? ඔන්න හොම්මම අහගෙන ඉන්න. සුබ දවසක් මාවත් එකතු කර ගන්න. මම බරුදැල් පොළ LS ප්‍රනාන්දු. ඔන්න ප්‍රනාන්දු ඔයාවත් මම එකතු කර ගන්නවා. හයි ඩලා කියලා තියෙනවා. හයි හයි ඩලෝ. සින්දුව කියලා තියෙනවා. කෑගල්ල පැතර තමයි යන්න හදාන්නේ. කෑගල්ලෙන් නිලු ට්‍රේලර්ස් එකෙන් තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. සෙට් එකම අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කාන්තියක අම්ම චිත්‍ර තාත විජේදාස මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන උදේශිකා නිරූපමාලා ඔයාව එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඒ දෙකම සඳ ලංකාව පැත්තට යන්න හදන්නේ. සඳ ලංකාවේ ඉඳන් පූර්ණිම සෙව්වන්දි මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ කට්ටියව මම එකතු කරගෙන සින්දුවකට යන්නයි හදන්නේ. වාරත් පුළුවන් හොඳේ මේ පැත්තට එන්න. මේ පැය ඉවර වෙන්න කලින් ගෙන නැත්තම් ඉතින් මන් දන්නේ. උදේ 10යි විනාඩි 23යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ude dahayai minadi tihai.
2: Vilav opavita kinda aave.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
4: ලුකයා මාරෙ වෙඩෙනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස්
4: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
1: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
0: rasayenut ihala gunayenut ihala vijaya tosse mishranaya
1: vijaya products ape rasaya rate sabata
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: Heartbeat

එහෙමයි. නැත්නම් එයා කොහොමද බෝ වෙන්නේ නේද? ඒ නිසා එහෙම කරන්නේ නැතුව දැන් දැම්ම අපිට පුළුවන් මේක නවත්ත ගන්න. දැන් මේ වෙනකොට ඊය දවස ගැන කතා කරුත් එහෙම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 48,000 ඉක්මවලා තියෙනවා කියලා සෞඛ්‍යංශ කියලා තියෙනවා. ඉතින් ඊය දිනේ පමණක් වාර්තා වෙලා තියෙන සංඛ්‍යාව 750ක් වෙලා තියෙනවා. ඉතින් මේක දිනෙන් දින ඉහළ යනවා මිසක් පොඩක් අඩු වෙන ස්වභාවයක් අපිට තවමත් දැක ගන්න පුළුවන් වෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි මේක අඩු කරන්න නම් අපි හැමෝම එකවන්ව මං හිතන්නේ හිට ගන්න ඕනේ. අපි මේ දේවල් කරන්න ඕනේ. හැබැයි ඒක හිතගෙන වැඩක් නැහැ. හොඳට සුද්ධ පවිත්‍ර කරගන්න ඕන. වාගේ අහල පහල වාගේ ගේ වටේ මේ හැම තැනම සුද්ධ පවිත්‍ර කරගත්තොත් තමයි මේකේ විනාශය අපිට පොඩ්ඩක් නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. ජුනි මාසයේ මේ දක්වා රෝගීන් 14,446 දෙනෙකු හඳුනාගෙන තියෙනවා කියලා සෞඛ්‍යංශ පවසලා තියෙනවා. ඉතින් ඒ නිසා වා හිතන්න කොච්චර දෙනෙක්ද දැන් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ කොච්චර මරණ සංඛ්‍යාවක් වෙලාද කියලා දන්නව ප්‍රවෘත්ති අහනවනම් ඔයා ලැකඩ ප්‍රවෘත්ති අහනවනම් ඔයා ඉගෙන දන්නව නිරන්තරයෙන්. ඉතින් ඒ නිසා මේකට දැන් දැම්ම ක්‍රියාත්මක වුණේ නැත්නම් අපිට මේක මෙල්ල කරන්න හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ වටපිටාව සුද්ධ කරගන්න විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් පාසල් වල එතකොට ආයතනවල වැඩ කරන තැන්වල ඊට පස්සේ අධ්‍යාපන ආයතනවල ඔයාගේ පුංචි දරුවෝ ඉගෙන ගන්න යන තැන පාසල ඉතින් මේ තැනුත් සුද්ධ පවිත්‍ර කරගන්නවනේ මම දන්නවා දැන් මේ දවස්වල නම් හරි හරියට ශ්‍රමදාන කටයුතු පාසල් වල තියෙනවා. මොකද ඉතින් මේක ගෙදරම මඳුරුව විද්දොත් විතරක් ඩෙංගු රෝගේ ඇති වෙන්නේ නැහැනේ නේද? ඒකට වටපිටාවේ කොයි තැනක වුණත් නිකන් ඔයා කඩේකට යනව වෙන්න පුළුවන් මොනා හරි බඩුවක් ගන්න සිල්ලර කඩේකට. ඒ ගියත් ඇති ඔයාට ඩෙංගු මඳුරුවෙක් ඉඳලා විද්දොත් එහෙම මේ කියන තත්වයන්ට මුහුණ දෙන්න වෙනවා අනිවාර්යයි. ඉතින් ඒ නිසා දැන් දැම්ම ක්‍රියාත්මක වෙන්න ඔයාගේ හැම තැනම ඔයා වටපිටාව ඉන්න තැන සුද්ධ පවිත්‍ර කරගන්න. අනිත් එක තමයි ඔයා ගෙදරින් එළියට ගියාට පස්සේ මේ තැන මට අදාළ නැහැ කියලා ඔයා කන යෝගට් එකේ කෝප්පේ දාන්නවත් අයිස්ක්‍රීම් එකේ අර තියෙන කෝල කෑල්ලවත් දාන්නවත් මේ දේවල් කරන්න එපා. ඉතින් ඒ නිසා මොකද ඩෙංගු මදුරුවට ලොකු ලොකු තැන් හොඳ වෙන්නේ නැහැ. මං කට්ටිය කිව්වේ නෑ තමයි. ඔක මේක පාර කියන්න බෑනි පොඩක් ඉඩ. මේ සින්දු අහලා ඇවිල්ලා මං එන WhatsApp එක පැත්තට 0703 93 5 93 7 0703 93 5 93 7 ට මගේ WhatsApp message එක දාලා තියන්න.

0: උදේ 10යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදරු කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: සම්බුදු සිසිලසෙන් ලක්තිව එකළු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි
3: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
2: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැබිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ

0: உதய தகையாய் வினாடி ஹத்தலிஸ் தேகாய் விழாவா අද දවසේ මොනවාද මේ පැත්තේ වෙන කටයුතු කියලා සුබෝදස්න ගිහන්.
1: අයිබෝන් චාර් සුබෝදස්න. අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ උතුර පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් මදු අධ්‍යාපන කලාපයට අයත් ආණ්ඩන් කුල රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයට තමයි අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. චාරු ඊයේ දවසේ සිටිය වවුනියාව නගරේ. දැන් අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නවා මන්නාරම නගරයට. ඉතින් මේ විදිහට දැන් අපි සාර්ථක වදවසේදී තුන්වන උතුර පළාතේ ක්‍රියාත්මක වන වැඩසටහන. ඒ වගේම තමයි ටෙක්කියා සුරකිමු මගතර වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 10 වන වැඩසටහන තමයි අපි අද දවසේදී මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අද දවසේදී මේ මඩු අධ්‍යාපන කලාපයේ අපට පාසල් දුවා දරුවන් 600කට ආසන්න සංඛ්‍යාවක් අද මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. පැමිණි සියලුම දුවා දරුවන්ට මාර්ගනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂිතව යතුරු පැදියක ගමන් කරන්නේ කොහොමද, නිවැරදි ආකාරයෙන් ආරක්ෂිත හිස්වතුන් පළඳින්නේ කොහොමද, මෙන්න මේ කර්ම කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීමට ශ්‍රීලංකා පොලිසිය රථවාහන මූලස්ථාන පොලිසිය මගින් සංවිධානය කරපු වාර්ගතුරු සංදර්ශනයට වැත්තුනා. එනතුරු මේ දුවා දරුවන් අද දවසේදී රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයට අපි කැඳවාගෙන ආවා. එතකම හවිශේෂයෙන් සදහන් කරන්න ඕන දවසේදී 19:90 හදිසි සුවසරිය ගණකට සේවය අපිට එකතුවල හිටියා. පුද්ගලයෙකු යම් අනතුරකට ලක්ව හොත් එහෙම නිසි ප්‍රථමාධාර ලබා දීලා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල පිටත් ඉවත් කරන්නේ කොහොමද කියන කර්ම කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි 19:90 සුවසරිය විශේෂ ගිලන්දර සේවය අපිට එක්ක දවසේදී එකතුවල හිටියේ. ඉතින් මේ වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම සඳහා මූලිකත්වයේ ජන කටයුතු කරන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය දිනෙන් දින මේ ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩයේ සමාජයට ගෙන යාම තමයි ඔවුන්ගේ සහ අපේ අරමුණ වෙලා තිබෙන්නේ. ඒකට සමාජයේ සිටින ප්‍රබලතම සමාජ සජීවීකාරකෙන් වගේම නිර්මාණශීලීම සංවේදකින් බවට පත් වෙලා තිබෙන චාරු අපේ රටේ අනාගතය බාර ගන්නා වූ මේ ආදරණීය පාසල් දුවා දරුවා. ඉතින් අපි ඔවුන්ව මූලිකව කේන්ද්‍ර කරගෙනමින් තමයි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම පළාත් 9 අධ්‍යාපන කලාප 100ක් ආවරණ පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන්නේ. දැන් මේ දෙවන අදියරේ 10 වන වැඩසටහන තමයි අපි අද දවසේදී ආණ්ඩන්කුලම් රෝමානු කතෝලික හින්දු විද්‍යාලයේදී මේ විදිහට ආරම්භ කළ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මේ ආදරණීය පාසල් දුවා දරුවන් මේ ආදරණීය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වගේම තමයි මේ තරුණ සිරිමු දුවා දරුවන් දැනුවත් කිරීමේ කටයුතු කරන ලබන්නේ ශ්‍රී ලංකා පොලිසිය. ඔවුන් අපිත් එක්ක මේ වෙලාවේ අත්වල බඳ කිලි කටයුතු කරනවා. මේ සියලු දෙනාගේම සහයෝගයෙන් ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මේ වැඩසටහන් මාලාව අපේ සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරනවා. ඉතින් බෙහෙත් ස්තුතියි චාරු අපේ මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට. අපි තවත් අවස්ථාවක ලක්හඬෝස්සේ තොරතුරු කියන සූදානම්.
0: සූති ගිහන් අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉතින් අද දවසේදී ටේක්කියා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ මන්නාරම ආණ්ඩම්කුලම් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ. ඉතින් මේ දවස්වල දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු පිළිබඳව තමයි මේ වැඩසටහන තුළින් කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් තවත් වෙලාවක අපි සූදානම් ගිහන්ට අවස්ථාව දෙන්න ඒ අවස්ථාවේදී මොනවාද වෙන තොරතුරු පිළිබඳ දැනගන්න. එතකන් ඉතින් අපි සිංදුවක් අහලා මේ පැතටෙමු. මතක් කරන්නත් තියෙන නිසා උදේ 10:46 ඔබම ඉන්න.

දහයයි විනාඩි 50යි වෙලාව අපි අඳහදානේ WhatsApp එකේ පැත්තට. ඔයාට තව මාව මතක් කරේ නැත්තම් ඔයාවත් මාව මතක් කරන්නකෝ අනේ මාව මතක් කරන්න කවුරුත් නැහැ. එනිසා ඔයා මාව මතක් වුණා නම් ඔන්න මේ පැතර මැසේජ් එකක් දාන්න පුළුවන්කම තියෙනවා. මම ඉන්නව දවල් එක වෙනකම්ම 0.7 0.3 0.5 0.7 0.7 0.3 0.5 0.7 ට ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැතර මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා. එහෙම ඉඳලා මම යන්න හදන්නේ රයිගව පැත්තට. ඒ පැත්තේ ඉන සරච්චන්ද ඩයිස් මේ වෙලාවේ මාව අහගෙන ඔයාව එකතු කරගන්නවාදත් මතක් වුණා කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. ඊට පස්සේ සේෂල්ස් ඉඳන් බණ්ඩාරගම ප්‍රදීප් ලංකා අපිත් එක්ක ඉන්නවා. ඔනාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ප්‍රදීප්. ඊට පස්සේ මම යන්න හදන්නේ දරණීගල පැත්තට. දරණීගල දිශිනී ලාභ කඩේ හැමෝම මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හා වැඩ කරන තැන හැමෝමයි ගෙදර කට්ටිය හැමෝමයි මේ වෙලාව එකතු කරගන්න ගමන් ගුඩ් මෝර්නින් මම චානු. මම ඔයාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සිද්ධුවක් කියලා තියෙන අපි බලමු හරිද? ඔහුම මහගෙන ඉන්න දිගටම. ඊට පස්සේ මම යන්න හදන්නේ ඇහැලියගොඩ පැත්තට. ඇහැලියගොඩින් ආනන්ද ඉන්න. ඒක ටිකක් සබ්දෙන් කියවුණාද බලලා. කොහොමහරි කමන්නේ ආනන්ද ඔයාවත් එකතු කරගන්නවා. ෂෙහාර ඉන්න නුවරින් නම් ජේජේ ෆැෂන් එකේ හැමෝම මේ වෙලාව එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඕකේ. ඊට පස්සේ අමිල ඔයාවත් එකතු කරගන්නවා. ගම්පහින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා. තව එකක් බලමු. මලිත ඉන්නවා අලුත්ම බස් එකේ. අපි යන ගමන් ඔයා වහගෙන ඉන්නවා කියලා තියෙන අලුත්ම බස් එකේ. හරි එහෙනම් දෙයනේ කියලා පරිස්සමෙන් යන්න. අපි වහගෙන යන්න සද්දට මහගෙන යන්න කියලා මතක් කරනවා. මේ කටියත් එක්ක රශ්මි ගම්පහින්ද මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මා තාත්තා මේ හැමෝම එකතු කරගන්න කියලා සින්දුවකට. ඕකේ. ඔයාල හැමෝම එකතු කරගෙන අපි ආංගනේ සින්දුවක් අහන්න. ඔහොම මෙන්න 10:52 දැන්.

0: විලාප පෙරබරිකුලයි.
1: විලාප ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: බෞද්ධ චිකිත්සවරයෙකුගේ ඝාතකයා බවට සැකෙන පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මෙන්ම දරුවා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ඔවුන් වෙස් වලාගෙන වැල්ලවතේ සිට යාපනය දක්වා පෞද්ගලික බස් අතකින් ගමන් කරමින් සිටියදී චාවකච්චේරි කයිතරි ප්‍රදේශයේදී අතරමඟට පත් වුණා. ඔවුන් ඊයේ රාත්‍රී නුවරඑළිය පොලිසියට බහර දී තිබෙනවා. ඒ අනුව අතරමඟට පත්වන් අධිකරණ ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කිරීමටයි නියමිතව තිබෙන්නේ. වෙනසිලාවට උපකාර කිරීමට අමරිකාවට හැකියාව පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ අනුව අවශ්‍ය පීවර ගැනීම සඳහා කටයුතු යොදා තිබෙනවා. වෙනසිලාවට සෝදිසි කිරීම සහ ගලවා ගැනීමේ කණ්ඩායම් සමග වෛද්‍ය සහ මානුෂීය සහන යොමු කරන බව අමරිකා බලධාරීන් සඳහන් කළා. බ්‍රසීලයේ මෙක්සිකෝව සහ ඉක්වදෝරයේද වෙනසිලාවට සහාය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. දකුණු ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 4යි.

11 විනාඩියටයි වෙලාව. හාඩ් බීට් අපි දෙවෙනි පැය ඉන්න වෙලාව. මේ පැයේදී තවත් බලංකම තියෙනවා. මට මැසේජ් එකක් දාන්න. දැන් ගිය පැයේ මාව අමතක කරා නම් ඔයා. මේ පැයේ අමතක කරන්න එපා හොඳේ. මේ පැතර එන්නට බලංකම තියෙනවා 0.7, 0.3, 93.5, 93.7, 0.7, 93.5, 93.7ට ඔයා මැසේජ් එකක් දැම්මොත් මම ඒ මැසේජ් එක බලනවා. දැන් ප්‍රවෘත්ති වලට ගිහින් ආවේ. ඒ ගියාට පස්සේ මම නිකමිට පොඩ්ඩක් WhatsApp එක පැත්තට බැලුවා. ඒ පැත්තේ යුද්ධයක් වගේ. පෝලිමට මැසේජ් දාලා තියෙනවා. කඩියක් මතක් කරන්න තමයි යන්නේ. මම යන හදන්නේ පැලවද්ද පැත්තට. හැමදාම ඔයාල වහනවා. දැන් අපේ මැසේජ් කියවන්නේ නැහැයි කියලා තේනවා. ඔහු මෙයාලගේ ලොකු ලයින්නේ. මම කියවන්නම්කෝ. නාලින්ද ප්‍රදීප් කීර්ති ධර්මදාස. එතකොට ලාල් ලහිරු සඳුරුවන් මොනරගල හැමෝමත් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ හරිද? ඔයා කටියවත් එකතු කරන ගමන් මම යන්න හදන්නේ. කොහෙටද දන්නවද? මේ වෙලාව වෙකුවේට් පැත්තට තමයි යන්න හදන්නේ. ප්‍රියන්ත ඉන්නව පැත්තේ. ලස්සන සිංදුකට වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ මම එකතු කරගන්න. ඊට පස්සේ මේ වෙලාවේ මම යනවා පුතලම් පැතරේ පැත්තේ ඉනවා සඳරුවන්. සඳරුවන් ඔයාවත් මම එකතු කරගන්න. ගොඩාක් වෙලා හැබැයි මැසේජ් එක දාලා මට මමදුකුණා. ඒ වගේම චම්පිකා සුරංග චතුරංග ඊට පස්සේ සජිත් මధుර නිරෝධ ගමගේ මේ හැමෝමත් එකතු කරගන්නවා මං සිංදුවකට. ඊට පස්සේ යන්න හදන්නේ ගෙදර නෙවෙයි ගල්පාත පැත්තට. ඒ පැත්තේ HKD ගාමන් ටිකේ කටි සද්දෙට අපිව හැමදාම අහනවනේ. එහෙ ඉන්නවා මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා, විනීතා, එතකොට චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, ගායනි, කාන්ති, චාන්දනී, හර්ෂණි, හම්මෝ, මෙන්න මේ කටියව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ කොට්ටාව වීරකොඩි බේකරියට ගියොත් ගියේ නැති වුණොත් එහෙම ඒ පැත්තේ තරහ වෙනවනේ. ඔන්න ජය මාමියාමත් එකතු කරගන්නවා. ලොකු බස් පුල් පොඩි බස් වරුණ දිස්නා මදුසංක මේ කටේ එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. හරි එහෙනම් අපේ දෙවෙනි පැය පටන් අරගෙන තියෙනවා. මේ පැත්තට එන්න හිමින් හිමින් අපි එතකන් සින්දුවක් අහලයක්. ලස්සන සින්දුවක්නේ මයම්මය. අහලෙමු 11 විනාඩිය 11.

0: 11 විනාඩි 15යි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
1: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
3: සම අනුග්‍රහය. 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

එකලහයි විනාඩි විස්සයි වෙලාව. චන්දනලිය ආරච්චි මහත්තයාගේ ලස්සනම ලස්සන සින්දුවක් නේද? ඒකේ මම ආසම කැලලවට කියන්නද? අද මගේ වෙලා නවතින්න මගේ සඳවතේ කියලා කියනවා. සමහර සින්දු තියෙනවා අපිට ඒවම ඇහෙනකොට ඒවා කොහෙන් හරි අපි ඒක සමහර වෙලාවට හොයලා ප්ලේ කරන්න නැතිව වෙන්න පුළුවන්. කොහෙන් හරි ඇහිද්දි ටක් ගාලා කන ඒ පැතුර ගිහිල්ලා අපි අහගෙන ඉන්නා නේද? ඒ වගේ සින්දුවක් ඔයාලා ආස වෙයි කියලා තමයි මම ඒක දුන්නේ. හරි එහෙනම් අපි යමුද WhatsApp එක පැත්තට. ගොඩාක් අය මැසේජ් කරලා තියෙන එක අතිය මතක් කරන්න ඕනේ. අනුර පුස්සල්ලා මිදන් එකතු වෙනකොට හොන්න ට්‍රින්කෝ පැත්තට යන්න හදන්නේ. ්‍රින්කෝ කෙනුවේ නම වහගෙන ඉන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අයිබෝවන් මැනික කියලා තියෙනවා. මට මැනික කියලා ගෞරවණ කිව්වමද කොහෙදානේ? ඔයාව අහගෙන මද්දු අය වැඩ කියලා තියෙන පොල්ගහවෙල ජයවර්ණ මාවතෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තුෂාරි වෙන්න ඕනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හයි හයි අක්කේ, මම සඳරුවන් කියලා තියෙනවා. සඳරුවන් ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් හලාවත ඉඳන්ම වහගෙන ඉන්නවා තිමිරා. රෂිනියක්කවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඕකේ, ආවත් එකතු කරගන්න. ඉරවාසේ අපි යමු. අපිත් ලක්කඳ අහගෙන වැඩ කරන ගමන් කියලා තියෙනවා. ගිනිගත් හේන තැපල් කාර්ය මණ්ඩලයේ සීල දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, උඩදෙනිය මහතා, එතකොට චාන්දනී මිස් සංගීත එකතු කරගන්නවා කියලා තියෙනවා. මැසේජ් එක අපිට එවන්නේ මංජුල ගිනිගත් හේන ඉඳලා. ඊට පස්සේ මහියංගනේ ගොන්න සුපුන් මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා කියලා තියෙනවා. බලන්නකො සුපුන් කියලා තියෙන කතාව ආදරේ ලොහස තරම්. Thank you. මේ කට්ටියව ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා. මේ වෙලාවේ අපේ මැසේජ් එක කිව්ව නැත්නම් ඔන්න තාමත් වෙලාව තියෙනවා. දවල් 12ට ඔන්න ප්‍රවෘත්ති අහන්න යන්න වෙනවා. ඊට පස්සේ ඉතින් මම දන්නේ නැහැ. ඊට කලින් එනවා මේ පැත්තට. සින්දුව කහන්න යන කලින් ඔයාලට මතක් කරන්න ඕනේ පැල්බත්ත නිෂ්පාදන ගැන. අපි හැමෝම කතා කරන ක්‍රියාශ්‍රිත නිෂ්පාදන අතර තියෙන හොඳම කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතේ මේ කිරි. මේ කියන හැම දෙයක්ම ඔබ ගන්න පැල්වත්ත කියන නමින් කියලා මම දන්නවා. එහෙම ගන්නකොට ඔයා දන්නවද අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු වෙනවා. ඒ වගේ මේ හරහා කිරිගොවීන් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් අත්වල් බැඳගෙන ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරන්න ඔන්නාට පුළුවන්කම තියෙනවා. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්නකොට බයක් නැතුව ගන්න පුළුවන් නේද? ස්වභාවික දෙයක්, දේශීය දෙයක් කියනකොට අපි බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා ඔයා ගන්න ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ඔන්න මතක තියාගන්න. පැල්වත්ත කියන නමින් මිලදී ගන්න. සින්දුව කහලයි මේ පැත්තට එමු. 11:23 දැන්.

0: එකොළහයි විනාඩි තිහායි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: දෙක්යා සුරැකීම මගතොට. Heartbeat.

වෙලාව බලල මේ පැතට එද්දී යඳහදානි වට්ස්ඇප් එක පැත්තට. දැන් ගොඩ වෙලාවකින් චාරු කියනෝ කියනෝ ඇරුණහම අපිට මැසේජ් එකක් දාන නම් එක කියුවේ නැහැ කියලා නේද හිතන්නේ. හරි එහෙනම් මතක තියාගන්න ඩයල් කරගන්න දැවම ඩයල් කරගෙන මට වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාලා තියන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 න් තමයි ඔයා මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න ඕනේ. මොන එකක් මතක් කරන ගමන් අපි යන්ද එහෙනම් වට්ස්ඇප් එක පැත්තට. ඒ පැත්තේ හින්නවා හින්දි සින්දුවක් කියලා තියෙනවා. ඕකේ මම දෙන්නම්. ඊට පස්සේ ඉරේකා මෙවලාවේ මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මහත්යා ලසන්ත, සංජීව, ලක්වින්, සස්මින්, එතකොට ගෙත්මින්, ජනුකේ මගේ දරුවාන් එක්ක පුගුණිනන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මේ කටියට සින්දුවක් දෙන්නේ කියලා. ඕකේ ඊට පස්සේ ඔන්න පන්වැල්ලි උපුල් ඉන්නවා. මාව ඇහුණ ගමන් හිතුවලු මම තමයි මේ ඉන්නේ කියලා. කොහොමද ඒ මතකේ? ඒකනේ මේ කට ඉතින් එනකොට දන්නවනේ කවුද කියලා. හරි ඕකේ මම එකතු කරගන්නවා. ඒකට ගොඩාක් කිරා යනවා මට. ඇහෙද්දි වඳුර ගත්ත කියලා කියන්නේ. ඕකේ ඊට පස්සේ අපිට ලස්සන සින්දුවක් දෙන්න. කීර්ති, ලහිරු, නාම, ලාල්, ප්‍රදීප්, නාලින්ද, එතකොට සනත්, චානක, ධර්මී අය ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තමයි පළවත ඇග්‍රි වර්ක්ෂොප් එකකින් මැසේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕකේ කොහොමද ඔයාට සුබ සුබ මධ්‍යහනක් වේවා කියලා තියෙනවා. ආරත සේම වේවා මේ වෙලාවේ ලකඩ රේඩියෝක සද්දටම දාලා තියෙන්නේ කියලා තියෙනවා. මාවත් ලස්සන සින්දුකට එකතු කරගන්න මහත්තයා මහින්දවත් දුව සිත්තිවත්, එතකොට පුතා සජිත්වත් එකතු කරගන්න කියලා. හම්මේ පොළොන්නරු ඉඳ මයන්දි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ස්තුතියි ආව එකතු කරගන්න. අම්බලගොඩ පැතට යන්න හදනේ ප්‍රියන්ත ඉන්න ඔය වෙලාවේ. මේ වෙලාවේ ප්‍රියන්ත මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රියන්ත විජේසිංහ, බටපොල, ප්‍රමීලා, ශාන්ති, නිපුන්, සඳමල්, එතකොට චතුමී, අංජන, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මම බැම්මලුවා. අම්බලංගොඩ, බටපොල, ඒ වගේ තව නම් කීපයක් එවලා තියෙනවා. මම්මලෝ මං කොහෙටද යන්න ඕනි කියලා. ඕකේ ඒ කටියව එකතු කරගන්න ගමන් හඩ් බීට් අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා යමි ප්‍රොඩක්ට්ස් වලින් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සම්මත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ ඔයාලවත් එකතු කරගන්න. ජීව්ස්, ෆරීඩා, දීප්ති, එතකොට ශ්‍රී, නිරෝ, ගයානි, චන්ද්‍රානි, මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ පවන් ඔයාවත් එකතු කරගන්න, බය වෙන්න එපා. ෂෙහානි, මොරට වේඳන් ගොන්න මා වැහිච ගමන් ආවයි කියලා තියෙනවා. හින්දි සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. පොඩක් කල්පනා කරන්න ඕන දෙයක්. හරි එහෙනම් හින්දි සින්දුවක් ඉල්ලපු නිසා දෙන්නෙක්ම. ඔන්න එහෙනම් අපි හින්දි සින්දුවක් අහලා ආයි මේ පැත්තට එමු. මැසේජ් එකක් දාලා තියන්න. 0703 93 5 93 7 මගේ ඉන්න මේ පැත්තේ. ඔන ඔයා එන කම්ම 11:34 දැන්.

0: Luck Hunter Radio ITN Ratata Waga Kiyana Radio
1: 11 minuti 40 den
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නද
4: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට
5: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
1: Evening drive with Chamit and Charu.
6: Sama anugrahaya.
1: Marksman samuha vyapare vithin gen wabitha harina dan navanimawakin ena domaso entry wiketime yantrika sadambara himikaru ekuwanna. Adumama thanna 01177 479 579.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සම්බුදු සිසිලසින් ලක්තිව එකල වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි
9: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රාජමහා විහාරස්ථානයේ සිට
8: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබර දායකත්වය
3: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
10: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
10: හාට්

11 විනාඩි 49 වෙලාව මේ වෙලාව ඔයා වැඩ කරන ගමන් නම් ඉන්නේ. ඒ ඉන්න ගමන් මා වහගෙන නම් ඉන්නේ. මම ඔයාට මතක් කරන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. දැන් ඔයා දන්නවා ඩෙංගු රෝගය ඒ පැත්තෙන් උග්‍ර වෙනකොට මේ පැත්තෙන් රිය අනතුරු වල නම් අඩුවක් නැහැ. එහෙම කියන්නේ ජනවාරි පළවෙනිදා ඉඳන් දැන් මේ ජුනි මැද දක්වා රියානතුරු හේතුවෙන් පුද්ගලයන් 1297 දෙනෙකුගේ ජීවිත නැති වෙලා තියෙනවා. ඉතින් බලන්න තාම අවුරුද්දේ භාගයක්වත් ඉවර නෑ කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙම වෙනකොටත් 1297 දෙනෙක්ගේම ජීවිත නැති වෙලා තියෙනවා. ඉතින් මේ නැති වෙන්නේ ඔයාගේ නෑදෑයෙක් වෙන්නේ නැතුව ඇති. හැබැයි ඔයාගේ යහළුවෙක්වත් අසල්වැසියෙක්වත් නොවෙන්න පුළුවන්. හැබැයි මේ අහිමි වෙන්නේ අපේ රටේම ඔයා වගේම ජීවත් වෙන අයගේ ජීවිත. ඒකිනුත් ඔයාට මතක් කරන්න ඕනේ මියගිය අය අතර පදිකයින් 448 දෙනෙකු සහ යතුරු පැදිකරුවන් 444 දෙනෙකු ඉන්නවා කියන එක විශේෂත්වයක් වෙනවා මෙතනදී. වසරේ මුල් මාස දෙක තුල පමණක් රියානතුරු 3642ක් වාර්තා වෙලා තියෙනවා කියනවා. ඉතින් ඒ වගේම 405ක් මාරක අනතුරු ලෙස සටහන් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් ඉස්සරහට පොසොන් එනවා. දැන් අපි වෙසක් ගැන කතා කරා. වෙසක් වලට කලින් ඉඳලම කිව්වා ඔයාට මතක් කරා. ඒක වෙසක් වලට විතරක් නෙවෙයි ඕනම වෙලාවක ඕනම තැනකදී වා කොහේ හරි ගමනක් යනකොට වාගේ පරිස්සම ගැන මීට වඩා හිතන්න ඕනේ ඔයා. වෙසක් නිවාඩු දින දෙකකදී පමණ ක්‍රියානතුරු 19කින් 24 දෙනෙකු මිය ගොස් තිනවා කියලා තිබ්බා. ඉතින් දැන් පොසොන් ඉස්සරහට එනවා. ඉතින් මේ හැමදේමත් එක්ක ඔයාගේ පරිස්සම ගැන මීට වඩා හිතන්න ඕනේ. වාරියා මොකක් හරි ඔයාගේ වාහනයක් පදවන කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි පදිකයන්ටත් මෙච්චර අනතුරු වෙලා තියෙන එකේ ඉතින් ඔයා ලේසියෙන් මේක ගැන හිතන්න එපා. දැන් හිතනවා නම් මට ප්‍රශ්නයක් නෑ මම යන්නේ පයින්නේ කියලා. හැබැයි ඔන්නාට මම දැන් මේ කිව්ව වාර්තාත් එක්ක බලද්දී 400 ගානක්ම පදිකයින්ටත් මේ අනතුරු සිද්ධ වෙලා තියෙනවා. එනිසා ඔයා යන එන මගතොට ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. දැන් ඉඳලා වහිනවා. මේ වැස්සත් එක්කත් ගොඩාක් අනතුරු වලට මූලික වෙනවා දැන් පාරවල් ඉස්සන නිසා. ඉතින් කොච්චර පරක්කුණත් වැඩට එන්න, කොච්චර පරක්කුණත් ගෙදර යන්න, ඔයා පරිස්සමෙන් යන්න ඕනේ කියන එක හැම වෙලේම මතක තියාගන්න. මොකද ගෙදර ඉඳන් බලාගෙන ඉන්න ඔයාට ආදරය කරන කෙනා, ඔයාගේ ආදරණීය පවුල, ඔයාගේ ගෙදර දෙමව්පියන් ඔයා පරිස්සමෙන් ගෙදර එයි කියලා තියෙන විශ්වාසයත් එක්ක. ඒ නිසා ඔයා ඔයාව රැකගන්න, ඔයා වෙනුවෙන් නැතත් ඒ අය වෙනුවෙන්. එනිසා මේ හැමදේම අපි පාලනය කරගන්න ඕනේ, අඩු කරගන්න ඕනේ, විමසිල්ලෙන් ඉන්න ඕනේ. මේක මම මේ පොඩක් හොය හොයා ඉන්නකොට මට මතක් වුණා ආට කියන්න ඕනේ කියලා. මොකද අපි හැමෝම ආට ආදරේ. එනිසා පරිස්සමෙන් යන එන ගමන යන්න, කොච්චර පරක්කුණත් හිමින් යන්න, ඒක තමයි වටින්නේ. සිද්ධා කහලයි මේ පැත්තටේ මගේ නම් WhatsApp එක පැත්තට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
3: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: 11:52

0: ඒකියා සුරකි මුමකටටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ඒකියා මීළඟ වැඩසටහන
1: ජුනි 25 වනදා ආන්තන්කුලම් රෝමානු කතෝලික දමිළ මහාවිද්‍යාලය මඩු සම්විධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඒකියා සුරකි මුමකටටා

0: 11:50 වෙලාව 11:50 කියන්න ගිහිල්ලා ආයි පොඩ්ඩක් ලස්සන කරන්න ඕනේ කියලා එතල 11:53 කියලා කියන්නේ හිතුවා ඔය කොරේ
1: හරි හරි එහෙනම් අපිට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයටත් යන්න තියෙනවා ඊට කලින් ඔයාලට මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා ඔයාව මතක් කරන්න ඕනේ මැසේජ් කරලා තියෙන ඔයාව ඊට කලින් මම යන්න හදන්නේ කොහෙටද දන්නවද පළවත් ගැන මතක් කරනවා දන්නවා ක්‍රියාශීල නිෂ්පාදන ගැන අපි එදිනෙදා ගොඩක් වැඩිපුරම භාවිතා කරන නිෂ්පාදන ක්‍රියාශීල නිෂ්පාදන කියලා කියන්නේ ඉතින් මේ දේවල් අතර ඔයා හොඳම දේ තෝරගන්න ඕනේ කියලා හිතන කෙනෙක් නම් ඒ වෙනුවෙන් තමයි පළවත් නම ඔන්න ඔබට පුළුවන්කම තියෙන විශ්වාසයෙන් තෝරගන්න පළවත් කියලා කියන්නේ ලංකාවේ කිරිපිටි නිෂ්පාදකකින් අතර අංක 1 ඒ නිසා කිරිපිටි පැකට් එකක් ගන්න ගියත් යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මේ කිරි මේ කියන දේවල් ඕනම දෙයක් ගන්න ගියාම මතක තියාගන්න පළවත්ත කියන නමින්ම ඒ දේවල් මිලදී ගන්න. එතකොට අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු වෙනවා විතරක් නෙවෙයි. ඒ අරහා කිරිගොවීන් 20,000කට අධික ප්‍රමාණයකේ ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා මතක තියාගන්න. ඒ දෙකම වාසනාව මතක කරන්න බැහැ අපිට.
0: වාසනාව එනකම් බලන් ඉන්නවනේ ඔයා. එහෙම බලන් ඉන්න නැතුව අට පුළුවන් වාසනාව හොයාගෙන යන්නත්. මේ ලක් එක ගැන නෙවෙයි කියන්නේ මේ කියන්නේ වාසනාව ගැන. ඒ වෙනුවෙන් තමයි ඔයාට තියෙන්නේ මෙගා පවර් ලොතරැය්‍ය. පුංචි රුපියල් 40ක් කියලා කියන්නේ හරි පොඩි ගාණක් අපි වියදම් කරන දේවල් එක බලද්දී. ඉතින් ඔයාට පුළංකම තියෙනවා රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළංකම තියෙනවා අගේ මුදල් හීනය වගේම මෙන්න මේ හීනය. ඒ තමයි මෝටර රථයක් හිමි කර ගැනීම සිහිනය. මේ දේවල් ඔක්කොම හැබෑ කරගන්න එකට කරන්න තියෙන්නේ මෙගා පවර් ලොතරැය්‍ය වැඩි වැඩියෙන් මිලදී ගන්න එක. 11:55 වෙලාව අපි සිඳුවක් අහලා යන්න හදන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට. එතකන් ඔයා එහෙනම් ප්‍රවෘත්ති තහල් රටේ තොටේ වෙන දේවලුත් අහලා
1: මාංගනකම් බලාගෙන ඉන්න 0.7, 0.3, 93.5, 93.7 මැසේජ් එකක් දාලා තියන්න.

0: වෙලාම දහවල් 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: विजयदासगे पुत्र राकेतन साजब संविधायक चतुरतन अल्लाह से अतरंगुट है। महिंदगे बालपुत्र रोहित अपराध विमर्शन कार्यांशे। डेंगू संगते मरीने मेहियुम रटपुरा। पुलिस निधारियों को पहर दुनी चौदना बटे साजब मंत्री चामिन के नाडू तीन्दु अधर। चंदपुले एंगिले तीन तगेम इवत क्रीम गैन पेपरल प्रसाद है। वेनेजुएलावे बो कंपन देखाक। लखन प्रधान प्रवृत्ति समगिन माम वेनुरी गिन्नलिय प्रवृत्ति संस्करणय चंदन मार सिंह අතරංගුවට ගත් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත නිර්මල රාජපක්ෂ සහ සමග ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ මෙන්ම අරුණ ශ්‍රී චතුරංගන අය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හොත් හරක් කටා නැබත්තා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් අත්අඩංගුවට බව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව සඳහන් කළා. විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා සිටියදී මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. හරක්කට නැමැත්තා ඝාතනය කිරීම වැළැක්වීම ඔහුගේ රැඳවුම් නියෝගය ඉවත් කර ගල් බූස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සහ විමර්ශන කටයුතු සහ ඊට අදාළ කටයුතු වලින් නිදහස් කර දීම සඳහා මෙලෙස අල්ලස් ලබාගෙන ති බවයි අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව සඳහන් කළේ. 2023 වසරේ ඩුබායි රාජ්‍යයේදී හරක්කටාගේ බිරිඳ වන මදුෂිකා මදුවන්ති යන අයගෙන් මෙම සැකකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 5000ක මුදලක් අල්ලස ලෙස ඉල්ලා තිබෙනවා. පසුවේ රුපියල් ලක්ෂ 2000 දක්වා අඩු කර එම මුදලින් අත්කරමක් ලෙස රුපියල් ලක්ෂ 1200ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධනෙයි ඔවුන් අත්අඩංගුවට තිබෙන්නේ. අරුණ ශ්‍රී චතුරංගන සැකකරු මීට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන්තුරුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත් රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණ තිබෙනවා. එම කාර්යය සිදු කරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු පැමිණ තිබෙන්නේ. මිරිහාන ප්‍රදේශයේ ආයතන දෙකක රුපියල් මිලියන 19ක මුදලක් ආයෝජනය කළ බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් එම විමර්ශන සිදු කරනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 49,000ක් දක්වා වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා සඳහන් කළා. ජුනි මාසයේ මේ දක්වා රෝගීන් 14,000ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. මේකේ පුද්ගලින්ගේ සංඛ්‍යාව 29ක්. කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශතර පාර්ශ්ව ගණනාවක් මදුරු මර්ධන වැඩසටහනක්ද ආරම්භ කළා. ඩෙංගු රෝගී වැළැක්වීම සහ පාලනය පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විශේෂ චක්‍ර ලේඛයක්ද නිකුත් කළා. සීලු ආයතනවල සක්‍රීය දායකත්වයෙන් රෝග මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි එහි සඳහන් වන්නේ. අධි අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා සීලු ආයතනවල සක්‍රීය දායකත්වය අවශ්‍ය වනවා. ආයතනික ඩෙංගු මර්ධන ඇතුළු වැඩපිළිවෙළ ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ. තොරතුරු ලබා දී මැතුළු කරුණු වෙනුවෙන් මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා. එෙහිදී පැමිණිලි 19ක් ලැබී ඇති බවයි වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පෙන්වා දුන්නේ.
2: වැඩිවීම තාමත් ඒ විදිහටම පෙන්නුම් කරනවා. ඒක නිසා අපිට ඒකෙන් හැඟියන්නේ තාම ජනතාව සහ මදුරුවන් බොවන ස්ථාන ජනතාව තාම තේරුම් අරගෙන නැතුවද කියලා සහ ඒකට යොදන අවධානය තාම මදිද කියලා. ඉතින් ඒක නිසා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව ජනතාව සහ සියලුම දෙනා තමන්ගේ අවධානය යොමු කරන්න කියලා. අපි ඊයේ ඉඳන් පටන් ගත්තා නැවත වරක් ඩෙංගු මර්ධන දවස් තුනක්. ඊයේ දවසේ අපි ඔපරේෂන් රූම් එකක් ක්‍රියාත්මක කරනවා. අපිට ඒ සම්බන්ධව ඇමතුම් 47ක් ලැබිලා තියෙනවා. ඒ 47න් ජලය පිරුණු කාණු සහ එවැනි ස්ථාන ගැන පැමිණිලි 19ක් ලැබිලා තිනවා. වල්බිහි වෙච්ච ඉඩම් 9ක් ගැන අපිට මේ ලැබිලා තිනවා. අක්‍රමවත් කසල බැහැර කිරීම අපිට ඇමතුම් 15ක් ඇවිල්ලා තිනවා ඒ සම්බන්ධව. ඊට අමතරව සාමාන්‍ය තොරතුරු විමසීම් 4ක් ඇවිල්ලා තිනවා. මේ ආකාරයෙන් ගත්තොත් එහෙම ඊයේ දවසේ උදේ 8 සිට රෑ 8 වෙනතුරු ඇමතුම් 47ක් ලැබිලා තිනවා මේ සම්බන්ධ. ඒකෙන් එකෙන් යම් කිසි ප්‍රමාණයක් අපිට පේනවා ජනතාව මේ සම්බන්ධව අවධානයක් යොමු කරලා තිනවා කියලා. නමුත් ඒක තව ඉදිරියටත් එසේ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
1: ලෝකවින්දපලේ ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට ලබා දෙන බව අමාත්‍ය අන්න කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලෝකවින්දපලේ ඉන්ධන මිල වැඩිවීමේ පීඩනය ජනතාවට ලබා නොදීමට රජය කටයුතු කළ බවයි.
0: ලෝකවින්දපලේ මිල වැඩිවීම නිසා මිල ඉහළ දැම්මා. හැබැයි ඔබතුමා දැන් මෙතන බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා ලෝක වෙළඳපොලේ මිල අඩු වෙනකොට අනිවාර්යෙන්ම මේ මිලත් පහළ දමනවයි කියලා. දැන් අද දවස වෙනකොට ලෝක වෙළඳපොලේ තෙල් මිල විශාල ලෙස පහළ වැටලා තිබෙනවා. හැබැයි ඒ අඩු වුණු හැම අවස්ථාවකදීම ඔබතුමන්ලා කිසිම තෙල් මිලේ අඩු කිරීමක් කළා නැහැ.
3: මම දන්නේ කුමන පරීක්ෂකයන්ද ඔබතුමාට ওই දත්ත දීලා තියෙන්නේ? සම්පූර්ණ දත්ත ටික වැරදි. ඔබතුමා ওই මිල ගණනය කරපු පදනම පැහැදිලි කරනවා නම් ඔබතුමාගේ මිල සූත්‍රය මොකද්ද කියලා පැහැදිලි කරනවා නම් මට එතෙන්ද කියන්න පුළුවන් කොයි තැනද වැරදීම් තියෙන්නේ කියලා. දැන් මේ 407ට මේ ඩීසල් අපි විකුණනකොට රුපියල් 536ක් වෙනවා. ඇත්ත මිලට අපි විකුණනවා. ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල්වල මිල අඩුවීමක් තියෙනවා. ඇයි මේක මේ වෙලාවේ පාරිභෝග කියලා ලබා දෙන්නේ නැත්තේ කියලා. යුද්ධයට කලින් අපි රිෆයින් කරපු 92 පෙට්‍රල් ගත්තොත් බැරල් එකක් ඩොලර් 75ට තෙවුනේ. දැන් මේ වෙනකොට ඒක අඩු වෙලා තියෙනවා 109කට රිෆයින් කරපු එක. එතකොට එහෙම බැලුවත් යුද්ධේ පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා වෙනකොට තවමත් 146ක් වැඩි. ඒ වගේම ඩීසල් ගත්තොත් යුද්ධේ පටන් ගන්නකොට රිෆයින් කරපු එක පිරිපහදු කරපු එක තියුනේ බැරල් එකක් ඩොලර් 88.83ක්. දැන් මේක මේ වෙනකොට 126.9කට අඩු වෙලා තියෙනවා. දැන් මේ අඩුවීම ගත්තා වුණත් තවමත් ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම යුද්ධයට කලින් එකට සාපේක්ෂව බලනකොට 142ක් වැඩි.
1: වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
3: ඔබතුමා ක්‍රූඩ් ඔයිල් ගැන කතා කරා. යුද්ධය පටන් ගන්න කලින් පෙබරවාරි මාසේ ක්‍රූඩ් ඔයිල් තිබුණේ බැරල් එකක් ඩොලර් 64.75ක්. හැබැයි දැන් මේ වෙනකොට 78ට අඩු වෙලා තියෙනවා. 78ට ජූනි මාසේ තියෙන ඇවරේජ් ගාන. එහෙම බැලුවත් මේක 32.4ක් වැඩි. ඔබ හොයලා බැලුවොත් මේ වැඩිවීමට සාපේක්ෂ ලෙස අපි ලංකාවේ වෙළඳපොලේ මිල වැඩිවීම කරාද කියලා හොයලා බැලුවොත් අපි එහෙම කරලා නැහැ. තවමත් අපි යුද්ධයට කලින් 293 තමයි තිබුණේ පෙට්‍රල් 92, දැන් 434යි වැඩි කරලා තියෙන්නේ. තවමත් වැඩි කරලා තියෙන්නේ 148කින් විතරයි. ඒ වගේම ඩීසල් ගත්තොත් 292 තමයි පෙබරවාරි මාසේ තිබුණේ, දැන් මේ වෙනකොට 407ක්. ඒකේ වැඩිවීමත් 146.9. ලෝක වෙළඳපොලේ ජූනි මාසේ වෙනකොට 142.3ක වැඩිවීමක් තියෙනවා. ඩීසල් වල අපේ තියෙන 46.9. තවමත් සාපේක්ෂව ගත්තන් පස්සේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා තිබුණා වුණත් අපේ මිල සහ මේ මිල වැඩිවීමේ
4: ප්‍රතිශතාත්මකව
3: ගත්තාම ගරු විපක්ෂ නායකතුමනි, අනිවාර්යයෙන්ම ලෝක වෙළඳපොලේ මිල අඩුවීමේ ප්‍රවණතාවය සහ ඒකේ ලාභය අනිවාර්යයෙන්ම අපි ජනතාවට ලබා දෙනවා. හැබැයි ලෝක වෙළඳපොලේ මිල වැඩිවීමේ පීඩනය එලෙසෙන්ම අපි පාරිභෝගිකයට ලබා දෙන්න කටයුතු කළා නැහැ.
1: පොලිස් මඩ විනාශකාරී ශිල්පධාරියෙකුට පහර දීමේ චෝදනාව සම්බන්ධයෙන් සමග ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට එරෙහි නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. නඩුවට පෙනී සිටීම සඳහා චමින්ද විජේසිරි මහතා බතුල්ල අධිකරණයට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 2019 වසරේ පෙබරවාරි මාසයේදී දිනකදී බණ්ඩාරවිල බස් නැවතුම් පොළ අතර ඇතු ගැටලුකාරී සිද්ධියකදී පොලිස් නිලධාරියෙකුට පහර දුන් බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා. මැතිවරණයකදී ඡන්දදායකයාගේ ඇඟිල්ලේ තීන්ද ආලේප කිරීම සහ ඒ වෙනුවෙන් නිලධාරින් යෙදවීම සඳහා රුපියල් මිලියන 100ක පමණ මුදලක් වැය වන බව පැවරණ සංවිධානය ප්‍රකාශ කළා. ඒ අනුව වසර පහක් තුළ මැතිවරණ හතරක් පැවතුන හොත් රුපියල් මිලියන 400ක මුදලක් වැය වෙන බවයි පැපරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි මහතා පවසන්නේ.
4: මේ වෙනකොට චන්දදායකයාගේ ද්විත්ව ලියාපදිංචිය වළක්වන්නට මැතිවරණ කොමිසම සමත් වෙලා තිබෙනවා. යම් චන්දදායකයෙක්ගේ නම විවිධාකාරයට චන්දනාම ලේඛනයට ඇතුළත් කළා. දැන් කීපයකින් ඇතුළත් කළා. දැන් තියෙන තාක්ෂණයේ පහසු හරහා මැතිවරණ කොමිසමට ඉතාම පහසුවෙන් මේ තත්ත්වය වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. හැඳුනුම්පත් අනිවාර්ය වීම නිසා සහ චන්දනාම ලේඛනය තාක්ෂණිකව ක්ලීන් වෙලා තියෙන වටපිටාවක් තුළ මේ තීන්තාලේපනය කිරීමේ අවශ්‍යතාවය පැනලගින්නේ නැහැ. තීන්තාලේපනය නැවැත්වීම හරහා විශාල මහජන මුදලක් අපිට මැතිවරණයකදී ඉතිරි කරගන්න පුළුවන්කම තිබෙනවා. දැන් තීන්තවලට යන මුදලත් ඒ වගේම නිලධාරීන් යෙදවීමට යන මුදලත් දළ වශයෙන් ගත්තොත් මිලියන 100ක් ලක්ෂ 1000ක් වගේ මුදලක් අවුරුදු 5කට මැතිවරණ 4ක් තියෙනවා. එතකොට මිලියන 400ක් ලක්ෂ 4000ක් අපි එක ප්‍රොසෙස් එකක මැතිවරණ 4කට අපිට වේදන් කරන්න වෙන නිසා මේ විශාල ධනය ඉතුරු කරගැනීමේ හැකියාව තිබෙනවා.
1: බෞද්ධ චිකිත්සකවරියගේ ඝාතකයා බොරස් සැකෙන පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මෙන්ම දරුවා නුවරළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් වෙස් වලාගෙන වැල්ලබත්තේ සිට යාපනය දක්වා පෞද්ගලික බස් හතකින් ගමන් කරමින් සිටියදී චාපකච්චේරි කයිඅටි ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා. ඔවුන් ඊයේ රාත්‍රියේ නුවරළියේ පොලිසියට බහර දී තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවට පත් වූවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳියුම් නියෝග ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කිරීමටයි නියමිතව තිබෙන්නේ. දෙවිනි නීති දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කල්කුම විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බසාහිර, සබරගමු සහ වයම් පළාත්වලත්, ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්වලත් වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශ උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40ක් පමණ විය හැකි බවයි කල්කුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හලාබුද සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල දක්වා වෙරළට ඔබ්බෙන්වල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් දක්වා වැඩිවීමේ හැකියාවද පවතිනවා. මේ අතර ආසියාවේ දියුණුවතම තොරතුරු ලබා දෙන කාලුණ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව බවට මෙරට මධ්‍යස්ථානයේ පත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙන්පත් මහතා සඳහන් කළා.
5: අපේ සමාජය ඇතුලේ අපි කාලගුණය ගැන කතා කරේ යම් ආපදාවක් ආවට පස්සේ ඒක අපිට කාටවත් දොස් කියන්න බෑ. ඒ සමාජයේ තිබුණු වටපිටාවත් එක්ක. හැබැයි දැන් පාසල් යන දරුවත් කාලගුණ අනාවැකියට සවන් දීලා උදේ ගෙදරින් එළියට බහලා යන්න තරම් වටපිටාවක් හැදිලා තියෙනවා. මං හිතන්නේ මේක තවදුරටත් සමාජගත වෙන්න ඕන. කාලගුණයේ දෙපාර්තමේන්තුවේ ඔබේ කාර්යභාරයේ ආර්ථිකයත් එක්ක ඍජුවම බැඳිලා තියෙන දෙයක්. විශේෂයෙන්ම වර්තමානයේ කෘෂිකර්ම අමාත්‍යාංශය අපි ක්‍රියාත්මක කරන වැඩසටහන් එක්ක ඔබේ දායකත්වය ඔබේ සේවාවන් ඉතාම වැදගත්. අද වෙනකොට අපේ රටේ ගොවීන් කෘෂිකර්ම ශේෂයේ නියැලෙද්දී කාලගුණ අනාවැකි තොරතුරු පිළිබඳ අවබෝධය සහිතව මැදිහත් වෙන්නේ. ඔබ කෙරෙහි ලොකු විශ්වාසකින් නිලධාරීන් වගේම ප්‍රජාව වැඩ කටයුතු කරගෙන යන කාලවකවානුවක්. ආසියාවේ දියුණුම තොරතුරු සපයන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බවට අපි කඩිනමින් පරිවර්තනය වී යුතුයි. ඒ සඳහා තමයි මේ භෞතික සම්පත් සංවර්ධන පැත්තෙන් අපි ආණ්ඩුවක් විදිහට කටයුතු කරන්නේ.
1: ජල සම්පාදනා ජලාපහන මණ්ඩලයේ 317 දිනකට පත්වීම් ලබා දී තිබෙනවා. රියදුරු පවිත්‍රාගාර කාර්මික ශිල්පීන් සහ යන්ත්‍රාගාර සේවක ඇතුළු අංශ සඳහා ස්ථිර සේවයට ඔවුන් බඳවාගෙන තිබෙනවා. 20 දිනක විධායක ශ්‍රේණි උසස් කිරීමද එහිදී සිදු වුණා. අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
6: බඳවා ගැනීම, උසස් වීම් ලබා දීම, පඩි වැඩි කරන එක, බෝනස් දෙන එක, එමත වැඩ කරන තැන කාර්යාලය වෙන්න පුළුවන් පරිසරයේ තියෙන පහසුකම් හොඳ වටපිටාවක් හදන එක, නිවාඩුද පුහුණුද මේ සියල්ල සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරන්න. අපිට ඕනේ හොඳ වෘත්තීමය භාවයක් සහිතව වැඩ කරන සේවක පිරිසක්. හොඳ ජල සම්පාදන මණ්ඩලය කියන්නේ තාක්ෂණිකව ඉහළින්ම ඉන්න ඕන ආයතනයක්. ඒක ආරක්ෂා කර ගැනීම සඳහා අපේ උපරිම දායකත්වය අපි ලබා දෙන්නම්.
1: එකිනෙකාගේ මතවලට ගරු කිරීමට ඉගෙන ගැනීම ලෝකයේ තුල ප්‍රවර්ධනය කළ යුතු වැදගත් ගුණාංගයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කළා. ඒ කොළඹ ක්‍රමයේ සංවිධානය කළ 75 වන සම්මන්ත්‍රණයට සමගාමීව පැවති අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් රටවල සිදුකෙන ප්‍රධාන ක්‍රියාදාමයක් මුල් කරගනිමින් මාතෘකා තුනක් යටතේ විශ්වවිද්‍යාල සිසුන් විවාද කළා. මේ අතර වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක්ද අග්‍රාමාත්‍යවරිය හමු වුණා. ලබන ඔක්තෝබර් 12 සහ 13 දිනවල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. වත්මන් රජයේ තිබෙන තුරා ජාතිවාදී ඇවිස්සීමට කිසිවකට ඉඩ තබන්නේ නැති බව නියෝජ්‍ය මාධ්‍ය සුනිල් වටකල මහතා සඳහන් කළා. ඒ පාදුක්ක ගලගදර මුස්ලිම් විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතිරපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් කොවිඩ් රජයේ ආධාර මත ඉදි කළ එහි වටිනාකම රුපියල් මිලියන 18ක්.
7: ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා මේ සියලු ජනවර්ගයන් ජාතිවාදය වෙනුවට ජාතික සමගියත් ආගම් වාදය වෙනුවට ආගමික සංහිඳියාවත් ඇති කරන්න මේ භූමිය ඇතුළේ. අපිව බලයට පත් කරගත්තේ ඒ ඡන්ද ප්‍රතිඵලයේ ඇතුලේ තියෙනවා ඉතිහාසයේ ඇතුලේ ඇතිවෙච්ච මේ ඛේද වාජකයට නැවතීමේ තිතක් තියලා. අපි එක සහතිකයක් දෙනවා මේ රටට යලිත් ඒ ජාතිවාදී ගිනිදැල් යලිත් මේ භූමිය ඇතුලේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා.
1: වෙනසීලාවට බලපෑ භූකම්පාදක කියන පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 800කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එයට බලධාරීන් සඳහන් කළේ. රිච්ටර් පරිමාණ 7.2 භූකම්පාවක් ඇති වී විනාඩි කිහිපයකට පසුව තවත් 7.5 භූකම්පාවක් හටගෙන තිබෙනවා. පසු කම්පන 20කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණා. කැරකස් නගරය ඇතුළු ප්‍රදේශ රැසක ගොඩනැගිලිවලට හානි සිදුව තිබෙනවා. අමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ ඉන්පුත් ගලින් දස දහසක් පමණ මිය යා හැකි බවයි. කෙසේ වෙතත් ජීවිත හානි වැඩි විය හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා. වෙනසුවෙලාවට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. හානිට පත් වූ ප්‍රධාන ගුවන්තොටුපළද තාවකාලිකව වසා දමා ඇති බවයි බලධාරීන් පවසන්නේ. දුම්රිය සේවා අත්විඳීමටත් ඔවුන් පියවර ගත්තා. සහන සැසීම සඳහා ඉක්වදෝරය, බ්‍රසීලය, මෙක්සිකෝ වතුරු පාර්ශ්ව ගණනාවක් එක්ව සිටිනවා. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඒ අතරමන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. වෙනසලාව පිහිටා තිබෙන්නේ දකුණු අමෙරිකා සහ කැරිබියන් භූ තැටි ආශ්‍රිත භූකම්පා ක්‍රියාකාරී කලාපයකයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෝ කණ්ඩායම් අතර පළමු ටෙස්ට්‍රික තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. පැතුම් නිශ්ශංක, ධනංජය සිල්වා, දිනේෂ් චන්තිමාල් සහ කමුදු මෙන්ඩිස් සතුරු ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විතයි. බටහිර ඉන්දිය කොදෝ කණ්ඩායම් නියෝජනය කරන්නේ රොස්ටන් වේස්, ෂයි හෝප් සහ ජෝන් කැම්බල් ඇතුළු ක්‍රීඩකයන්. විජේදාසගේ පුත් රකිතත්, සජීව සංවිධායක චරිතුත් අල්ලසි අත්අඩංගුවට. මහින්දගේ බාලපුත් රෝහිත අපරාධ විමර්ශන කාර්යංශයේ. ඩෙංගු සංගතයේ මඩින මෙහෙයුම් රටපුරා. පොලිස් නිලධාරියෙකුට පහර දුන් චෝදනාවට සජීව මන්ත්‍රී චමින්දගේ නඩු තීන්දුව අද. චන්දපුලි ඇඟිල්ලේ තීන්ත ගෑම ඉවත් කිරීම ගැන පැෆරල් ප්‍රසාදය. වෙනසෙලාවේ භූකම්පන දෙකක්. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
8: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්. ඉකොනොමික් ගෝල්.
9: ලෝකයේ ප්‍රමුඛතම මූල්‍ය නගර සමග කරට කර සිට ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය වෙනස් කරන වරාය නගරයේ සුවිශේෂී ආයෝජන පාසුකම් අතරට එක් වූ කොළඹ වරාය නගරයේ තනිකවුලුවේ ආයෝජන යාන්ත්‍රණය ගැන කතා කරන්න අද අපි සම්බන්ධ කරගත්තේ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහත්මයා. මහාචාර්යතුමා, මොකක්ද මේ තනිකවුලුවක ආයෝජන පාසුකම් යාන්ත්‍රණය කියලා කියන්නේ?
10: ලංකාවේ විදේශ ඍතු ආයෝජන හෝ වෙනත් යම් ආකාරයේ ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීම සඳහා තිබෙන ප්‍රධාන බාධාවක් තමයි මේ බියුරොක්‍රසි සිස්ටම් එක. එහෙම නැත්නම් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින අකාර්යක්ෂමතා, ඒ තුළ පවතින ගැටලු. සමහර වෙලාවට ආයෝජකයෙකුට යම් ආයෝජනයක් කරන්නට අවශ්‍යතාවයේ තිබුණට නමුත් ඒ සඳහා අවශ්‍ය අවසර ගැනීම, ඒ සඳහා අවශ්‍ය මූලික දේවල් සිදු කිරීම සඳහා විවිධ තැන්වලට ගිහිල්ලා දවස් ගණන් රැස්වීම වීමටත් විවිධ ආකාරයේ මුදල් වියදම් කිරීමටත් සිද්ධ වුණා. මෙන්න මේක නැති කිරීමේ අරමුණින් තමයි පණි කවුලුවක් ඔස්සේ මේ සියල්ල සිදු කරන අවස්ථාව ආර්ථික කොමිසම් සභාව මගින් ඇති කරලා තියෙන්නේ. ඒ තුළින් පුළුවන්කම තියෙනවා දින 7ක් ඇතුළත සියලුම දේවල් අවසර ගැනීම, අවශ්‍ය සියලුම දේවල් ආයෝජකයෙකුට සිදු කර ගැනීම සඳහා ඒ අනුව ඔවුන් රැස්වීම වීමට අවශ්‍ය නැහැ.
9: එතකොට මෙම ක්‍රමවේදයේ ඔස්සේ ආයෝජකයන් දිරිගැන් වෙන්නේ කොහොමද?
10: ඇත්තට මේවැනි ක්‍රමවේදයක් තුළ තමයි සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක් ගත්තට පස්සේ ආයෝජකයන් දිරිගැන් වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ඔවුන්ට වැඩි කාලයක් ගත කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඉතාමත් පහසුවෙන් අවශ්‍ය අවසර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් තුළින් පමණයි ඇත්තටම ආයෝජකයන් වැඩි වැඩියෙන් රට තුළට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තියෙන්නේ. දැන් ඇත්තටම ආර්ථික කමිටු සභාව මගින් අර දැන් ඔය අවසර ගැනීමේ ක්‍රියාවලිය තුළ විවිධ හදියලා තියෙනවා, විවිධ ඔෆිස් තියෙනවා. ඉතින් ඒ සියල්ල එක තැනකින් ක්‍රියාත්මක කරන ස්වරූපයක් තමයි මේ තුළ තියෙන්නේ.
9: ක්‍රියාවලිය රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?
10: දැන් ලංකාවේ ආර්ථිකය ගැටට පස්සේ විදේශීය ඍජු ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම ඉතාමත් වැදගත්. අපිට මේ මහා පරිමාණ ආයෝජන රැකී අවස්ථා දියුණු කර ගැනීම මේ වගේ දේවල් සඳහා රටේ අරමුණ ඇත්තටම නැහැ. මේ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා විදේශ අරමුදල් පාවිච්චි කිරීමට. ඉතින් අපි දන්නවා පාකිස්තානය වගේ රටක් වල වුණත් අපිට වඩා විදේශ ඍජු ආයෝජන වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ වගේ වැඩ පිළිවෙලක් රටේ ආර්ථිකයේ ඒ වගේම අනාගතය සඳහා ඉතාමත් වැදගත් වෙනවා. අපි සංවර්ධන මාවත කරා ගමන් කරමු.
9: නව රැකියා අවස්ථා සහ විදේශ විනිමය රැගෙනීමෙන් අපේ රටේ ආර්ථිකය ඩිජිටල් යුගයකට ඔසවා තබන වරාය නගරයේ නවතම ආයෝජන ප්‍රවණතා අතර ආයෝජන පහසු කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් විසින් හඳුන්වා දුන් තනි කවුලුවක ආයෝජන පහසුකම් යාන්ත්‍රණය පිළිබඳවයි අද අපි ආර්ථික අනාවරණය තුළින් විමසීමට ලක් කළේ.
11: Economic Goal.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12:25 දැන්.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
2: Dabal dola hai vinadi ti hai.
3: Vilav upavita kina aavi. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත හාට් බීට්

දවල් 12 විනාඩි 30යි වෙලාව. ප්‍රවෘත්ති අහලා මේ පැත්තට කට්ටිය ආව නේද? කොකෝ කම්මැලි වෙලා බෑ හාඩ් බීට් අහන්න යන්නේ ආයි. අඩපුලංකම තියෙනවා තාමත් මන් දවල් එක වෙනකම් මේ පැත්තේ ඉන්න අඩපුල මැසේජ් එකක් එවන්න මේ පැත්තට. 07 03 93 5 93 7 07 03 93 5 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න. අපිට තව ටික වෙලාවක් ඉන්න පුළුවන්. මම යන්න හදන්නේ සෙනීෂා ෆැෂන් එක පැත්තට. බොස්සාලිය එතකොට නිලන්ති දුශාන්ති වාසනා පූර්ණිමා මේ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ හා මෙන්ඩිස් ඇවිල්ලා ඉන්නෝ ඉතාලි වලින්. අපි මතක් කළා වගේ මෙන්ඩිස්වත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ පානදුර මහරගම බස් එකේ ඉඳන් ජපුරට යන ගමන් කියලා ප්‍රවීන් මැසේජ් එකක් දාලා තියෙනවා. ආ ප්‍රවීන්, එනම් පරිස්සමින් යන්න ආව එකතු කරගන්නවා මේ වෙලාවේ. දැන් බැලලද දන්නෙත් නැහැ. ඊට පස්සේ මේ වෙලාව අපි මහගෙන ඉන්නවා මලිත්. කටුනායිකි නම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආව එකතු කරගන්න. හඩ් බීට් අපිත් අහගෙන ඉන්නේ. ආ බණ්ඩාරගම ඉඳන් උමා ගමන් ටිකේ කටි එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කුමාරි, දිනුෂා, ශාමලි, නිරෝෂා, රංජනි, එතකොට චන්ද්‍රිකා, හැමදාම අපි ලක්හඬත් එක්ක කියලා තියෙනවා. ඔහොම මෙන්න සද්ද වැඩි කරගෙන මහගෙන ඉන්න දවස පුරාම ලක්හඬ. ඒත් එක්කම ලක්ෂ්මන් ඉන්නවා මඩපදි දන් තමරා නිශානි චේදනා, එතකොට භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තව එකක් අපි බලමු. මහත්තයා ජෝඩ් පුතා විනෝල්, එතකොට දුව දිස්සිනි, කුමාරය මේ හැමෝම එකතු කරගන්න කියලා අනුෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං ඒක තමයි අනුෂව හෙව්වේ. ඔක්කොම කියලා ඉවරලා අන්තිමට තමයි නම දාලා තියෙන්නේ. මේ කට්ටිය එකතු කරගෙන අපි යන්න හදන්නේ සින්දුවකට. වාට තාමත් පුළුවන් මං ඒ කිව්ව විදිහට මම මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න. එහෙනම් සින්දුවක් අහලෙමුනේ. දවල් 12:32 දැන්.

0: දවල් 12 විනාඩි 46
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය
7: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

දවල් 12යි විනාඩි 44යි ඉක්මනට වෙලාවත් ගත වෙලා යනවා එක වෙන්න ලං වෙනවා එහෙමයි කියලා ඔයාව මතක කරන්න බෑනේ ඔයා මං ගැන හිතලානේ මගේ කියවිල්ලෙන් බේරෙන්න මැසේජ් එකක් එවලා තිනවා කියලා මම දන්නවා ඒ හින්දා ඒක කියන්න එපැයි ඔන්න අද යන්න හදන්නේ මේ වෙලාවේ ආලෝක බුක් ෂොප් එක පැත්තට බතර මුල්ලේ ஐஸ்கிரீம் தான்சலா தினோ கேலா கேனோ ஓகே හොඳයි නෑනේ අපි දැන් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා හස්බන්ඩ් රත්නායක ගිහන් අයියා. එතකොට සම්පත් වගේ මාවත් එකතු කරගන්නවා කියලා තිනා ගොඩාක් ස්තුතියි. ගොඩක් ආදරෙන් එකතු කරගෙන පළවත්ත පැත්තට යන හදනේ පළවත්තෙන් සජාන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාව එකතු කරගන්නවා. හයි අක්කේ මම පවණි. අපි ඔයාවලා සද්දෙටම අහගෙන ඉන්නේ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. ලස්සන සින්දු එකක් සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දුව කුත් කියලා දාලා තියෙන්නේ. මට ඒක සින්දුවක් කියලා මන් තමයි කියුවේ. ඊළඟට ශාන්ති, රංජනී, දිල්හානි, අනුෂා, වසන්ති මේ අයව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඊළඟට කුසල්, ඩිලාන්, සුරේෂ් මේ කට්ටිය එකතු කරගන්න කියලා ෂෙවොන් මැසේජ් එකක් දාලා තිනවා මොරටුවේ ඉඳලා ඔයාවත් එකතු කරගන්නවා. ඒත් එකම මඩල ඉඳන් පියු මේ මැසේජ් එකක් දාලා තිනවා දෙයගේ චුටි පුතාගේ උපන්දිනය කියලා තියෙනවා. නෙතුකගේ උපන්දිනයලු සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා අපි ලක්කඩ හැමෝම නෙතුකට. ඔන්න හස්බන්ඩ් චානක, දුව චනුලි තමයි විශ් කරන්නේ පුංචි පුතා නෙතුකට. ඊට පස්සේ උදයන්ගනි මා වහගෙන ඉන්න අලව්වේ ඉඳලා මහත්ය නදීරවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඕකේ. ඊට පස්සේ යන හදනේ පිටිගල පැත්තට. පිටිගලින් සුසන්ත සම්පත් මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා. ඕකේ, එකතු කරගන්න. හින්දි තමයි ඕනේ. හාද හාද හාද කියලා දාලා තියෙනවා. හරි දෙන්නම්කෝ හින්දි සින්දුවක් අහගෙන ඉන්න හොමම දවල් එක වෙන්න. කලින් මං කොහොම හරි දෙන්න උත්සාහ කරන්නම්. මේ කට්ටිය එකතු කරගෙන අපි සින්දුවක් අහන්නයි යන්නේ. තව පුංචි වෙලාවක් තියෙනවා. අර පුලංකම තියෙනවා මැසේජ් එකක් දාන්න. 0.7.3 93.5 93.7 12:46

0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
2: FM 93.5 FM 93.7 ලකන Radio ITN Heartbeat.

හරියටම වෙලාව දවල් 12යි විනාඩි 54යි. ඒ කියන්නේ ඔයා දන්නවා මට ගොහින් එන වෙලාව හරි. එනං හාඩ් බීට් එක මත යන්න වෙලාව හරි. ඊට කලින් කටිය මතක් කරගෙනම යන්න. මේ පැත්තේ මාත් එක කෙනෙක් තරහ වෙලා, හලාවත තිමිර මාත් එක තරහ වෙලා යව කිව්වේ නැහැයි කියලා. මං ඔයාව කිව්වානේ, ඔයාට මතක නැහැ. රශ්නි අක්කවයි මාමයි එකතු කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ආදරේ කියලා තියෙනවා. මාත් ආදරේ, තරහ වෙන්න එපා හොඳේ. ඊට පස්සේ බොයගොඩ පැත්තට යන්න හදනේ. බොයගොඩින් මැසේජ් එකක් දාලා තියෙනවා. යන්න වෙලාව හරි නේද කියන්න පුළුවන් ඒද කියලා. අපෝ කියනවා. බොයගොඩින් සුමන එකතු වෙනවා. පවුලේ හැමෝමත් එක ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඔබ වෙලාවේ. ඊට පස්සේ රශ්මි මැසේජ් එකක් දාලා තියෙනවා ගම්පහේ ඉඳන් ගෙදර හැමෝම එකතු කරගන්න කියලා. නිසල් මැසේජ් එකක් දාලා තියෙනවා අක්කේ අපේ ෆෝන් ෂොප් එකේ හැමෝම මේ වෙලාවේ අවවහගෙන ඉන්නේ සද්දටම ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. ඊට පස්සේ චමිත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ චමිත් නෙවෙයිනේ. චමිත් මැසේජ් එකක් දාලා තියෙනවා යාටත් ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. උඩ බලවින තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන මේ කටියවත් එකතු කරගෙන එහෙනම් මම ගොහින් එන්න. හම්බව එහෙනම් මම වහන්ගිට හැමෝටම ගොඩක් ආදරේ. ගිහිගෙන නම් ඔයාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම චාරු.

0: I beat it with a mix winner heartbeat sama anugrahaya
1: rupiyal koti 40 kammunot monada karanna beri
2: mega power tag the double villa super tag 3 pratham tag 120 lakh deke tag samaga super anketa tag mega power
0: dengu maturu wage ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ

0: විලාපසු රෙඛාය.
1: විලාප ඔබ වෙත ගෙන ආවේ.
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: ශ්‍රී ලංකා සිල්ලර විරඳුන්ගේ සංගමයේ සමග ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීම වෙළඳ අමාත්‍යංශයේ අපේක්ෂාව බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළා. ඒම සංගමයේ නවනිවාර්ෂික මහා සභා රැස්වීමට එක්වීමෙන් සිල්ලර විරඳුන්ගෙන් සැලසෙන සේවාව මෙහිදී අමාත්‍යවරයා ඇගීමට ලක් කළා.
2: සමහර බිස්නස් කරනවා ඔන්ලයින් ප්ලැට්ෆෝම් හරහා ඒක ටිකක් රෙජිස්ටර්ඩ් සහ ටැක්ස් ගෙවන අයට ප්‍රශ්නයක්. මේ වෙනස මොකක්ද කියන එක පිළිබඳවත් අපි ටිකක් හිතන්න ඕනේ. මට සාම්පල් එකක් කියන්නම්. මට චීනයේ කොමර්ස් මිනිස්ටර් ආපු වෙලාවේ අපි gift එකක් දුන්නා එයාට. දුන්නේ ටී එකක් ලංකාවේ අපේ ප්‍රොඩක්ෂන් එකක්. එයාට ගියා මම මේක අද ගත්තා කිව්වා. මම ඒක අරන් වයිෆ් ඩේවක ෆොටෝ එකක්. වයිෆ් මගෙන් අහුවා කිව්වා මෙහෙ ගියද ගත්තේ කියලා.
1: වෙනසුලාවට බලපෑ භූකම්පාවෙන් විපතපත් වන් ගල්බා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අන්තර්වාර ජනාධිපතිපතිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ අතුරුදන්වන් සහ හානි වාර්තා කිරීම සඳහා රජයේ අන්තර්ජාලය යෙදවුම් භාවිත කරන ලෙසයි. පොත්ගලින් 30 දිනකෝ ඉන් ජීවිතක්ෂයට පත් වුණා. තවත් 700කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. වෙනසුලාවට සෞඛ්‍ය ආධාර ලබා දෙන බවයි කියුබාව පවසන්නේ. ලකනේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන.
3: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

දවල් එකපහ වෙලා විනාඩි 12යි වෙලාව. අයිබෝවන් සුබදා වලක්. අද ජුනි මාසයේ 25 වෙනිදා අපි මුණ ගැහෙන බ්‍රහස්පතින්දාමක. අපිට කොච්චර මිනිස්සු අපේ ජීවිතේ මුණ ගැහුණොත් ඒගොල්ල ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන් මිත්‍රවරුනේ. ඒ කොහොමද කියලා මගෙන් අහනවා නම් මම ඒකට උත්තරයක් ලෑස්ති කරගෙන ආවේ. දැන් සමහරුවාට කතා කරන්නේ යාළුවන්ට නිදහස් වෙලාවකදී. ඒගොල්ලන්ට වෙලාවක් තිබුණොත් ඔයව මතක් වුණා කියලා හිතලා ඔයාලට කෝල් එකක් ගන්නානේ. තවත් සමහරු ඉන්නවා ඒ අය ඔයාට කතා කරන්නම නිදහස් වෙලාවක් වෙන් කරගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වැඩ නැතුව නෙමෙයි වැඩ තියෙනවා, කප්පරක් වැඩ තියෙනවා. සෑහෙන බිසි. හැබැයි ඔගොලු වටින නිසා ඒ අය ඔයා වෙනුවෙන් කොහොම හරි වෙලාවක් හොයා ගන්නවා. ඔයි මිනිස්සු දෙවර්ගය අතර වෙනස තේරුම් ගන්න, ඔයාව වටින, ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන් මිනිස්සු වෙනුවෙන් ඔයාට වටිනාකම් දෙන්න අමතක කරන්න එපා කියලායි මම මේ කියන්න හැදුවේ. දැන් මං උනත් බලන්නකෝ, මං ඔයාලා වෙනුවෙන් ආවනේ. අදත් එහෙනම් පය තුනක් අපි ඕල් ටයිම් බීට්ස් ඉත් චාමි අහගෙන ඉමු ලස්සන සින්දු ටිකක්. ඒකයි විනාඩි 13යි. Come on.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: දවල් එක එවනඩ 17යි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිගේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
2: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: Sama anugrahaya.
4: Marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena Domas entry week team yantrika sadambara himikaruwiku wanna. Adumama thanna 01177 679 579.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි
5: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක්‍රස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
4: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැතිබරදායකත්වය
6: පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: FM 93.5 FM 93.7 ලකන Radio ITN
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
9: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක් රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න
7: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
9: දවල් 1යි වෙනකට 21යි වලව 0.7යි 0.3යි 93යි 5යි 93යි 7ක મેસેજ එකක් එවුවනම් මේ සෙන්ටෙන් පස්සේ මගේ મેસેજ එක බලන්න ලෑස්ති ඒ වගේම ලකර Facebook page එකට ගිහින් අපි post එක like එකක් දාන්න

0: වැඩේමත් කලා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න හිතුණා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන අපේය දවල් එකේ වෙනාට 25යි වෙලාව FM 93.5 හරි 93.7 හරි ලක්කඩුව අහගෙන ඉන්නේ ඕල් ටයිම් බීට්ස්. හවස 4 වෙනකම් මං ඉන්නවා කියලා හිතාගෙන අන්තිම මොහොත වෙනකම් බලන් ඉඳලා මැසේජස් එවන්න එපා. කලින්ම මැසේජ් එකක් එවලා තිබ්බනම් ඔයාට ලේසි මොනවත් ලේසි. මැසේජ් නම්බර් එක කියන්නද? 07703 935 937. ලක්කඩ Facebook page එකට ගියාම ඕල් ටයිම් බීට්ස් එක චාමි අපි post එකක් තියනවා. දැක්කද? දැක්ක නැත්නම් ගිහින් බලන්න. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් එකතු කරගන්න ඕන අය ඉන්නවා නම් ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා නම් ඒ හැම එකක්ම කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මම තුනේ පැහැදී අනිවාර්යයෙන්ම වෙලාව හොයාගෙන කමෙන්ට්ස් කරනත් කියනවා. හරි? බලමු මැසේජස් ටික හනන්. චාමි සින්දුවකට එකතු කරගන්න කියලා පළවෙනියටම මැසේජ් එක වෙලා තියෙන වාදු වෙන සමන්ත යමි ප්‍රොඩක්ට්ස් ආයතනයේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ බරුදල් පොලට යන්න වෙන්නේ එස්එල් ප්‍රනාන්දු, ලහිරු, ශෙහානි, නතාලිය, ෂෙනාරා, දුමින්ද, සයුරි, ෂෙනාල්, මිරොන්, ඇන්ටන, වසන්ත, මැක්සිම සාලවත් එකතු කරගන්නවා. චාමි අපිත් ඉන්නවා කියලා තියෙන බොයගොඩ, සුමනා, සුසන්ත, ලසන්ත ට්වින්ස්ලා ඉන්නවා. රුවන්ෂී, ජගත්, සුජාව එකතු කරගන්නවා. හොඳින් නේද ඔයාවත් එකතු කරගන්න හොඳේ? සුබ දහවලක් වේවා චාමි. මේ මැසේජ් එක නිර්මාණිකයෙන් ඔයාව එකතු කරගන්න අපි කොහෙන්ද ඉන්නේ? මාතර මම බැලුව කොහෙද කියලා. මේ මැසේජ් එක තියෙන විතර ගමෙන මොහන සහන වරාව කිය කමෙන්ට් එකට අට ස්තුතියි. අපි ලස්සන සින්දුවක් අහමු ළඟටත්. ඒජේ අනුර පොස්සල්ලාව BF ජනපදයෙන් ආත්මට මැසේජ් එකක් කියලා තියෙනවා. චාමි අපිටත් සින්දුවක් ඕනේ වාතුවේ රූපසේන සහ සුනන්දනි එකතු කරගන්න. හයි චාමි, මමත් එකතු කරගන්නකො ලස්සන සින්දුවකට. බොලත් කොහු පිටියේ ලැවල ගමින් සජන්ත වර්ණකුල සූර්ය ස්තුතියි කියලා තියෙනවා. මම නෑ ස්තුති කියන්න ඕනේ, ඔයානේ මට මැසේජ් කළේ. දවල් එකයි විනාඩි 28යි.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: දවල් එකයි වෙනහට තිස් තුනයි බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසේජ එකක් එවලා තියන්නේ.

0: රජමහා විහාරය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
2: පොළොන්නරු යුගයේ සිටි මහා පරාක්‍රම බාහු නිශ්ශංක මල්ලවැනි රජවරුන්ගේ අවතේදී මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ බව කියවේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් නොයෙකුත් ආපදා වියුල් නිසා මෙම ලෙන් විහාරය වල්බිහි විය. සංඛපාල රජමහා විහාරය ගැන නැවතත් වැදගත් තොරතුරු රැසක් අසන්නට ලැබෙන්නේ මහනුවර යුගයේ රාජාදී රාජසිංහ රජ දවසයි. එදවස ශ්‍රීපාද ස්ථානයේ අධිපති දුරේ දැරුවේ කොරතොට කීර්තිශ්‍රී ධම්මාරාම හිමිය. නමුත් උන්වහන්සේ රාජාදී රාජසිංහ රජුගේ උදහසට ලක්වීමෙන් සිරගත කිරීමට නියම විය. අත්අඩංගුවට පත් හිමියන් කඩුගන්නාව ප්‍රදේශයේ අප්‍රසිද්ධ ස්ථානයක සිරකර තැබූ අතර උන්වහන්සේට රැවුල සහ කොණ්ඩ බූගෑමද රජතුමා තහනම් කර තිබිණි. නමුත් මේ අවස්ථාවේදී උන්වහන්සේට රහසින් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත්තේ අත්තරගම රාජගුරු බණ්ඩාර නම් උන්වහන්සේගේ ගිහි ගුරුවරයෙකි. එතුමාගේ උපදෙස් පරිදි උන්වහන්සේ බුදුගුණ සඳහන් බාරස කාව්‍ය හෙවත් බරණම කමසක නම් ඉතාමත් දුෂ්කර කාව්‍ය කොටසක් නිර්මාණය කර රජතුමා අතට පත් කළේය. ඔවුන් කිසිවකුටත් එය කියවා පැහැදිලි කිරීමට නොහැකි විය. පසුව සිරකර සිටි කොරතොට හිමියන් රාජසභාවට ගෙන් වූ රජතුමා එම දුෂ්කර කාව්‍ය කියවා පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටියේය. හිමියෝ එම කවි කියවා ඒවායේ තේරුම රජතුමාට පැහැදිලි කර දුන්නෝය. හිමියන්ගේ නිර්මාණ ශක්තියට සහ

පාණ්ඩිත්‍යට පැහැදුණු රජතුමා කොරතුට නාහිමියන් සිරෙන් නිදහස් කර තුඩපතකින් සහ සන්නස් පත්‍රයක් මගින් පල්ලිබැද්ද ගම්වරය සහ ශ්‍රී සංඝපාල රජමහා විහාරය උන්වහන්සේට පූජා කළේය. රජතුමා මෙම පරිත්‍යාගය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1786 වසරේදීය. ඒ අනුව දොටුගැමුණු මහරජතුමා පුස්සදේව යෝධයාට පළමුවරට පරිත්‍යාග කළ පල්ලිබැද්ද ගම්වරය, දෙවැනි වරට ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමා කොරතොට කීර්ති ශ්‍රී ධම්මාරාම හිමියන්ට පූජා කර ඇත.

0: රාජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
1: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
2: Pasar ekai venade hataris dakai.
3: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. All time beats with charm.

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: Overtime Beats with Chami.
2: Suno na sang mal mal.
0: පසර එකයි වෙනාඩි 46යි වෙලාව. මම සහන වෙලාවක් කතා කරේ නෑ වගේ කියලා හිතුණාද? මට එහෙම හිතුණානේ මම සහන වෙලාවක් මැසෙන්ජර්ස් කියන්නේ නැතුව කාලේ ගත කරා කියලා. ඒක නිසා ටක්කල මැසෙන්ජර්ස් ටික කියාගෙන කියාගෙන යන්න. ධෛර්ය සිතේ රජ වේවා, පැතුම් සිතූ ලෙසම ඉටු වේවා, යනන මග කරදර නොම වේවා, සෙනෙහස පිරුණු සුබ දවසක් වේවා කියලා ජය මාමා ඔයා මට මැසේජ් එකක් කියලා තියෙනවා. සුපුරුදු පරිදිම මං අහනකන් බලාගෙන හිටියා කියලා තියෙනවා. අහනකන් නේද? ලොකු බොස් අද නැහැ කියලා තියෙනවා. පොඩි බොස් තමයි අද ලොක්ක නේද මිස්ටර් වරුණ? ඊට පස්සේ ලක්ෂ්මි මිස් ඉන්නවා, ධනුෂ්ක, මදුශංක ජගත්ව එකතු කරගන්නවා කොට්ටාවෙන්. චාමි අදත් මතක් වුණා කියලා තියෙනවා. සරච්චන්ද්‍ර ඩයස් රයිගමින් ඇවත් එකතු කරගන්න ඊළඟ සින්දු අහන්නම. මේ කවුද මේ බලු පෝස්ට් එකක් කියලා තියෙනවා. සමහර මිනිස්සු ප්‍රශ්නවලට උත්තර නොදෙන්නේ වචන නැති හින්දා නෙවෙයි කියලා තේරුමක් නැති හින්දා කියලා නේහා මට පෝස්ට් එකක් කියලා තියෙනවා. ඒක ඇත්ත නේද? අපි සමහර වෙලාවට හිතනවානේ ඒගොල්ලෝ උත්තර දන්නේ නැති නිසා තමයි අපිට උත්තරයක් දෙන්නේ නැත්තේ කියලා. නෑ නෑ, ඒගොල්ලෝ දන්න අපිට කියලා වැඩක් නෑ කියලා. ඒක නිසා වනි හිතමානී විවසා මිද දරා ගන්න ඕනේ. සුබ දහවලක් ලක්හඳ අපිට වහගෙන ඉන්නවා කියලා තියෙන මැසේජ් එක ත්‍රිකුණාමලෙන්. පුංචි බණ්ඩා පෞලේ කට්ටිය නම් ටිකු අයවලා නෑනේ නේද? එවන්න ඊට පස්සේ ඉභාගමොයි එන්ජේ අපරල් එකේ අපිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්නෝ කියලා තියෙනවා. නන්දනී අක්කා, සුනීත, අනෝමා, සරෝජිනී, විජිත, අනුෂා, නිලන්ති, සංජීවනි එකතු කරගන්නවා කියලා අරුණී තැන්ක් යූ මට මැසේජ් එකක් එව්වට. අයිබෝවන්, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මේ මැසේජ් එක කුවේට් වල ඉන්නේ කාන්ති ඉන්නවා, ප්‍රියන්ත ඉන්නවා. මට ඇයිතින් එහෙන් නේ මුළු කුවේට්ම ආවරණය වෙන්නේ දෙදෙන අපි වහන් ඉන්නේ. දවල් එකයි වෙනාඩි 48.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකයි වෙනාට මනස් පහයි කියන්න කියන්න සන්තෝසයි. මේ පැය ආවරයි නේද? අපි යන ඕල් ටයිම් වෙට් සිට චාමි අපේ දෙවැනි පැයට. මැසජස් ඔක්කොම කියන හොඳ ඉතුරු පැය දෙක බය නැතුව මැසජ් කරලා තියන්න.

0: විලාප සවස දෙකයි.
1: විලාප ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: අපරාධ හා මද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලයින් 28164 දෙනෙක් පරීක්ෂාව ලක් කර තිබෙනවා. සැකපිට අතරඟුගත් ඇති සංඛ්‍යාව 575ක්. අපරාධ සම්බන්ධයෙන් 12 දෙනෙක් ඍජුව හඳුනාගෙන තිබෙනවා. විවෘත වළඳකරුවන් 147 දෙනෙක්ද අතරඟුගත් බවයි පොලිසිය සඳහන් කළේ. බීමා ත්‍රියදුරන් 74 දෙනෙක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. වෙනසිලාවේ භූමිකම්පාවෙන් උපද්‍රපත් වන් රැඳී සිටීම සඳහා තාවකාලික මධ්‍යස්ථාන ඉදිකර තිබෙනවා. පාසල් රැසක් ඒ සඳහා යොදා ගන්නා බවයි බලධාරීන් පවසන්නේ. විශාල පිරිසකට භූකම්පා දෙකින් හා පසුකම්පනවලින් බලපෑම ලැබුණා. මතු ඇති තත්ත්වය සමතිකට පත් කර ගැනීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවයි වෙනසිලාවේ වැඩ බලන ජනාධිපතිවරිය පවසන්නේ. ලකුණු මීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සෙක්

0: ඕනද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාකක
1: Overtime Beats with Chami
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හවස

හවස දෙකයි වෙනාට නවයයි වෙලාව ඔල්ටයි වෙෙට්ස චාමී අපි අපේ දෙවනි පැයේ බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත අපේ මැසේජ් නම්බ එක. චාමී අපිවත් එකතු කරගන්න කියලා තිබුණේ නම මොකක්ද කියලා මම හොයන්නේ. මහත්ය ජූඩ් අය කුමාර පුතා මිනුල් දුව දිසනිනේ අනුෂ තමයි මැසේජ් එකක් එවලා තියෙන්නේ. කංචු කුලියෙන් ස්තුතියි වගේ කමෙන්ට් එකට කටහඬ ලස්සනයි කියලා තියෙනවා. හරි ලස්සන සෙද්දා කහන දෙන්න එක කිව්වට මන්නේ. ඊට පස්සේ මේ මැසේජ් එක එමෙලේ කමෙන්ට් එකෙන් ලලිත්ස සිසිරස කුමාරියක ගේතාක රම්‍යක මදු රෝෂණී උදයා රමණී ජාන්තේ මල්ෂා කුමාරි වරුණනේ වර්ණ ඉන්නවා. ඇසුරු මාෂය තිලින ශ්‍රියානි වාසනා රොක්ෂානි රක්ෂා මැෂින් නාශයෙන් සිසරයවත් එකතු කරගන්න කියලා අනුෂ්ක ඔයා එවල තිබුණු මැසේජ් එක. මෙහෙම කියනවා පෝස්ට් එකේ තියෙන මෙහෙම දෙයක්. අමනාප වෙලා ඉන්න තරම් ජීවිතය දෙකු නැහැ. රෙදවන්න පලිගන්න හැදුවට කාටවත් යහපතක් වෙන්නේ නැහැ. අහිමි වීම නිසා හදා වැටුණට කිසිවක් ස්ථිර නැහැ. යන දිනක කළ හොඳ නරක හැර කිසිවක් අරගෙන යන්නේ නැහැ. සහතික ඇතෝය කියන කතාව ඔක තෙක්කම මට දෙයක් තව ගලප ගන්න හිතුණා. මේ දවස්වල ඔබට ඇස ගැටෙනවා ඇති, ආරංචි වෙනවා ඇති. තරුණ ප්‍රජාව බොහෝ වෙලාවට විශේෂයෙන්ම මේ හાર્ට් ඇටැක් නිසා තමගේ ජීවිතෙන් සමු ගන්නවා. දැන් හදවත කොයි වෙලේ නතර වේද කියලාවත් නොදැන ඉන්න මිනිස්සුන්ගේ ජීවත් වෙන සැහැණ කට්ටක් කන්න වෙලා තියෙනනේ සමහර අවස්ථාවන් වලදී. ඒක හුඟක් අයට දරා ගන්න අමාරු. එක්කෙනෙක් නා දරා ගන්න සීමායිර වෙනස්නේ මම දරා ගන්න විදිහ නෙමෙයි ඔයා දරා ගන්නේ. නේ කෙනෙක් ඉන්නවා ඊටාම සංගීතී ඒ කෙනාට පොඩ්ඩක් කියන්නේ පාරයදී මං දවසක් කිව්වේ මල්ලේ කහක බලන් ගියත් එයා හිතන අය එහෙම කහක බලන් ගියේ එහෙම. ඒ කියන්නේ අත්‍තර මේක වෙන කෙනෙක් නම් හිතන්නේවත් නැති කාරණාවක්. නමුත් තව කෙනෙක්ට එක ලොකු ප්‍රශ්නයක් ඉදිරිය දෙන්න අවස්ථා තියෙනවා. කෙනෙකුගේ සංගීතී බව අපිට කලින් තීරණය කරන්න බෑ. ඒක නිසා මම ඔබට යෝජනා කරන්න හදන්නේ ඔබේ මානසික තත්ත්වය සුවදායක තත්ත්වයට පත් කරගන්න හැමතිස්සෙම මහන්සි වෙන්න. මේ මානසික තත්ත්වය ගැන කියලා කිව්වහම ඒකට බලපාන්න හේතුව තමයි මම එහෙම කියන්නේ. හුඟක් දෙනෙක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ස්ට්‍රෙස් වෙලා කියලා කියන්නේ මානසික ආතතියෙන් ඉන්නේ ජීවත් වෙන්නේ. ඒක නිසා මම ඔබට යෝජනා කරන පුංචි මේ ටිප්ස් ටිකක් මේ ටික දවසට කරලා බලන්න. අද මේ දේ හිතට අරගෙන හෙට ඉඳන් කරලා බලන්න. ඔයාට වාගේ හිතේ තියෙන පීඩාව ආතතිය සැහැන් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයාට පුළුවන් අත රැට හෙට දවසේ වැඩගෙන පුංචි නෝට් එකක් ලියලා තියාගන්න. ටු ඩූ ලිස්ට් එකක් අනිවාර්යම මේන්ටේන් කරන්න බලන්න. ඊළඟට වැදගත්ම දේ තමයි නියමිත වෙලාවට මිනිත්තු 5කට කලින් ඔයා නැගිටින්න පුරුදු වෙන්න. හරිද? ඒ කියන්නේ ඔයාට පහට නැගිටින්න ඕන නම් ඔයා අඩුම තරමේ 4:55ට ලවම් එක තියාගන්න. එතකොට ඔයාට පහට නැගිටිනවා කියන්නේ එක අර ස්ට්‍රෙස් වෙලා නැගිටින්න ඕනේ නැහැ. පහට කියලා ටක්කර නැගිටින්න ඕනේ නැහැ. 4:55ට වයිලාම් එක තිබ්බට පස්සේ අර පොඩි අවබෝධයක් එනවා මං තා විනාඩි 5කින් ඇහැරෙන්න ඕනේ කියලා. එක පාටට දඩස් ගාලා ඇඳෙන් නැගිටින්න උමනාවක් වෙන්නේ නැහැ. වගේ මනසයකට ලෑස්ති වෙනවා. ඊළඟට ඔයාට පුළුවන් ඔයා නැගිටට පස්සේ ඔයා දන්නවද ඔයා සමන පැය 6ක් 7ක් නිදාගත්තට පස්සේ ඔයා ගැඟ හුඟක් දුරට විචලනය වෙලා තියෙන එක නිසා නැගිට ගමන් පුළුවන් නම් මද රස්නෙන් උණු වතුර විදුරක් බොන්න. එහෙම නැත්නම් නිකන් වතුර විදුරක් හරි ගමන් නැ බොන්න. ඊට පස්සේ ඉතා හොඳින් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් මේ පරිසරයට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. උදේ මරුවේ පරිසරයට ඇහුම්කන් දෙනවා කියලා කියන්නේ හරි සහැල්ලුවක් ඇති කරන දෙයක්. කතා කරන වචනවල වේගය අඩු කරලා පැහැදිලි ස්වරයෙන් කතා කරන්න උත්සාහ කරලා බලනවා. වැඩ කරන වෙලාවන් වලදී සමහර අය හරි ස්පීඩ් කතා කරනවා. කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ, අහගෙන කෙනාට තේරෙන්නේ නැහැ. ස්පීඩ් කතා කරනවා කියලා කියන්නේ එයාට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. එයා හරි ආතතියකින් කතා කරන්නේ කියන එකනේ. ඒක නිසා හැම වෙන්නේ පවා කතා කරන වචනවල වේගය අඩු කරලා ටිකක් හිතලා කතා කරන්න උත්සාහ කරන්න. එතකොටත් ඔය ස්ට්‍රෙස් එක අඩු කර ගන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. මේක අහගෙන ඉන්නකත් ඔයාට ස්ට්‍රෙස් එකක් වෙන්නේ. ඒක නිසා මං සින්දුවක් අහන්න දීලා ආයෙවිලා කියන්න. හරි. හස දෙකයි වෙනකට 13යි.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩිදා හතයි.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: Live, beat, if it mix better.

0: දොර ගඟේ තලන හින හදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: How is it that Kaya Benate visit tonight?
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
0: FM 93.5 FM 93.7 La Khanda Radio ITN
1: Sina Seemata Hetuwak Hoya Ganna Taakka Ape Vedana

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එඳ හතර වෙනකන්.

හවස 2:25 වෙලාව 0.7 3 93 5 93 7 මැසේජ් එකක් එවන්න පුළුවන් කියලා මම කිව්ව නිසා මැසේජස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. බලමු කාගේද මේ මැසේජ් එක කියලා. ධර්ණිය කලින් තරුෂි බස්නායක. ඔහට සෙද්දුවක් අහන්න දෙන්නම්. අපිත් අහගෙන ඉන්නේ වැඩ කරන ගමන් ගිනිගත් වෙන තැපැල් කාර්ය මණ්ඩලයේ සිරු දෙනාම එකතු කරගන්න. උඩදනිය මහත්මයා ඉන්නවා, චාන්දනී මිස් සංගීතව එකතු කරගන්න කියලා මංජුල හේමන්ත තමයි මට මැසේජ් එක එවලා තියන්නේ. හයි ලස්සන ළමයෝ කොහොමද ඔයාට කියලා අහලා තියෙනවා. වෙන කාට හරි දන්නේ නැහැ. අපි නඟහදින් කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ මයන්ති පොළොන්නරුවෙන් මහත්මයා මහින්දවත් දුවසිට මේවත් පුතා සජිත්‍රාත් එකතු කරගන්න කියලා තියෙනවා. Thank you මැසේජ් එක කෙවුවට. ඊට පස්සේ මහියංගනියන් සුපුනුවා මොකද කියන්නේ? ඒක ටිකක් මං හිතන්නේ කියව ගන්න වෙනවා. චූටි අකුරේ ගොඩක් තියෙනවා විස්තර. මං ක බල්ලා කියනවා සුපුන් තරහ නැහනේ. චාමි අපි අකුරේ කොට සලොන් දෙකෙන් ස්තුරනිමල් සලොන් එකේ වැඩ කරන ප්‍රනන්දුවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕන කියලා තියෙන්නේ. නම් ටික එවන්න ඊට පස්සේ හොඳද? ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන අසරි සම්පත් එඩරමුල්. ඔයගේ පෝස්ට් එකේ මොකක්ද කියන්නේ? ආශිර්වාදයෙන් මధుරවන් වැස්සේ වර්ගය බෝ කරයි අපේ මිනි ඔස්සේ. ඇඟිලි දිගු කරන්න පුළුවනි පස්සේ ඩෙංගු නිවහන් කඩමු තම ඉඩම අස්සේ. ඒක හරි වටින පෝස්ට් එකක්. මේ දවස්වල අපි වැඩි වැඩියෙන් කතා කරනවා ඩෙංගු ඝනත්වය ගැන. කතා කරනකොට මధుරවන් බෝවීමේ ඝනත්වය සාමාන්‍ය තියෙන්න ඕනේ 3 අගයක වුණාට මේ වෙනකොට අපේ ගණන් මිනුම් වලට අනුව අපේ මధుරු ගහණයේ ඝනත්වය ගත්තොත් 20ක් කළා තියෙනවා. 3ක් තියෙන ඕන තැනකට 20ක් තියෙනවා කියලා කියනවා. හිතන්නේ 7 ගුණයකට ආසන්නයි නේද? ඒක නිසා මේක සැල්ලමක් විදිහටවත් මේක සුළු කාරණාවක් විදිහටත් කණින් ගහලා බහැර කරලා නිකන් ඉන්න බෑ අපිට නේද? ඔබවට පරිස්සම් පිරිසිදු කරගන්න උණක් හැදලා තියෙනවා නම් හිතු මතයට මේක වෛරස් එකක්, මේක ඉන්ෆ්ලුවෙන්ස් එකක් දන්නේ නැහැ, මේක තව වෙන මොකක් හරි අය එහා ගෙදර කෙනාට තිබුණා, මටත් තිබුණා, දරුවටත් තිබුණා, දරුවා ඉස්කෝලෙන් අරන් ආපු මේක වෛරස් උණක් කියලා හිතලා ඔයාට හිතු මතයට දරුවා බීපු බෙහෙත් එක ඔයා බොන්න යන්න එපා. හරිද? පරීක්ෂාවක් කරන්න, ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් කරලා ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න පරිස්සම් වෙන්න. හරි, ඒ අතරේ මම මේකේ කිය හැටියනේ ස්ට්‍රෙස් එක කොහොමද අඩු කරගන්නේ කියලා නේද? ඒක ගැන පොඩ්ඩක් ආයිමත් කියන්න කියලා තියෙනවා. මං කිව්ව කාරණාවලට අමතරව තව ප්‍රධාන කාරණාවක් තමයි අපි හුඟක් වෙලාවට අපේ කෑම වේල මිස් කරනවා නේද? ඒ කියන්නේ මොකක් හරි අපිට වැඩ නිසා, බිසි නිසා අපි කොයිම වෙලාවක හරි අපි ගන්න ප්‍රධාන ආහාර වේල තුනෙන් එකක් සමහරු මිස් කරනවා. ඒක කරන්න එපා, ඒක හොඳ නැහැ. ඔබේ ශරීරයේ ප්‍රතිශක්තියට ඍජුවම බලපාන කාරණාවක් වෙන්න පුළුවන්. අනිත් එක බඩගෙන ඉන්නකොට ඔයාට අර ඔයාගේ සියලු ශක්තියෙන් වැඩ කරන්න බෑ. එතකොට ස්ට්‍රෙස් එක නිර්මාණය වෙනවනේ කොහොමටත් නේද? ඊළඟට ඔයා ස්ක්‍රීන් ටයිම් එක හැකිතාක් දුරට අඩු කරන්න. ඔයා හුඟක් වෙලාවට ඉන්නේ ෆෝන් එකේ නම්, එහෙම නැත්නම් ලැප්ටොප් එකේ නම්, කම්පියුටර් එකේ නම්, ඔයාට ඒකනොත් ඔගේ ඔයා ගැස්වලට පීඩාව වැඩි වෙලා ස්ට්‍රෙස් ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා හැකිතාක් දුරට ස්ක්‍රීන් ටයිම් එක අඩු කරලා බලන්න. පෑකට කීප වතාවක් ගැඹුරෙන් හුස්ම ගන්න. සමහර වෙලාවට අපි හුස්ම ඔටෝ ගන්න නිසා, අපි ස්වභාවිකවම හුස්ම ගන්න නිසා අපිට ඒ ක්‍රියාවලිය ගැන හැඟීමක් නැහැනේ. හැබැයි ඔයාට ස්ට්‍රෙස් එක තියෙන වෙලාවක් කියලා හිතුනොත්, ඔයාට නිකන් ඔයාව පාලනයෙන් තොරයි කියලා හිතුනොත්, ඔයාට කේන්ති යනවා වැඩි කියලා දැනුනොත්, ඔයාට පුළුවන් ගැඹුරෙන් හුස්මක් අරන් බලන්න. ඒක කීප වතාවක් කරනකොට ඔයාගේ හිත සැහැල්ලු බවට පත් කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි හිතලා හිනා වෙන්නනේ. හරිද? හිනා වෙන්න සමහර වෙලාවට අපිට එකම එක හේතුවක්වත් නැති වෙන්න පුළුවන්. එහෙම වෙලාවට තත්පර 15ක් වගේ අත් දෙකෙන් වගේ කටපොඩක් මේ කටපොඩක් ඇදලා හිනා මූණක් වගේ මුන්නේ මවා ගන්න තත්පර 15ක්. එතකොට වගේ මොලේ රැවටෙනවා. ඔය සතුටෙන් ඉන්නේ කියලා. හරිද? එච්චරයි කරන්න ඕනේ. ඊට පස්සේ සතුට හෝමෝන ස්රාවය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සතුටේ

0: FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 33යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට වෙලාවක් තියෙනවනම් මැසේජ් එකක් එවලා තියන්නේ

0: අවශ්‍ය දෙකය වනාට 37යි.
1: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
0: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: ලුකයා මාර වෙඩනේ ඌනේ. ගිවානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
4: hina baby sindu hanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
0: evening drive with chamit and charu
5: sama anugrahaya
0: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
1: vijaya products ape rasaya rate samata
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
8: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
7: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
1: සම අනුග්‍රහය.
10: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 376 176 අංකයට ඔබ

0: ලස්සන හඬක් තියෙනවා නම් ඒ හඬ කෙනවට වටිනාකමක් තියෙනවා නම් 0.7 0.6 366 166ට ඒ ලස්සන කටහඬින් ලස්සන සින්දුවක් රෙකෝඩ් කරලා WhatsApp message එකක් එවනම් හරි. අවස 2:46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: මැසේජස් ගොඩාක් තියෙනවා තමයි. හැබැයි ඉතින් අපි කමර්ෂල් බ්‍රේක් එකක් වැඩි වුණ නිසා මේ සින්දු අහලා මැවිලා මැසේජස් ටික බලමු.

0: খালা
1: ওটাই বিটস উইথ চামি
0: সাথে দেনা দাওয়াল একে ইন্দা হাতর বেনাকা
2: সঞ্চল হিত কিতি খেওনা তেন্দরবদনট ডিঙ্গক লং ওয়েন মত হিতনা
1: ওটাই বিটস উইথ চামি
0: এক তানি কড়না অ্যাপেয়া හවස දෙකයි වෙනාඩි 45යි වෙලාව. මැසේජස් ටික බලන්න යාවේ. HKD ගාමට කෙන මාෂා දෙලහානේ කමල් දිශාන්ත, ඉරංගේ ශ්‍රියානේ චන්ද්‍රලතා වෙනේතා ධම්මිකා ගයනී, කාන්ති චාන්තනි හර්ෂණී මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තිබුණා. දෙසිනි ලාභ කඩේ දැරණිය කළ දෙසිනි දුවයි අපේ නෝනවයි කඩේ වැඩ කරන අයයි එකතු කරගන්න කියලා තියෙනවා. මැසේජ් එක ඇහුවා ඔයාගේ නමක් නෑ වුණාට. තාත්තා කෙනෙක් නේ. ඒක නිසා තමයි මට ඔයාව අමතක වෙලා තියෙන්නේ. ඊට පස්සේ මතක් කළා නම් එවන්න. මට පාද පැත්තට ගියාම කවුද ඉන්නේ? ඉල්ලේ පෙරම ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස සුමදාස කරුණදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් ඔයාලව එකතු කරගන්න. මේ කවුද මේ හැමදාම අහගෙන ඉන්නවා කියලා තියෙනවා අංචන ජයතිලක. ඔයාට අහන්න ඕන කිප සින්දු මං අහන්න දුන්නා නේද? Thank you. සුබදාවලක් මනෝ. දවස් දෙකකට පස්සේ අපි දෙන්න ඔයාව අහන්න කියලා තියෙනවා. චාමර තනු අර දෙන්නවා තාදරෙන් මම මතක් කරනවා. බිසි වෙලා හිටියද කමක් නැහැ. බිසි වෙන එක හොඳයි මිනිස්සු. ඒ කියන්නේ වැඩක් තියෙනවනේ කරන්න. ස්ට්‍රෙස් වෙන්න තෝ බිසි වුණාට කාර්ය නැහැ සද. සුබම සුබ දවසක් චාමි. අදත් මම ඔයාව අහන් ඉන්නවා කියලා තියෙන්නේ බණ්ඩාරගමින් ප්‍රියා. හරි සිද්ධාත් දෙන්නම් ඔයාටත්. ඔබ පෑව හසරැල්ල මට තේරුණා. ඒ රම්සිනා රැල්ලේ රස වේරණා පෙම්මැද්ද ලෙස හිට. මම දන්නවා ලක්කඩේ ඔබ ඉන්න අපි හදවා බලන්නේ සිංදු ලස්සන්ට හදලා තියෙන හැටි. සුරේකා තැන්කියු ඔයාට. හසුන්දරා ඔයාවත් මං ආදරෙන් මතක් කරනවා. අකි අපිවත් එකතු කරගන්න චානෝ රත්තොටින් අයිස්ක්‍රීම් දවසරක් දෙනවා කියලානේ තියෙන්නේ. හරි හරි හරි අපි අයිස්ක්‍රීම් කන්න මොය පැත්තට එන්නම්. කමරේ හොඳ වැඩක් වතේ හොඳට සංගීතානය කරලා කරන්න. තව මැසේජස් තියෙනවා ඉතින්. මැසෙන්දෙන් පස්සේ ආයෙන්නම්. හරිද? දැකයි වෙනාඩි 47යි. ඔයා ෆේස්බුක් පේජ් එකේ හිටෙ වැඩි අනගමන් නම් ඉන්නේ. යන්න ගොලක්කට ෆේස්බුක් පේජ් එකට. දැක්ක නැද්ද අපි පෝස්ට් එක? ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඊළඟ පැයේදී කමෙන්ට්ස් ටිකක් කියනවා.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 52යි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ගෙතරදීම සෞඛ්‍ය සම්පන්න විදිහට පොල්තෙල් ඇතුළු සමහර කෑම වර්ගවලට වගේම සමහර බෙහෙත් වර්ගවලටත් උමනාවන තෙල් ටික හදාගන්නේ කෙලෙසද? කෙලෙසද කියලා මෙලෙස කියලා තමයි මම මෙරිය කියන්නේ හරිද? සිංගල් පේස් වේදුලේ මගෙන් ක්‍රියාත්මක වෙන ඩෝමා හෝම් ඔයිල් මේක එකක් වට ගන්න පුළුවන්. ධාරිතා වේපෑට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා සුදු කෙවියම අවම බව මතක තියාගන්න ඕනේ. මිල වෙන රුපියල් 86.117 679 579 ට කෝල් එකක් කරන් තව වැඩි විස්තර හොයාගන්න පුළුවන්. රටකජෝ කජෝ සූර්යකාන්ත වටක අප කොහොමද එනරු මෙන්න මේ දේවල් වලින් වට තෙල් හදා ගන්න පුළුවන්. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරොත් ඉතාම පහසුවෙන් සහ ලේසියෙන් අපි අපේ වැඩ හැම නේ කරන්න බලන්නේ ඉතාම ඉක්මනින් පහසුවෙන් ලේසියෙන් නේ. ඒ නිසා ඩෝමා හෝම් ඔයිල් මේක එක වට වටෙනවා. සුබතව සක්ෂාමි ඔයාට වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කොරියාවෙන් චින්තක ඔගේ මැසේජ් එක. සින්දුකට එකතු කරගන්න බිරිඳ අචිනි දුව කුසින්දි ලොකු පුතා මෙන්දද පොඩි පුතා ගංගුල් එයා ආතරින් මතක් කරනවා මත් ඉන්නවා කියලා තියෙනවා. සින්දුවක් දෙනව නේද කියලා අහලා තියෙනවා චමින්ද ධර්මසිරි. ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ හයි කඩල මේ දෙමට හැත්ත පාලම ළඟ ඉනෝක ඔයාව එකතු කරගන්න. ඔයා කියනවා අතටත් පසු තැවෙනවා වටිනාකමක් නොදෙන මිනිස්සු වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන කියලා පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. ඒක නැතිනම් දුක් වෙන්න එපානේ. ඔයා නේද ණයක් ගෙවුවා කියලා හිත හදාගන්න ඕනේ. එහෙමයි මිනිස්සු හිත හදාගන්න විදිහක් හදාගන්නේ. හරිද? නැත්තම් තැවි පසු තැවි ඔයාගේ ජීවිතේ වටිනා කාලය නාස්ති කරගන්න එපා. ඊට පස්සේ අපි යන්නේ මොරටුවේ කටුකුරුන්ද පැත්තට. ජාන්ත ගාමටකින් බොස් ජාන්ත සිල්වා ගීතානි අක්කා සුනිත අක්කා ඉනෝක අක්කා සුනිත අක්කා මොදිතානන්ගේ ඉන්නවා කියලා ප්‍රියා තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. තැන්ක් යූ. ඊට පස්සේ චාමියෝ අපි ආලෝක බුක් ෂොප් එකෙන් අස්ක්‍රීම් දෙනවා කියලා තියෙන දන්සලක් 26 වෙනිදා 12 මාර්තුවේ බත්‍ර මුල්ල පැත්තේ මගේ ඇඟට ඇත්තටම එකතු කරගන්න කියලා තියෙන හබේ රත්නායක මෙහෙරියක්ක ශ්‍යාමලේ රෙද්මි බබා සහ ආශි බබාවත් එකතු කරගන්නවා. තැන්ක් යූ මැසේජ් එකක් ඇව්වට අපිට. මහියගේ පැතර මට කල යනවා මිස්ටර් සුපුන් කියලා තියෙන හයි සුපුන් එයාවත් එකතු කරගන්නවා. මේ පඩිදා ගිය පඩිදා වාගෙනවන්න ගත්ත ගමන් වෙච්ච දෙයක් නොවේ තියෙන්න මාගේ සිතුම් මාගේ පැතුම් සුන්න කරන්න මහසෙ පොරා පඩිය මගේ ළඟින්ම ඉන්න ඇහුනද දන්න දැනටමත් මිසින් අනේ උදේ තමයි මැසේජ් එකේ පඩි ලැබුණා කියලා දැන් බැලුවම කීයක් දන්නේ ඉතුරු අපේ හැමයි ඉතුරු කරන්නේ 2:55

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Vinati ak vich din kela balagene hitiyama. Kaputu ape oluwe koodu hadala bittarak danawa. Me situwana hemadeema deshapalnikai. Itin me samaje gena vena dewal gena obatak adahasak athi. Api genama katha karamu. Search Sideline.
1: Irida උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ කමිෂනය.

0: ආයි මේ තෙරපිනක් තියෙනවා. ආයලන් මහත්තයා.
1: ඒක මේ පාරෙන් අහුලගෙන ආවේ. ඒකයි. දැන් එතකොට අවුරුදු 10ක් විතර ඇති. දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: ලොකෝකෝ ලොකෝ මහත්තයා. වල් බොඩි එක. ඒක හදලා ගන්න පුළුවන් ලොකෝ මහත්තයා.
1: දෙවන් සරණයි.
2: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: විලාප සවස තුනයි.
1: විලාප ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ප්‍රමුඛ ප්‍රංශ ආයෝජකින් පිරිසක් සාකච්ඡාවක නිරත වුණා. ලෝතුංගුන් විශාලතම නාවික ප්‍රවාහන සමාගමේ නියෝජිතින්ද ඊට එක්ුණා. ප්‍රංශයේ සමග සමෘද්ධිය සහගීතාවේ වර්ධනය කර ගැනීම සහ එරට ආයෝජකයන් ගෙන්වා ගැනීම සාකච්ඡාවේ මූලික අරමුණ වූ බවයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසන්නේ. යුරෝපය පුරා අධික උෂ්ණත්වයක් හටගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ස්පාඤ්ඤයට දැඩි බලපෑම් එල්ලෙමින් තිබෙනවා. 1950න් පසු ස්පාඤ්ඤයට බලපෑ ඉහළම උෂ්ණත්වය මේ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. රටවල් රැසකට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල විදුලි බල සැපයීමටද බාධා එල්ලෙමින් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු දොරගන්න

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: ධන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ. හැඟීමක් විතරයි තියෙන්නේ. ආදරය පිරුණු සතුටු පැතුණක්.

දවස 3යි විනාඩි 10යි වෙලාව 0.7 0.93 0.5 0.7 හවස 4 වෙන්න කලින් મેસેජ් එකක් එවන්න කියලා මං කිව්ව නිසා મેસેජස් ගොඩක් එවපුවාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි කොහොම හරි යන්න කලින් මම මේ મેસેජස් ඔක්කොම කියලා යන්න බලන්නම් ඔපල් ෆැෂන් එකෙන් විමලසේන දෙලංක නදේශන් රසික චනිතු පසිද චමුත් ගයන් සිරිවර්ෂ ගාමිනි ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරි නිරෝෂා හර්ෂණි සුභා දිනෝෂ කමනි චන්ද්‍රාණි ඉරේෂ නයිනි දෙල්ප චිත්‍රව එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තිබුණා රමණීය සන්ධ්‍යාවක් අතත් ලස්සන සින්දුවක් ඕනේ කියලා ඇහලියකට මීනකර තන්නෙවෙනි තාරාංගනේ මාත්මේ ඔය මැසේජ් එකට ස්තුතියි චාමි සුභ දවසක් කොහොමද ඔයාට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හයි නිෂු මේ දවස්වල බිසි කියලා පේනවා මට කොහොම හරි හිත සහල්වර තියාගන්න වර්ටික කරලා ඉවර කරගන්න try එකක් දෙන්න වාසනාවන්ත සුභම සුභ සන්ධ්‍යාවක් වේවා කියලා සංජය මැසේජ් එකක් එවලා දෙනවා කොහෙන්ද කියලා දන්න ලසන්ත මදුෂාන් මාතලෙන් ඊරිය කොල්ලෙන් නේද ආවෙකුතු කරගන්නෝ සුබ දවසක් වේවා පොල් ගහවල රංජි අයියාටත් සින්දුවක් දෙන්නා කියලා තියෙනවා රංජි අයියා හායි දවල්ට කාලෙම වෙන්න තින්නේ නේද ඩබල තුෂාරි ඔයාවත් එකතු කරගන්න සුබ දහවලක් ලක්කඩ අපිටත් සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක කාත්මිගෙන් ඔයාට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් චාමි මටත් ලස්සන සින්දුවක් දෙන්න මැසේජ් එකට කවුද බොරළුහෙණි සුසන්ත සම්පත් කවුද නම කියලා මම හෙව්වේ පිටිකල ධර්මාධාර මාවතේ චන්ද්‍රා ගුණවර්ධන චමෝදේ පුස්සවලෙන්ජේ ඒ සුසන්ත ප්‍රේම පත්මවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දුණා හරි හරි හැමෝම එකතු කරගන්න අඩුවක් පාඩුවක් නැතුව 0.7 0.93 0.5 0.7 එක මිනිත්තු මැසේජ් එක කියලා තියන්න 3 වෙනාඩි 12

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවසතුනායේ වෙනාඩි 16යි. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අතම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස 3යි විනාඩි 17යි වෙලාව. WhatsApp messages වලින් මම බැලුවේ text messages ටික බලන්න ඕනේ කියලා මේ වෙලාවේ. සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. ආතරේ හින්දායි හැමදාම ලක්කඩහන් ඉන්නේ කියලා තියෙනවා. හෂිනී හස්බන් මනෝජ් එකතු කරගන්නම්. අම්පාරෙන් ලස්සන හින්දි සිද්ධාවක් ඔය ඉදලා තියෙන්නේ. අපි තුනේ පැය පටන් ගනිද්දිම හින්දි සිද්ධාවක් ඇහුවා මං ආයෙ අහන්න දෙන්නම් හොඳේ. චාමි අපේ හෙත්සපත් කරනවාට මගේ හදපිරි ස්තුතිය කියලා තියෙනවා. නොරින් සංජීව ස්තුතිය ඔයාටත්. සබතරසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මේදනිය ගමේ උපනන්ද වගේ මැසේජ් එක. සුබතවසක් චාමි. මම කාලද නැද්ද කියලා අහන්න තියෙනවා. මම කාල නැහැ. මැසේජ් එක දුමින්ද නැල්ලත් ඔයාව එකතු කරගන්න. චාමි අද තමා මම ඔයාට ලියන්නේ. ඒක නිසා මේ මැසේජ් එක අනිවාර්යයෙන්ම කියන්න කියලා තියෙනවා. ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. මැද මහනුවරින් ගාමිණී ඔයාව එකතු කරගන්න. දිකටම අපි වහගෙන ඉන්න FM 93.5 හරි 97යි 93.7 හරි මොකක්ද වුනේ අපි වහගෙන ඉන්න කියලා තමයි මතක් කරන්නේ. සුබම සුබ දවසක් වේවා චාමි. මේ මැසේජ් එක සේනයියා කුරුණෑගලින්නේ. ටික දවසකින් ඔගේ මැසේජ් එක අත්දැක්කේ නැහැ. මොකද උනේ වාට? මාතින්නවා රත්නපුරේ රත්නය තවරා කුමාරි. හයි කොහොමද? සුබ දවසක් ඔයාට. අපේ තින්න සින්දුවා ගහනාලා ඔබ ගලතරින් ගීතික නන්දන ජයනාථ මින්දෝදී ශෂිනි වැකදු කරගෙන සින්දුවා කාලේ මුද හානේ ආනෙච්චර අහකින වචන විතරයි ඌමනා වුණේ මට. හස 3යි විනාඩි 10.

0: අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: Velava kiyeda kiyala dannawada? 3 vinadi 32.
2: Velava oba weta gena aave.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස 3:32 නේ ලස්සන ගී මල් හීයක් හදවත් තුල අතුරා කියලා තියෙන තව අලවට්ටම් ගොඩක් තියෙනවා ඉතින් කියන්න වෙලාව මදි අනේ ඉකෘත තියෙන නිසා මුගේ නිසි සගවේත භාවතේව සන්ත කුමාරය මං ආතරෙන් එකතු කරගන්න thank you message එකක් එව්වට අලම්පුර අපරලගේ ගෑනු දරිවියෝ ටිකවත් එකතු කරගන්න කියලා දර්ශනී කුමාර්තුංග message එකක් එවලා තියෙනවා ඔපොල් පන්වැල්ලෙන් ඔයා සින්දුවක් කියලා තියෙනනේ සිතත් එක්ක යන්න නම් වන්දනා කරන්න නම් බලමු අහන්න දෙන්න අක්කේ අදත් වහම ගමන් ඉන්නේ යටියන්තොට සීපෝත ජනපදයේ ධනෝෂි දෙදුලංගන චතනේ ඔයවත් එකතු කරගන්නම් සුබ සන්ධ්‍යාවක් කොහොමද චෝමි හදින් හදින් බුලත් සිංගලෙන් දහරා යගේ මැසේජ් එක අම්මා තාත්තා චූටි මල්ලි ලොකු මල්ලි ඉන්ද්‍රිල් ප්‍රනීත් කෞෂි දෝනි මතු තුහින බබයි ආදි බබයි මතුගම පළවත්තෙන් හැබේ රංග ඉනුකි ඔයාගේ නේනට වයස කියදානේ වගේ නමත් එක මට වගේ වයස අහන්න හිතුණා ඉනුකි ඊට පස්සේ හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් ඉන්ද්‍රජිත් අජන්ත විමලසේන යසරත්න සම්පත් කරුණාරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දාබරන් ජනක ගේනාත් ටීගාමිනි කුමාරී ශ්‍රීමාලි ජානකී සජානි සන්ධ්‍යා කුෂානි වැකතු කරගන්න කියලා මැසේජ් එකක් තිබුණා ඊට පස්සේ තවත් ඉන්නවා කවිදෝ කියන්නකෝ කියලා තියෙනවා දැන් ඉතින් ඔයා කිව්වේ පල්ලෙවත්තෙන් එකතු කරගන්නම් thank you message එකක් එවුවට hi පල්ලෙවත්ත අපේ නේචලන්ට් එකේ සෙට් එකත් එකතු කරගන්න නිරෝෂක්කයි මලමියක්කයි මතක් කරන්න කියලා තියෙනවා හරි හරි ඔන්න කිව්වා කාර්යබහුල ජීවිතෙන් මිදෙන්නට අවශ්‍ය උනා සවන් දෙන්න ගුවන් විදුලියට අසුනා හඳක් අහබෝ සිත නිවන්නට දැන් අපැයක් පැහැනේ ඒකෙන් මිදෙන්නට කියලා තියෙනවා sorry.go හවස 3 විනාඩි 34යි

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasat tonai vinadite satai
2: Sri Lanka butula dinakata siduvana riyanturu sankhyawa dala vashen 150k me anuturu hetuwen dinakata siduvana marna sankhyawa dala vashen 5k 6k atharave රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක් එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
0: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරිවාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: හවස 9:42
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL

0: உங்கள் மோட்டார்சைக்கிளை ஒப வெனுவின் மை
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසජයක් කියලා මන් තාම කිව්වේ නැත්තා. සමාව සර මන් ටක් කර කියන්නයි. හයි චාබියාකේ මම ඉස්සරූ රමුක්කනින් මටත් සෙන්දුවක් ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ පොතු වඩාවේ ගාමන්තකින් අහන් ඉන්නවා කියලා තියෙන්නේ. අනුරස මාලිමිස් ඇතුළු කාර්ය මණ්ඩලය හැමෝම එකතු කරගන්න කියලා තියෙන්නේ. තිජංගනි නිරෝෂා වගේ නම එවලා තියෙනවා. හරිද දන්නේ නැහැ. එවලා තියෙන විදිහට මං කිව්වා. කෑගල්ලෙන් පුන්සිසි ඔයා කියනවා කෙල්ලෝ ආදරය කරන්නේ නැහැ, කොල්ලෝ විතරයි ආදරය කරන්නේ කියලා. ඈ ඒ එහෙම කිව්වේ කිමද කාරණා? මං ඒකට උත්තර දෙන්න කලින් ඇයි එහෙම කිව්වේ කියලා කියන්නකෝ. හෙට වන්ඩ උත්තරේ. චාමී සුබ දවසක් ඒවා. අද අපේ පන්තියේ චානුගේ 15 බර්ත්ඩේක යාට සුබ පතනවා කියලා තියෙනවා. දෙව්ලිනී, හසාරා, උත්තරා, අවිද්‍යා, නිමන්සා, හිමන්සා, සහන්‍ය, හන්සලි, චමත්සලා, සෞභාග්‍ය, හන්සි, රසාංජලි, හිමයාංජලි, හිමහන්සන සින්දුකට එකතු කරගන්න කියලා අනුයි මැසේජ් එක වෙලා තියෙන්නේ. චානු හැපි බර්ත්ඩේ ඔයාට, නිතුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ආශිර්වාද කරමු. සිරුවවල පැතරත් යනවා කෙටිය සමරසිංහ සින්දුවක් අහන ඕනි කියලා තියෙන්නේ. චාමි අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. සුබ දවසක් වේවා. කුරුණෑගලින් චම්පි. හරි, මේ කවුද මේ? විකෙල්ල ගස්කරින් සංචිකා. සිද්ධකම් ඊට පස්සේ මේ කවුද? අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා. මෙයාලා තියෙන කෑගල්ල කංකිරි හෙට්ටි මුල්ලේ චන්දිමා යාළුවගේ නම ලාලනී. යට සුබම සුබ උපන්දිනක් වේවා කියලා විශ් කරනවා කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ ලාලනී. රේනු සුදු දිනෝ කුවෙට් වලින් චන්දි නංගිවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. සුජිත විජේසූරිය ඇහැරියකරින් ලැබු මැසේජ් එකට ස්තුතියි. අපේ නාරම්මල සීඊසී එකේ මම ධම්මික සරත්, සුනිල් අයියා ආයතනයේ හැම දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. හරි, ඒ හැම දෙනාට වලස සින්දුවක් දෙන්න තව එක මැසේජ් එකක් බලමු. හයි චාමි, ප්‍රෝග්‍රෑම් එක හංග ඉන්නේ කොරියාවෙන් කසුන්. තැන්ක් යූ. දැන් මේ සින්දුව අහමුද? මොකුත්ම කියන්න එපා, කිසිම දෙයක් කියන්න එපා. නිශ්ශබ්දතාවය මැදින් අපේ හිත් එකිනෙකාව තේරුම් ගන්න ඉඩ හරින්න. ඒක තමයි සින්දුවේ තේරුම.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස තුන පහු වෙලා විනාඩි 48යි වෙලාව. දැන් මං කියන්නේ 0.7, 0.93, 0.5, 0.94 මැසේජ් එකක් එවන්න කියලා. මොකද මේ මැසේජස් ටිකක් තව ඉතුරු වෙලා තියෙනවා කියන්නේ. අපි සෙද්දා කාලෙමු.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස 3 විනාඩි 54 වෙලාව. හයි, තෙලින මෝටර්ස් එකේ දනෂ්කයියා අහගෙනයි ඉන්නේ. තින්න හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් කරලා තියෙනවා. කෑගල්ල පැත්තේ නේද? හරි. සුබ දවසක් ශාමේ වැඩ කරන ගමන් ලක්කඩහගෙන ඉන්න අබවල්ලේ මාලගමටකෙන් මාලේ චතුරිකා රංගිකා ගීතා චූටිනාංගේ චම්මේ මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. Thank you අනේ. ඊට පස්සේ මේ කවුද මේ එහෙලගම වඩු මඩුවේ පොල් ගහවල සුදු අයියා සහ චූටි අක්කව එකතු කරගන්න කියලා තියෙනවා. ඒ දෙන්න තාත්‍රින් මතක් කරනවා. හැමදාම අපේ නම් ටික කියලා යනවට අපිට දෙන්න දෙයක් නම් නැහැ. සෙනෙහස පිරුණු හිතේ භක්තිය පමණයි දෙන්න පුළුවන්. අදත් අපි කිව්වට ගොඩාක් ස්තුතියි කියලා ජය මාමා මතයි මැසේජ් එකක් කියලා තියෙනවා. ඉතින් එම් මතයි හොඳට උම ඇති ස්තුතියි. ඒ වෙනුවෙන් ඔයාටයි මට මැසේජ් එකක් දාන්න යුතුනානේ. ඒ අතරේ සහස්ත්‍රීව හරි ලස්සන පෝස්ට් එකක් අපි එක්ක ෂෙයා කරලා තියෙනවා. අනේෂා ජයකොඩිගේ ලස්සන අදහසක්. තදින් විදුනම හෝ තදින් රිදුනම මිනිස්සු දෙවිදිහකට වෙනස් වෙනවා. ඒක හොඳ පැත්තට එහෙම නැත්නම් නරක පැත්තට. අපි හැමෝම මේ කොටස් දෙකෙන් එකකට අයිති. ඒක අපි කාගේ හරි අතින් විදුණු මිනිස්සු එහෙම නැත්නම් කවදා හරි කව හරි බිඳපු මිනිස්සු. අතපය බිඳනකොට ඇහැට පෙනුනට හිත බිඳනකොට පේන්නේ නැහැ. ඒ වෙනුවට ලෝකෙට පේන්නේ ඒක ඕනවට වඩා හොඳ මිනිස්සු එහෙම නැත්නම් ඕනවට වඩා නරක මිනිස්සු. ඔයා කොයි වගේ මිනිස්සෙක්ද? හිතල බලන්නක හිමීට කොච්චර වුණත් බිඳෙන්න එපා සහ බෙදෙන්න එපා හේත. ගිහින් එන්න දහන. හෙට දවල් එකට අපි ආයෙමත් මුණ ගැහෙනවා. එතකම් පරිස්සමට ඉන්න. මම චාමිකා මනෝජිනී. සබ දවසක්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පොසන් පොහ නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළා. අනුරාධපුරයේ සහ මිහින්තලේ දක්වා ගමන් කරන සැදැහැවතුන්ට පහසුකම් සැලසීමයි අරමුණ. අනිද්දා සිට තිස්වන්දා දක්වා දුම්රිය දහවන කටයුතු සිදුවනවා. කොළඹ කොටුව සහ පොල්ගහවල සිට අනුරාධපුරය දක්වා මෙන්ම මහව සිට අනුරාධපුරය දක්වාද දාවන කටයුතු සිදුවන බවයි දුම්රිය සේවය සඳහන් කළේ. වෙනසීලාවට ආධාර ලබා දෙන බව රටවල් රැසක් ප්‍රකාශ කළා. ස්පාඤ්ඤය, ඉතාලිය සහ චීනයේද ඒ අතර වෙනවා. භූමිකම්ප දෙකකින් එල්ල වූ බලපෑම හේතුවෙන් ගැටු රැසක් මතුව තිබෙනවා. ආධාර ලබා දීමට කටයුතු යොදා ඇති බවයි ඇමරිකාව සඳහන් කළේ. වැඩිපුර ජනාධිපතිවරිය ඇමරිකා රාජ්‍ය ලේකම් සමග දුරකථන සාකච්ඡාවකදී නිරත වුණා. සුන්බුන් අතර සිරවී සිටින පුත්කලින් බේරා ගැනීමේ මෙහෙයුම්ද ආරම්භ කර තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලකන්න රේඩියෝ ITN.

0: ரைட், சுபசந்தியா ஹமோட்ட பிரார்த்தனா கரணம். ஐ திங்க் சுபசந்தியா பக்சாரு வேடம்.
1: சுபசந்தியா, குட் ஈவினிங்.
0: குட் ஈவினிங். ඉතින් අද බ්‍රහස්පති දවසේ අපි වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් හැන්දෑව ලං වෙනවා කියන්නේ කට්ටිය වැඩ ඉවර කරන්න ඔළුව හැදෙන වෙලාව.
1: හහ්.
0: හවස වෙනවා කියන්නේ වැඩ ඉවර
1: කරන්නේ හදන අය.
0: ඔව්, වැඩ ඉවර කරන්න ඕන කියලා ඔළුව හැදිලි ඉවරයි.
1: ඔව්.
0: දෙකෙන් පස්සේ විතර.
1: හහ්.
0: ඊට පස්සේ අර යන්නේ නිකන් වැඩ නිකන්
1: කරන්න ඕන කමිට කරනවා
0: වගේ එකකින්. දැන් කීයද වෙලාව? දැන් කීයද වෙලාව?
1: විනාඩි විනාඩි බලනවා.
0: බල බල තමයි වෙලාව යන්නේ. එතකොට අර උදේ තිබ්බ එනර්ජි එක නැහැ. හැබැයි ඉතින් එහෙම බෑ. වැඩ කරනකොට අපි එකම එනර්ජි එකකින් හරියට වැඩ ටික කරලා තමයි ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් බොස් ගෙන් බැනුම් අහන්න වෙනවා.
1: අපිට නියමිත වැඩ ටික කරේ නැති වුණොත් එහෙම ඒ දවසට ඒ වැඩ ටික කරේ නැතත් ඊළඟ දවසේ ඒ වැඩ ටික ගොඩ ගැහෙනවා අපිට.
0: අනිවාර්යෙන් ඒක අද දවසේ අතපසු කරනවා කියන්නේ ඊළඟ දවසේ ලොකු ස්ට්‍රෙස් එකක් එක්ක වැඩ කරන්න වෙනවා කියන
1: එක. එහෙම වෙන්න ඕනේ නැහැ නේ තින්නේ.
0: ඒ නිසා තමන්ට පැවරෙන රාජකාරිය එකම වේගයකින් එකම එනර්ජි එකකින් හරියට දවසේ පුරා කරන්න පුළුවන් නම් ඊළඟ දවස වාට ෆ්‍රෙෂ් පිට පටන් ගන්න පුළුවන්.
1: නැත්තම්
0: අද දවසේ ඒවත් එක්ක ගොඩ ගහන තමයි ඊළඟ දවසේ
1: වැඩ. ඒවත් කරන්න දේනානි කියලා හිතේ එතකොට.
0: ගෙදර ගිහිල්ලත් ඉදහසක් නැහැ වලුවට.
1: අයියෝ
0: අද අර වැට් ටික ඉවර කරගන්න බැරුණා.
1: හා හා.
0: ගෙදර ගිහිල්ලා මේ ටිකත් එක්ක කරන්න ඕන කියලා. නින්දක් නැහැ.
1: ඔව්.
0: එතකොට එහෙම වෙන්න ඕනේ නැහැ. රයිට්. එබනම් ඉතින් ඔයගේ කම්මැලිකම යන්න වැඩ කරන අතරේ මහන්සි යන්න හැම දෙයක් එක්කම අපි ඉන්නවා අත් එක්කම සහය හමාර වෙනකන් ඊවනින් ඩ්‍රයිව් අරගෙන අවිලා.
1: ඉතින් ආට පුළුවන් FM 93.5 FM 93.7 මේ පැත්තේ WhatsApp message එකක් එකතු කරගෙන මේ පැත්තට එවන්න.

0: රටට වග කියන රේඩියෝ
1: හවස 4:15 වයි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: Cool drive Vikita
4: Lakhana Evening Drive
6: හවස 4 විනාඩි 17යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව යට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ගැන ආදන්නවා ඔයාට අවශ්‍ය කරන පහසුකම් සියල්ලම ලබා දෙන දැන් කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරනවා කියලා. ඉතින් කසාගල ග්‍රීන් සුපර්වෙතින් දැනටම අපට ලබා දෙන නැවුම් අත්දැකීමක් කියලා ඔයා දැන් දන්නවා. ඉතින් මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ඔන ණය සහනයක් වගේම රුපියල් 25,000ක මිලදී ගැනීමේදී ඔයාගේ අවශ්‍යතාවයට අනුව ඔයාට ඩිලිවරි පහසුකම නොමිලේම ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ වාසි වෙන කොහෙන්ද වෙන කිසිදු සුවමකට හම්බෙච්ච නැති වාසි සියල්ලම ඔයාට ලැබෙන්නේ කසාගල ග්‍රීන් සුපර් වෙතින්.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Tappare, tappare, update in a kalika. Pattar in ma mister hoyana bae.
2: Saastare dan naayai, soostare dan naayai. Ekkum tanaka pitch karna ba.
1: Cyber Gen. Me next gen nikai. Cyber Gen.
3: Dan ayat kiyan naayi, no dan ayat aan naayi. Senasurada. උදේ අටට
4: සම අනුග්‍රහය
5: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: කට්ටි පිටිපස්සට එන්නකෝ.
2: මෑණියෝ.
1: සෙව්වන්දි මෑණියෝ.
2: සෙව්වන්දි මෑණියෝ. අපි දන්නවා මේ රතේ ඔබතුමේක කියලා. ඒත් අපිට කාරණාවකට මේ රතේ සර්ච් කරන්න සිද්ධ වෙනවා.
1: නුඹය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: අයියෝ.
2: පොඩි අවුල කටුස් එක්කින්න පාට මාරු කරන්න.
3: රයිට් රයිට් කරමු කරමු. මොකද්ද පල්ස් එකක්ද ඩිස්ක් එකක්ද එම නැත්තම් ට්‍රකක්ද ට්‍රේලර්ද මොකද්ද කරන්නේ?
2: ට්‍රකක් බන් ට්‍රකක්.
3: රෑඩ කරමු රෑඩ කරමු.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වැඩිකල් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. අපිට වැඩි කාලයක් ජීවත් වෙන්න අපි බලාපොරොත්තු වෙන නිරෝගීමත් සෞඛ්‍යයක් පවත්වා ගන්න අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අපි කන බොන දේවල් ටික හොඳ පිරිසිදුව සෞඛ්‍ය ආරක්ෂිතව අපි ආහාරයට ගන්නවා කියන එක. ඒකට අපිට කරන්න තියෙන හොඳ දෙයක් තමයි විජය නිෂ්පාදන අපේ කැම වේලට එකතු කරගන්නවා කියන එක.
1: ඉතින් එතනදී කැම වල විජය නිෂ්පාදන එකතු කරගන්නකොට ඔයා ඒ ටික මිලදී ගන්නකොට ඔන්න මතක ඇතුව අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන ඔන්න මිලදී ගන්න. මොකද විජය කියන නමට සමානව අනුකරණ නිෂ්පාදන වෙළඳපොලේ තියෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න සීඩසියක් හොඳම නිෂ්පාදන අපිට ලැබෙන්නේ විජය කියන නමින්. ඒ නිසා අපේ රස්සේ රටේ සමර බෙදර විජය නිෂ්පාදන අනුකරණ කියන්නේ රැවටෙන්නේ නැතුව ආඩ පුළුවන් විජය නමත් එකම මිලදී ගන්න.
0: සමහර අපිට ප්‍රශ්න තියෙනවා මේ සමහර බිල් අපිට දැනෙන්න ගන්නේ මාසේ අන්තිමට
1: කඩිය ලැබුණාට පස්සේ.
0: මේ මෙච්චර බිලක් අපිට ගිහිල්ලා තියෙනවා, මෙච්චර මේ බිලක් අපිට ගෙවන්න තියෙනවා කියලා අපිට මාසේ අන්තිමට පඩියත් එක්කම බිලාවම තමයි තේරෙන්නේ. තරුපේන්නේ. ඉතින් මේකට හේතුව තමයි අපි මේ විශේෂයෙන්ම ලයිට් බිල. ලයිට් බිල ගත්තට පස්සේ අපි මාසයක් පුරාවට කරන්ට් එක පාවිච්චි කරනවා. අපි හිතන්නේ මේක මේ අර විදිහමස්මෙන් පාවිච්චි කරන්න ඕන, මේ ලයිට් එකක් දාලා තිබ්බහම නිවන්න ඕන, එහෙම කියලා අපි හිතන්නේ. ඔහේ පාවිච්චි කරනවා. මාසේ අන්තිමට බිලාවට පස්සේ තමයි
1: එච්චර පාවිච්චි කරලා නේද කියලා
0: හිතෙන්නේ. එතකොට තමයි තරු පෙනිලා මේක ගෙවුවට පස්සේ පඩියෙන් මෙච්චරයි ඉතුරු වෙන්නේ. ඔක්කොම ගණන් හදාන ඊට පස්සේ
1: කරන්න නෑ. ඉතින් එතකොට දෙන්න වෙනවනේ සල්ලි ටික දෙන්න වෙනවා.
0: වෙන්න තියෙන දේවල් ටික වෙලා ඉවරයි. ඒ නිසා බිල එන්න කලින් කල්පනා කරන්න ඕන මොනවායින්ද අපිට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් කියලා. අන්න ඒකට දැන් ඔයා වගාවක් කරන කෙනෙක් නම් වගා බිමට ඕන කරන වතුර ටික ගන්න ගියාට පස්සේ මෝටර එකට ලොකු විදුලි බලක් වැය කරනවා නම් දැන් ඒකට තිත තියලා ඔන්න ලොකු ඉතිරියක් කරනවාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොත්.
1: ඉතින් අපි ඩීප් ටෙක් ගැන ඔන්න අපේ ගොවි මහතුට මතක් කරලා තියෙනවා සුවිශේෂී මිලාද කිරීම එක්ක අපේ ගොවි මහතුට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න. ඒකෙන් ඔයාගේ අස්වැන්න සරු වෙනව විතරක් නෙවෙයි ඔයාගේ පිරිවැය අඩු වෙනවා. ඒකයි අපි හැම වෙලේම කියන්නේ ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයකට යන්න කියලා. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න ඔයාට පුළුවන්
0: ඉතිරියක් හරි විශ්වාසයෙන් වගකීමෙන් කරන්න තැනක් හොයනවනම් බැංකුවක් හොයනවනම් ඒකට යන්න තියෙන හොඳම තැන තමයි RDB බැංකු කියලා කියන්නේ. ඉතින් විශ්වාසය වගකීම සුහදශීලී කාර්යක්ෂම සේවාව මේ හැම දෙයක්ම එකම තැනකින් ලබා ගන්න වගේම දිවයින පුරාම තියෙන ශාකා ජාලයත් එක්ක වඩ පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන් RDB එක සම්බන්ධ වුණා තියෙනවා.
1: දැන් ඔයා දන්නවා දිවයින පුරාම ශාකා 272ක් තියෙන RDB ආට පුලංකව තියෙන රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය වගේම ඉහළම රැකවරණය සමගින් ඔන්න ඔයා ස්ථාවර තැන්පතුවක් දාගන්නවා නම් ඒකට ඔයාට ඕන කරන ඉහළම පොලිය ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් ඔයාට විශ්වාසයෙන් වගකීමෙන් ඔන්න යන්න පුළුවන් තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
0: Right, එබනම් අපි සිංදුවක් අහලා ආයෙමත් කතා කරමු. ආගේ මැසේජ් එක අපිට එවන්න 0703 93
1: 93 5 93 7.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 4:30 වෙනාඩි 39 දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ගැලපුව
1: පේ ඇහිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
1: කොහොම මේ බෙරිවිලා
3: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා
1: තුමයි මේ කහදල බලන්නකො මං හදන්නා විජය කීරි මාළු කරි
4: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදින විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life.
6: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

හවස 4 විනාඩි 35යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් වහගෙන යන අතරේ අපිට අග්ගාල දුවගෙන ආවේ අපි වහගෙන කටියව මතක් කරන්න. ගල්පහත HKD ගාමන්ට් එකකින් මේ වෙලාව අපි වහගෙන ඉන්නවා මාෂා දිල්හානි, එතකොට කමල් දිශාන්ත, ධම්මිකා විනීතා, චන්ද්‍රලතා ශ්‍රියානි, ඉරංගේ ගායනි කාන්ති, ඒ වගේම චාන්දනි හර්ෂණී මේ කටියව එකතු කරගන්නවා මේ වෙලාවේ සින්දුවකට. පුසල්ලා පෙතන් අනුර ඉන්නවා මේ වෙලාවේ, ඒත් එක්කම විනීතා ඉරංගනි දෙහි ඔබලගේ ඉන්නවා මේ වෙලාව අපි වහගෙන පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවකට ඕකේ. ඒත් එක්කම රයිගමිනා සරච්චන්ද ඩයස් එකතු වෙනවා අපිත් එක්ක. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා චාරුණංගේ චමිත් මල්ලි කියලා තියෙනවා මාත් ඉන්නවා අහගෙන ප්‍රෝග්‍රෑම් එක. ලක්හඩන හැමෝමයි ආව එකතු කරගෙන අපි දෙන්නවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. බණ්ඩාරගම් ප්‍රදීප් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් එහෙනම් දෙන්නම්. මේ වෙලාවේ තව මතක් කරන්න දේවල් දෙකක් තියෙනවා. මුලින්ම ඔයාට මතක් කරන්න ඕනේ ඔයාගේ වාසනාව ගැන. දැන් ගොවිසත ලොතරැයි ගැන මතක් කරන්න ඕනේ. ඔයාගේ කෝටිපති හිණිය හැබෑ කරගන්න පුළුවන් පුංචි රුපියල් 40ක් ලොතරැයියක් මිලදී ගත්තොත් ඒකෙනුත් ගොවිසත ලොතරැයිය. මොකද කෝටි 6කින් ඇරඹෙන සුපිරි තෑගක් එක්ක සතිය දින 7ම දිනුම් මදින ලොතරැයිය නම් ඒ තමයි ගොවිසත ලොතරැයි කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් ගොවි ජනතාවගේ අපේ ගොවි මහතුන්ගේ ඔන්න හින හැබෑ කරන ගමන් ඒගොල්ලොන්ගේ සේවාවන් වලට දායක වෙන ගමන් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ හිනත් හැබෑ කරගන්න ලක්ෂපතියෙක් වෙන්න කෝටිපතියෙක් වෙන්න ගොවිසත ලොතරැයිය මිලදී ගත්තොත් එහෙම. විජය නිෂ්පාදන කැම්බරික රස කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. අදත් විජය කුළුබඩු එකතු කරගන්න ආදන්න තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ලම අපිට ලැබෙන විජය කියන නමින් ඔයාට පුළුවන්කම අනුකරණ නිෂ්පාදනයට රැවටෙන්නේ නැතුව විජය නම බලලම විජය නිෂ්පාදන බෙදදී ගන්න. හවස 4:36යි.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ரைட், ஈவினிங் டிரைவ் வாகனி நாத்திரே அப்படி வாகனி நோக்கிலாம் மெசேஜ் கண்ண காட்டிக்கு மதக்கரான் ஒன்று சாரு ரஞ்சித் சமர் சிங் மெசேஜ் கண்ணோ சிந்து கிடைக்கு துக்கிறகான் நிக்கலாம் அவனாலே நே வாக்கியம் மதுஷான் கலாப்பா திதி குவலின் மெசேஜ் கலத்தினோ இரேஷா ஏ வாக்கியம் ஷானி லஹிரு அத்துலு காட்டி மீன் கிளத்தினோ கொட்டாவேன் மதுஷாங்க ஏ வாக்கியம் அருண் திலின அத்துலு காட்டி மிக துக்கிறகான் நிக்கிறத்தினோ நிட்டு மீதல மெசேஜ் கலமே விழாவே
1: நுவன் மேவலாய் மகரகமை தாங்க கதூர் நாபித்தே கேவாத்தி கதுக்கிறகான் ஏ தெக்கம் ஸ்ரீயானி மெசேஜ் கக் தாலத்தியனவா போலோ நருவ பேத்தினா தமை கதுவேன் ஆவாத்தி கதுக்கிறகான் கிதர ஹமோமத் தெக்க சிந்துவாக் தென்ன கிளத்த மைக்கியான் ஏ தெக்கம் கல்ப மெசேஜ் கக் தாலத்தினோ ராகமை இதலா ஏத கொட்ட குஷாந்த் மேவலாவ பித்தே கேக்குது வேலா இன்னும் விஷ்மி ஆவாத்தி கதுக்கிற கண்ணுவா
0: ரைட். ஏ வாக்கியம் டோமா நிஷ்பாதன ගැන මතක් කරන්න ඕන business එකක් කරන අයට business එකක් කරන්න බලාපොරොත්තු වෙන අයට තමන්ගේ කියලා ව්‍යාපාරයක් ඉස්සරහට අරගෙන යනකොට තාක්ෂණයෙන් වැඩ ගන්න ඕන නවීන යන්ත්‍ර උපකරණ වලින් වැඩ ගන්න ඕන ඕන දැන් සහල් නිෂ්පාදනය ආශ්‍රිතව අඹරුම් කර්මාන්තයට ඒ වගේම සහල් නිෂ්පාදනය වගේම පොල් තෙල් නිෂ්පාදනයට මේ වගේ ශේෂ්ව ගණනාවකට ඕන කරන machines ගණනාවක් දැන් ඩෝමා නමිනුවට හඳුන්වා දෙන්නේ මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම.
1: අලවින් පසු හොද සේවාවක් දෙන තැනක් නම් ඒක මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙන්න ඕනේ. ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර මේ සියල්ල අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාධ්‍ය වලින් මිලදී ගන්න. ඒකට යන්න ඕන හොඳම තැන තමයි නොම්බර 30 කැල්හෙන් පාර මහරගම තියෙන මාක්ස්වෙල් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. ඒ වගේම විස්තර දැනගන්න පුළුවන් අට කෝල් එකක් දීලා 011 1779 579 කෝල් එකක් දීලා අට පුළුවන්කම තියෙනවා මාක්ස්වෙල් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: ඔය චාරු මේ ඉන්නවනේ මේ ඔෆිස් වල ඔය වැඩ කරන තැන්වල
1: හරි
0: කේලම් කියන අය
1: ඔව් හිමින් කියමු
0: කේලම් කියන අය
1: හරි
0: එහෙමයි ඉන්නවා
1: හා
0: එයාලා කියන්නේ ශංගේමයි එහෙම කියලා කියන්නේ
1: හරි
0: එයාලා ගාව තියෙන
1: හහා
0: පොදු වචනයක් තියෙනවා
1: අරේ අරම කිව්වා කියලාද
0: ඔව් එහෙම එකකුත් තියෙනවා
1: හහා
0: එයාලගේ මුලින්ම හරි එහෙම නැත්නම් මේ මොනම වාක්‍යයක අගට කියවෙන දෙයක් තියෙනවා
1: මොකද්ද
0: කේලම් කියන අය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේක වාගේ තියෙනවද කියලා
1: මාත් පොඩ්ඩක් කල්පනා කරලා
0: බලන්න මේ වචනේ වාගාව තියෙනවද කියලා
1: හා
0: එහෙනම් ඔයා කේලම් කියන කෙනෙක් හරිද
1: අපි දැන් නැෂා මිත්තමයි කියන්නේ මොකද්ද දැන් වචනේ
0: මට ෂුවර් නෑ
1: ඇයි එහෙම කියන්නේ
0: ඒ කියන්නේ දැන් මොකක්hari කේලමක් කිව්වට පස්සේ ඇඟ බේර ගන්න ක්‍රමයක් තියෙන්න බෑ
1: ඕ
0: ඒක වැරදුනොත්
1: හා
0: ඒකින්ද අගට හරි මුලට හරි වචන දානවා
1: මට ෂුවර් නැහැ හරි
0: බයි මේ මෙයක් වුණා
1: හරි
0: මේක මෙහෙම වුණොත් මචං මොකද්ද වෙන්නේ
1: කොහෙන්ද කෙලවර වෙන්නේ
0: කොහෙන්ද
1: ඔව් හැබැයි මට ෂුවර් නැහැ
0: මචං මට ෂුවර් නැහැ
1: එහෙම
0: එකක් තියෙනවා ඒක අගට හරි මුලට හරි
1: කොහෙන් හරි අමුණනවා
0: මචං මට ෂුවර් නෑ ඒ නිසා තමයි අර මට ෂුවර් නෑ කියන වචනේ පාවිච්චි කරන්නේ
1: ඔව් අන්තිමට හරි මුලට හරි
0: මුලට හරි
1: හරි
0: දැන් මොකක් හරි වෙලා දැන් ඔන්න කියලා මහලා
1: ගිහිල්ලා
0: ඊට පස්සේ කවුරු හරි කරන්ඩුනා කියමුකෝ
1: රණ්ඩුනාට
0: පස්සේ හරි ඔප්පු කරන්න කොහමද ඔප්පු කරවන් එහෙම කොහමද එහෙම වුණේ නෑ මං එහෙම කිව්වේ නෑ
1: මං
0: එහෙම කරෙත් නෑ කියලා තහවුරු කළම සනාථ කළම
1: කිව්වොත්
0: මිනිහ පොර වෙනවනේ ඊට පස්සේ පොර වෙනවා ආයෙමත් අර කියලාම කියපු කෙනා ගාවට
1: ජාවයිනේ
0: ඇවිල්ලා කියනවා
1: හහ
0: බරම කිව්වට මේ අරු එහෙම නැහැ කියලා මට දිවුරලම කිව්වනේ සපත කළා
1: මගේ මූණටම කිව්වනේ
0: මූණටම කිව්වනේ දිවුරලම කිව්වනේ මේ එහෙම කරේ නැහැ එහෙම දෙයක් උනේ නැහැ කියලා
1: ඔව්
0: ඒකනේ බං කිව්වේ
1: හා
0: මට ෂුවර් නැහැ කියලා
1: ඒඳ කේලම් කියන්නේ යනකොට පරිස්සමෙන් ඒ වහන අය.
0: ඒකනේ කිව්වේ මම ෂුවර් නෑ කියලා.
1: ඒකනේ කොහමරි අඟ බේරිලා.
0: අන්න ඒකයි. ඉන්න ඔය වචන කියනවා නම් කවුරු හරි ඔයාට කිව්වොත් ඉන් හරි.
1: ඔයා කේලම් කියලා තියෙනවා හොඳේ.
0: කියලා තියෙනවා. පොඩ්ඩක් අවධානයෙන්.
1: හරි.
0: අපි සින්දුවක් අහමුද?
1: හා.
0: සින්දුවක් අහමු.

0: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನ ಕ್ಲಪಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆರತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗದ ಮಸಕಟ ರೂಪಾಯಿ ಲವಿಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ಕ ಮಿಲತಿಗೆ ನಿಮ್ಮ ಸಂದಹ ನಯ ಸಹನೆಯಾಗ ಹಂದೋನಾದೋನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯಾಯ್
1: ರಾಜ್ಯ ಬ್ಯಾಂಕುಕ ಸುರಕ್ಷಿತ ಭಾವಯ ಇಹಲಮ ರೆಕವರ್ನೇ ಸಮಗಿನ್ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸಂದಹ ಇಹಲಮ ಪೊಲಿಯ ಆರ್ಡಿಬಿ ಬ್ಯಾಂಕುವಿನ್
0: ವಸವಿಷ ನಾತಿ ದೇಶೀಯ ಕಿರಿವಲಿನ್ ಪಮನಕ್ಮ ನಿಪದವನ ಮೌಪಿಮೆ ಸಾರಕುನಿಯ ರಕತ್ ಪೆಲ್ವತ್ತ ಕಿರಿ ದನ್ ಲಂಗಮ ಕೇಲ್ ಸೂಪರ್ ಶಾಖಾ ಮಗಿನ್ ಮಿಲತಿ ಕತ ಹೆಕಿ
2: FM 93.5 FM 93.7 ಲಕಾನ ರೇಡಿಯೋ ITN
3: ಕೂಲ್ ಡ್ರೈವ್ ವಿಕ್ಟೆಟ
2: ಲಕಾನ ಈವನಿಂಗ್ ಡ್ರೈವ್
4: අවසාදරයි විනාඩි 55යි වෙලාව මේ වෙලාවට මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන ඔයා දන්නෝ ඉතින් විජය කියලා කිව්වහම අතිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නම අපිට ලැබෙන්නේ ඉතින් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ඒ විශ්වාසයත් එක්ක ලෝකයේ සමරත් අරගෙන යන්න ඕනේ විජය නිෂ්පාදන වලට හැකියාව ලැබලා තියෙන ඉතින් පුළුවන්කම තියෙන ඔගේ ගෙදර අයට දෙන කෑම එක ඔයා රසට ගුණට හදාගන්න කෙනෙක් නම් ඔන්න ඔයා වෙනුවෙන්ම තමයි විජය නිෂ්පාදන තියෙන්නේ RDB බැංකුව ගැන මතක් කරන්න ඕනේ දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා ඔගේ ළඟම ශාඛාවට ගියොත් පුළුවන්කම තියෙනවා ඔගේ ස්ථාවර තැන්පතුවට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ලබා ගන්නවා

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Cool drive, Vikita.
0: La Khanna, evening drive.
2: Right, හවස පහ පහුවෙලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් අපි දෙවෙනි පැයේ ඉන්නේ.
1: සුබ සන්ධ්‍යාවක් හැමෝටම.
2: මේ පැය තුලංකම තියන ඔයාලට ලස්සන සින්දුවක් අහන්න මැසේජ් එකක් එවන්න. අපි වහගෙන ඉන්න අතරේ වැඩ කරන අතරේ යනින ගමනේ බිමනේ කොතන හිටියත් FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කන ළඟින්ම තියාගන්න evening drive එක.
1: ඉතින් ඔයා දැන් වැඩ කරන තැනන් ඉන්නේ. ඔන්න තාමත් වෙලාව තියෙන අපි හවස 6 මාර වෙනකම් මේ පැත්තේ ඉන්න. ඔයාලට පුළුවන්කම තියන වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන මේ පැත්තට එන නැත්නම් ගෙදර නැගින්නේ. එත්කමක් නෑ කට්ටිය එකතු කරගෙන මේ පැත්තරේන මැසේජ් එකක් දාලා තියන්න 0705 93 5 93 7 වාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න.

හවස පහයි විනාඩි 12යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න වෙලාවේ කට්ටියක් එකතු කරගෙන තමයි ටක් ගාලා අපි දෙන්න දුවගෙන ආවේ. නැත්නම් කට්ටියකින් බැනුම් කෝරියයිනේ. එනිසා ඕන කට්ටියක් එකතු කරගෙන හදන්න වාට්ස්ඇප් මැසේජ් එකක් දැම්ම නැත්නම් අද පුලුවන්කම තිනෝ 0705 93 7 0705 93 7 0305 93 7 ට ඔයාගේ වාට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට එවන්න. අපි වල් ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉනෝක කණ්ඩලමේ ඉඳන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. මහත්තයා සංජීව දුව සහන් සා එතකොට පුංචි දුවවත් එකතු කරගන්න කියලා තියෙනවා. ලොකු දුව සෙනුරි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. සෙහාන් පුතාවත් එකතු කරගන්නලු. ඊට පස්සේ ලස්සන සින්දුකට එකතු වෙනවා කියලා තියෙන අනුලාවති තමයි මැසේජ් එක දාලා තියෙන. අනුරගම ඉඳලා ආවත් එකතු කරගන්න ගම කොට්ටාව පැත්තට යන හදන්නේ විරකොඩි බේකරිය මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා ජය මාමා. ඒත් එක්කම මහරගම කුෂන් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඕකේ ඔයාලවත් එකතු කරගන්නම්. වසන්ත ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ. කෑගලින්නම් තමයි එකතු වෙන්නේ අපිත් එක්ක. ඊට පස්සේ හැමදාම ඉතින් හිතවත අපේ පන්වලේ උපුල් මැසේජ් එකක් දාලා තියෙනවා. හිනාව ලස්සනයිලු මගේ ස්තුති. අනේට කියන්නපා චමිත් අහගෙන ඉන්න හිනා වෙනවා මෙතනට වෙලා. පන්වලෙන් උපුල් ආවත් එකතු කරගන්න මේ වෙලාවේ ලස්සනම ලස්සන සින්දුවකට ඊළඟට ලෑස්ති කරගෙන ඉන්න අපි. ඒ ගමන් මේ වෙලාවට මතක් කරන්න ඕනේ ඩෝමා ගැන. දැන් ඔයා අලුතෙන් මොනාහරි ව්‍යාපාරයක් කරනවා නම් සහල්ලාශිතෝ ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට අපි මතක් කරා ඩෝමා. එතකොට මාක්ස්වෙන් හෝල්ඩිංස් ගැන ඩෝමා නමින් ඔයාට නිෂ්පාදන යන්ත්‍ර රසක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කිව්වා කළුවැටිවත් කිරීමේ යන්ත්‍රය, එතකොට කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍රය වගේම තමයි සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍රය. මෙන්න මේ වගේ සහල් නිෂ්පාදනය සඳහා සහල් ආශ්‍රිතව මොනාහරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට ඒ ආශ්‍රිතව ඕනම යන්ත්‍රයක් ඔන්න මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අලවියෙන් පසු හොඳම හොඳ සර්විස් එකක් දෙන මාක්ස්වෙන් හෝල්ඩිංස් එකට ගියොත් නම්බර 30 කැලහේන පාර මහරගම මේ ඇඩ්‍රස් එක හැමෝම දන්නවා. එතන තමයි මාක්ස්වෙන් හෝල්ඩිංස් ප්‍රධාන ශාඛාව තියෙන්නේ. එතනට ඔයාට යන්න පුළුවන්කම තියෙන තැනට ගිහිල්ලා ඔයාගේ හිතේ හැටියට ඔයාට අවශ්‍ය කරන නිෂ්පාදනත් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ නිෂ්පාදන වලින් යන්ත්‍ර ඔන්නාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විජය නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ. දැන් කුළුබඩු සන්නාමයේ ගෙදර ඕනම ගෙදරක ගෘහණියන්ගේ කෑම ටික රස කරන්න නියම කුළුබඩු ටික තියෙන්න ඕනේ. ඔය කොහෙන් හරි කඩේකින් ගන්න නිෂ්පාදන ගෙනිච්චට පස්සේ ඒකේ රසත් නැහැ, ගුණයත් නැහැ, පාටත් නැහැ, මුකුත් නැහැ. හැබැයි රසකාරක වර්ණක කෘතිම දේවල්, කල් තියාගන්න දේවල් මේ කිසිම දෙයක් අඩංගු නැති හොඳම හොඳ නිෂ්පාදන පෙළක් තමයි විජය කියන නමත් එක්ක අපිට ලැබෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න. ඒකත් මතක් කරන ගමන් අපි සින්දුවකට ගිහින් ගෙවමු. 5:15

0: πελάτε το Vaga Kiena Radio.
1: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ලකන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හරි එවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ ඔයාගේ වාසනාව සම්බන්ධව ඔයාට තියෙන විශ්වාසය කවදා හරි කොයි වෙලාවක හරි මැනලා තියනවද චාරු?
1: නෑනේ.
0: අපි එම් බලන්නේ නේ සමහර
1: වෙලාවට. මට කොච්චර වාසනාව තියනවද කියලා.
0: අනේ අපිට වාසනාවක්වත් නෑ කි කිය. පූලන ආරෙන් මොන එකක්ද? මොන මංගල්‍යයක්ද?
1: ඔව් අපිට ඕව හම්බ වෙනේව නෙවෙයි නේ.
0: අපිට ඕව හම්බ වෙනේව නේ. මොන වාසනාවක්ද අනේ මේ වෙන විතරයි නෝගෙමු කියලා. දැන් ෂාරුමේ අපිට තියෙනවා
1: හා
0: ඔයා දන්නවද කැලෙන්ඩරේ නැති
1: හරේ
0: දවසක් තියෙනවා
1: හා
0: අපි හැමෝ ගාවම
1: කැලෙන්ඩරේ නැති දවසක්
0: කැලෙන්ඩරේ නැති දවසක් අපි හැමෝටම තියෙනවා ඒක හැබැයි කැලෙන්ඩරේ නැහැ සඳුදා දවස අඟහරුවාද දවස
1: ඕකේ
0: බදාදා දවස
1: බ්‍රහස්පතින්දා දවස
0: සිකුරාදා සෙනසුරාදා දවස ඉරිදා
1: හා
0: මොන දවසත් සතිය තියෙනවනේ දවස් හතක් අපි ඔය හැම දවසක්ම කැලෙන්ඩරේ තියෙන දවස්. හැබැයි අපි හැමෝටම තියනවා. ඔව්. කැලෙන්ඩරේ නැති දවසක්.
1: කැලෙන්ඩරේ නැති දවසක්?
0: කල්පනා කරලා බලන්න. මොකක්ද ඒ දවස?
1: කැලෙන්ඩරේ නැති දවසේම තියනවද?
0: කැලෙන්ඩරේ නැති දවසක් තියෙනවා.
1: හා?
0: ඒක තමයි කවදා හරි දවසක්.
1: කවදා හරි දවසක්?
0: ඔව්. අපි කියනවනේ මට ඉතින් කවදා හරි දවසක හරියයි. කැලෙන්ඩරේ නැහැ කවදා හරි දවසක්.
1: ඔව්.
0: හැබැයි අපි කැලෙන්ඩරේ නැති වුණත් අපි හැමදාම කවදා හරි දවසක් කියන එක ගැන විශ්වාසය තිබ්බා.
1: ඔව්.
0: එතකොට අපි කවදා හරි දවසක් කියලා අපි ඕනතරම් දේවල් කියනවනේ. මට හරියයි දවසක.
1: කවදා
0: හරි දවසක. මං කවදා හරි දවසක මගේ කියලා බිස්නස් එකක් පටන් ගන්න.
1: ඔව්.
0: මං කවදා හරි දවසක ලස්සන ගයක් හදනවා.
1: ඔව්.
0: මං කවදා හරි දවසක වාහනයක් ගන්නවා.
1: හා.
0: ඔයගේ ගොඩාක් දේවල් ගොඩාක් හීනවලට ඉස්සරහින් අපි දාගන්නවා.
1: කවදා හරි.
0: කැලෙන්ඩරේ නැති.
1: හා
0: හා. කවදා හරි දවසක් කියන
1: වචනේ.
0: දවස. ඉතින් ඒ නිසා අපි කියන්නේ
1: හා
0: කැලෙන්ඩරේ නැතුණාට කමන්නේ.
1: ඔව්.
0: කවදා හරි දවසක් ගැන විශ්වාසය තියාගෙන ඉන්න ඔයාට.
1: හා.
0: අත අපි වහගෙන ඉන්න හැම කෙනෙක්ටම
1: හ්ම් හ්ම්
0: කවදා හරි දවසක හරියන්නවා.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: Hawa sa pahay, minari ti sekai deng.
2: Vilav, opa vete gina avi. සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් Rhythm Live Beat It Mix Winner Hot

හවස පහයි විනාඩි 34යි වෙලාව. මේ වෙලාවට වටින දෙයක් ගැන මතක් කරන්න ඕනේ. එදමයි RDB බැංකුව ගැන. එකයි දුවගෙන ආවේ. වදන්න RDB කියලා කියන්නේ දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඉතින් ඔයාලට විශ්වාසයෙන් යන්න පුළුවන් තැනක් දිවයින පුරාම ශාඛා 272ක් ව්‍යාප්තව තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය මූල්‍ය සහය ඔබ වෙනුවෙන් ලබා දෙන RDB බැංකුවේ සියලුම නිලධාරීන් සූදානම්ින් ඉන්න. ඉතින් මේ මතක් කරන්නේ දැන් මොකක් හරි ස්ථාවර තැන්පතුවක් ඔයාලට දාගන්න ඕනේ කියලා හිතනවා නම් ස්ථාවර තැන්පතුවක් ඔයාලට දාගන්න, ඔයා අවශ්‍ය කරන විශ්වාසයේ තියෙන වගකීම තියෙන බැංකුවක් හොයන කෙනෙක් නම් ඔයා වෙනුවෙන් තමයි ඔන්න RDB ඉන්නේ. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලි ඔයාට RDB බැංකුවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණයත් එක්ක ස්ථාවර තැන්පතුවක් සඳහා ඉහළම පොලිය දැන් ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ සල්ලි ටික පරිස්සමෙන් ඔන්න බාර දෙන්න තැනක්, ඒ වගේම ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ලබා ගන්න RDB බැංකුවට යන්න කියලා ඔන්න ඔයාට මතක් කරනවා. ඒත් එක්කම මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කටිය එකතු කරගන්න ඕනේ. නිතු ගරාජ්ගේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ලක්ෂාන්, රුක්සාන්, එතකොට ජයම්පති, සෙල්වම් මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. ඉමේජ් මැසේජ් එකක් දාලා තිනවා නුවර එළියේ ඉඳන්. ඒත් එක්කම අලුත්ගම පන්සිලු ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. ලක්ෂ්මන් මඩපාති නම් මැසේජ් එකක් දාලා තිනවා හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා. අපි අද තමයි මැසේජ් එකක් ඔයාලට දාන්න කියලා තිනවා. සින්දුවක් කියලා තින අපි බලමු අනිවාර්යෙන් දෙන්න. ඇලුමිනියම් වැඩපළෙන් තමයි ජානක මැසේජ් එක දාලා තිනවා. ඔවත් එකතු කරගන්නවා ජානක. ඊට පස්සේ කවිඳු මැසේජ් එකක් දාලා තිනවා. මේ වෙලාවේ බස් එක යන ගමන් අපි වැහෙනවා කියලා. ඕකේ, ආව එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ අම්පාරින්නම් තෂිනි මැසේජ් එකක් දාලා තිනවා ගෙදර හැමෝමත් එක්ක ලස්සන සින්දුවක් දෙන්න කියලා. හවස 5:36යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Vasata Tita, Rasata Ida. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: සිහිනක තනි වෙලා
4: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ
5: මම මෙතෙන්ට ටික කාසි හරි නිස්කලංක
4: ඇත්තටම මෙතෙන් නිස්කලංකයි තමයි හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන ගොඩාක් තියෙනවා
5: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන.
2: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
4: ඒ වුණාට මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
5: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
4: අපි බලමු කොෂනා.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
6: සීනෙක තනි වෙලා
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
7: හවස 5 විනාඩි 41යි වෙලාව. මෙබලාට මතක් කරන්නේ විජේ නිෂ්පාදන ගැන. දැන් හැමදාම කතා කරන කුළුබඩු ටික අරුණහම විජේ කියන නමින් අපිට ගන්න තියෙන නිෂ්පාදන තව නැද්ද? එහෙම නැහැ. විජය කියන නමත් එක්ක තියෙන නිෂ්පාදන රසක් තියෙනවා. අද පුලංකම දින විශ්වාසයෙන් මිලදී ගන්න මාස 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අතට එන්නේ. ඉතින් රෑට නූඩ්ල්ස් එකක් එහෙම හදාගන්න කියලා හිතනවා නම් ඒකට අවශ්‍ය කරන නිෂ්පාදන අද පුලංක විජය නමත් එක්ක මිලදී ගන්න. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ ඇලෙන්නේ බැරි වෙන තු නූඩ්ල්ස් එකක් හදාගන්නවා කියන එක. ඉතින් වරදින්නේ නැතුව ඔන්න ගෙදර ඇයට රසට රහට ගුණට නූඩ්ල්ස් එකක් හදාගන්නාට විජය නමත් එක පුලංකම තියෙනවා. අපේ රසේ රටේ සම්බර බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. සුපර වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. අදමලදී ගන්න පුලංකම තියෙනවා.

0: රටට වග කියන රේඩියෝ
1: 5යි විනාඩි 45යි.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන
3: සමප

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: අහෝසිවන ත්‍රස්වාදී වැළැක්වීමේ පනත අල්ලසේ අත්තනඟුට පත් වූ විජයදාසගේ පුත්‍රයා සහ සජප සංවිධායක මහින්දගේ පුත් රෝහිතගෙන් පොලිසිය පැය හයක් ප්‍රශ්න කරයි. වෙනසුලාවේ භූකම්පාව
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: හරි විජේ නිෂ්පාදන එක අපි ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ වාගේ ගෙදරට යනකොට ගෙදරින් කෑම වේල රසවත් වාට ලැබෙනකොට ඒක රස විතරක් තිබිලා මදිනේ. ඒකේ තියෙන ඕන ගුණය පෝෂණය මේ හැම දෙයක්ම තියෙන ඕන රස විස නැති රසකාරක නැති හොඳ කෑම වේලක් වාට ලැබෙන්න ඕන. ඉතින් ඒකට නම් අපි එක එක කෘතිම දේවල් පාවිච්චි කරලා රස ගන්නවගෙන එහෙම නැත්නම් එක එක කෘතිම දේවල් වලින් අපි කෑම වේල ලස්සන කරගෙන වැඩක් නැහැ. අපිට කෑම වේල ලස්සන වෙන්න, රස වෙන්න, පෝෂණය වෙන්න මේ හැම දෙයක්ම තියෙන්න ඕන හරි දේවල් එක්ක. ඒකට තමයි විජේ නිෂ්පාදන ගන්න කියන එක අපි යෝජනා කරන්නේ.
1: ඉතින් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපිට ලැබෙන්නේ. ඒ නිසායි අපේ රසය දැන් රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමටත් අරගෙන යන විජේ නිෂ්පාදන ඒ විශ්වාසයත් එක්ක. ඉතින් ආදි පුලංකම තියෙන වගේ කැම ටික රස කරගන්න අපි හැමදාම කියනවා කොළඹට ටික එකතු කරගන්න කියලා. තත්වයෙන් ගුණාත්මක බවෙන් මේ හැම දෙයකම උසස් නියම රසට නියම ප්‍රමිතියට හැම නිෂ්පාදනයක්ම අපිට ලැබෙන්නේ විජය කියන නමෙන්. ඉතින් ආදි පුලංකම තියෙන අලගම වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන්
0: වැඩ කියලා. එයාලා මේ වෙලාවේ වැඩ කරන්නේ කුරුණෑගල. ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. සිද්ධුකර එකතු කරගන්න කියලා ඉවිනින් ඩ්‍රයිව් අහනවා කියලා. ඒ වගේම ප්‍රභාත්, අමිල, සුසන්ත ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම ශානි, ශ්‍රියානි, ඒ වගේම ආසිරි, ඉෂාර ඇතුළු කට්ටියමත් එකතු කරගන්න කියලා තියෙනවා. කුරුවිටින් මැසේජ් කරන්නේ. සජිතා රණසිංහ මැසේජ් කරනවා සිද්ධුවක් අහන්න එකතු වෙනවා කියලා. ඇඹිලිපිටියෙන්, ඒ වගේම ලක්ෂ්මන්, සුමනසිරි, ඒ වගේම ජයසුන්දර ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ජයසුන්දර හાર્ඩ්වෙයාර් එකේ ඉඳලා මේ වෙලාවේ. කාවින්ද මැසේජ් කරනවා සිද්ධුවක් අහන්න අපිත් ඉන්නවා යාළුවා අහගෙන හැමදාම හවසට ඉවිනින් ඩ්‍රයිව් අහනවා කියලා. නිලංකා ඇතුළු එයාගේ වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා.
1: එදිකම පන්වැල්ලෙන් උපුල්ල ඉන්නෝ මේ වෙලාව අපිත් එකතුලා. චින්තකලක් මාල් හතකොට සුමුදු මේ වෙලාව අපි වහගෙන ඉන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ වැඩපොළ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සුනිල්වත් එකතු කරගන්න, වාගම්පහින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රංජිත් හොයාවත් එකතු කරගන්නවා. ගෙදර හැමෝමත් එක මේ වෙලාවේ ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ගායන් නවීන් හොයාවත් එකතු කරගන්නවා. රසික චමින්ද, එතකොට ශාන්ත මේ කට්ටියවත් එකතු කරගන්න කියලා උඩවලවේ පැතිනන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
0: 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එකට ඔයාගේ මැසේජ් එකක් දැම්ම මෙවන්න.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: ලොතරැයියේ පෙරලිකරන NLB Mega Power, දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Supreme Motor රථයක් දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6176 479.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Cool drive එකට
0: ලක්කාන evening drive.
4: හවස 5:58 වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ RDB බැංකුව ගැන. දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා ඔබට අවශ්‍ය මූල්‍ය සහය ඔවුන්ගෙන් විශ්වාසයෙන් ලබා ගන්න. දැන් ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනේ කියලා හිතනවා නම් ඒ වෙරුවෙන් විශ්වාසවන්ත වගකීමක් තියෙන බැංකුවක් හොයනවා නම් ඔයාගේ ගෙදරට ළඟම තියෙන RDB ශාඛාව ඒ වෙනුවෙන් ඔයාට ඉන්නවා. ඔයාගේ ස්ථාවර තැන්පතුවට අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාට පුළුවන්කම තියෙනවා RDB බැංකුවෙන් ලබා ගන්න. ඒත් එක්කම ගොවිස තලතරය ඔයාට පුළුවන්කම තියෙනවා සතිය දින 7ම දිනුම් දින ලොතරැයි වල අංක 1 තමයි ගොවිසත කියලා කියන්නේ. ආඩ පුලංකම තියෙනවාගේ කෝටිපති හීන සබෑ කරගන්න එකට කරන්න තියෙන්නේ පුජ රුපියල් 40ක් වියදම් කරන්න. වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැය මිලදී ගන්න.

0: Drive. ටිවි ්‍රයි හගෙන ඉන්න හව සහය පහවෙලා තියෙන ඉතින් හැන්දවේගෙන නොකොට අපි පතක් කරන්න ඕන ගෙදරට යනය ගෙදරට ගේ ඕන කියපු අමුද්‍රව්‍යටි අරගෙන යනකොට ගෙදරට ඕන කරන බඩුටි අරගෙන යනකොට ඔයා අරගෙන යන්න කෑමවේ රසගන්ව ගන්න වගේම පුංචයට වැඩිහිටියන්ට මේ ඕනම කෙනෙක්ට හොඳට රසට කෑම එකක් හදල දෙනවා වගේම වස විසින් තොරව රසායනික දේවල් වලින් තොරව එවැගේම කල් තබා ගැනීම ද්‍රව වලින් තොරව කැම වෙලක් හදාගන්න විජේ නිෂ්පාදන ගෙදරට අරගෙන යන්න ඕන.
1: ඉතින් අපේ රස්සේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ළගම තින වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් ආට මිලදී ගන්න පුළුවන්කම තියෙන අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලනම විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: රයිට් එවැගේම තමයි කසාගල ප්ලාන්ටේෂන් එයාලගේ ව්‍යාපෘති ගණනාව අතරට එකතු වෙන කසාගල ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසල් ජාලය පිළිබඳව ඔබට මතක් කරන්න ඕන. ඉතින් මේ වෙතින් ඔබට දැන් සුපිරි වාසි රසක් ලැබෙන බව අමතක කරන්න එපා. කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔබට නැවුම් අද්දකීම් රසක් තිළන කරන්න එයාලා බලාගෙන ඉන්නවා. ඉතින් අඩු මිල ගන්න නැති ඔබට පසුම්බියට වාසි සහ එවගේම සහන සැලසෙන විදියට එයාලගේ මහන්ඩ මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම රුපියල් 25,000ක් දක්වා මිලදී ගන්න අයට ණය සහනයක් හඳුනා දීමටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා.
1: ඒ වගේම මේ වෙලාවට මතක් කරන්න ඕනේ කසාගල සුපර් මාකට් එකෙන් ඔන්න දැන් ඔයාට 25,000කට මිලදී ගැනීම කරනකොට ඔයාට අවශ්‍යතාවය පරිදි ඔයාට පුළුවන් ඩිලිවරි පහසුකම් නොමිලේම ලබා ගන්න.
0: මේ වගේ සහනදායි අවස්ථාවන් රසක් එක්ක ඔබට ඔන්න දැන් ගනුදෙනු කරන්න ඔබට ඕන කරන බඩු බහන්ඩ මිලදී ගන්න කසාගල ග්‍රීන් සුපර් වෙත යන්න කියලා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. රයිට් එබරංග ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ අපි සින්දුවක් අහලා අයිමත් කතා කරමු.

0: හවස 6 විනාඩි 15යි.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි.
0: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය. පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හවස 6:14යි වෙලාවා. 1 මිනිටම අපි ආවේ කට්ටියක් එකතු කරගෙන යන්න. මලිත් මැසේජ් එකක් දාලා තියෙන අලුත් ගම ඉඳන් තමයි මැසේජ් එකේ එන්නේ. අපේ බස් එකේ ඔයාලා වහගෙන යනවා කියලා. ඕකේ, දිගටම වහගෙන යන්න සද්දටම. ඊට පස්සේ ෂිවෝන් මැසේජ් එකක් දාලා තියෙනවා. ගුසල් ඩිලාන් සුරේෂ් මේ අතුළු කට්ටිය එකතු කරගන්න කියලා තිනෝ සින්දුවකට. ඊට පස්සේ නිසල් ෆෝන් ෂොප් එකේ අපේ හැමෝම වහගෙන ඉන්න මේ වෙලාවේ මාපල ගම ඉඳන් තමයි නිසල් මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්න ගම රෙෂ්මි ගම්පහ ඉඳන් වෙනද වගේම ගෙදර හැමෝම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නිෂියා එකතු වෙනවා රත්නපුරේ පැත්තේ ඉඳන්. ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ සුදේශින්ද වාචමෝදි අක්කේ මගේ හොඳ මෙයාලුවා සෙව්මින නිතුද මේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ, මේ කට්ටිය එකතු කරගන්න ගම මම ඔයාලට මතක් කරන දේවල් දෙකක් තියෙනවා. මුලින් මම මතක් කරන්නේ මොකක් ගැනද? මුලින්ම ඔයාගේ වාසනාව ගැන මතක් කරලා ඉන්නම්. ගොවිසතුල ඔතරයිය තමයි ඔයාගේ වාසනාව දැන් ඔයාට ගෙනල්ලා දෙන්නේ. ඔයාට පුළුවන් ඔගේ කෝටිපති හිණේ හැබෑ කරගන්න ගොවිසතුල ඔතරයිය වැඩි වැඩියෙන් මෙලදී ගත්තොත් එහෙම. දැන් ඔයා දන්නෝ කෝටි 6කින් ආරඹෙන සුපිරි තැග්ගක් එක්ක සතියේ දින 7ම දිනුම්ම දින ලොතරැයිය නම් ඒ ගොවිසතුල ඔතරයිය. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදලට ඍජුවම දායක වන ගමන් තමයි ගොවිසතුල ඔතරයිය ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපතියෙක් කරන්නේ. ඉතින් මේ හැමදේමත් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ හීනත් හැබෑ කරගන්න. ඒත් එක්ක RDB බැංකුව දිවිනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතුව බයක් නැතුව ඔන්න පටන් ගන්න RDB බැංකුවත් සමගින්. දිවයිනේ ශාඛා 272ක් තියෙනවා RDB නමින්. ඔයාගේ ළඟම ශාඛාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා RDB ළඟම ශාඛාවට ගියොත් ඔයාට අවශ්‍ය කරන මේ පහසුකම් ටික ලබා ගන්න. දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ලැබෙන්නේ RDB බැංකුවෙන් නිසා. ඔන්න ඒ ගමන් මතක් කරන ගමන් අපි යන් සින්දුවකට ගිහිල්ලා අපි එන්නේ අද ගෙදර යන්න බලාගෙන.

0: වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්හඬ. ඊවෙනින් ඩ්‍රයිව්.
3: අදත් පැය දෙක හමාරකට ආසන කාලයක් අපිත් එක්ක ගොඩක් අය හිටියා, මැසේජ් කරා, කතා කරා, හැමෝටම තැන්ක් යූ කියලා. අපි අදට යනවා ආයමත් හෙට හරියටම හවස හතරට මුල ගැහෙන බලාපොරොත්තු වෙයි.
4: එහෙනම් අදට ගිහින් ගෙන්නා. ගොඩ සුබ දවසක්. මම චාරු.
3: ගිහින් ගෙන්නා. මම චමිත්.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා බෙදා හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: రసరసాల.
1: దోషితే అంటే సహా వాంఛనికే అంటే దండువాం లబాదేమే పొదు జన అపేక్షావి ఇటుకన్న బాబట జనపతిగేన్ సాతికయా. ත්‍රස්වාදී වැළැක්වීමේ පනත මේ වසරේදීම අහෝසි කරන බව ජනපති කියයි. විජේදාසගේ පුත් රකිත සහ සජප සංවිධායක චරිත අත්අඩංගුවට. මහින්දගේ පුත් රෝහිත්ගෙන් පොලිසිය පැය 6ක් ප්‍රශ්න කරයි. බෞද්ධ චිකිත්සකවරියගේ ඝාතන සැකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ. හෘද ප්‍රතිකාර ක්ෂේත්‍රයට ඉදිරි පිම්මක්. වෙනසුලා භූමිකම්පාවෙන් 164ක් ජීවිතක්ෂයට. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම විනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. දූෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබා දීම පිළිබඳ පොදුජන අපේක්ෂාවන්ට වත්මන් ආණ්ඩුව පනපුවන බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. මිරිච්ච ඝාතකයන් සහ මිරිච්ච අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව බැඳී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ විෂය මාධ්‍ය උදාර මැද්දීන් පිළිබඳ සභාව කල් දමන අවස්ථාවේ විවාදයට එක්වෙමින්
2: මේ විසමද්‍රව්‍යයත් මේ සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පවත්වනවා නම් ඒ සමස්ත ශාස්ත්‍රය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. සංවිධාන අපරාධ කල්ලි කුඩු ව්‍යාපාරිකයා රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරියේ පුරා පැතිරී තිබුණු දූෂණි, ඒ වගේම රාජ්‍ය ඇතුළට ඇවිල්ලා තිබුණු පරාරාජ්‍ය යම් ප්‍රමාණයක් ගත්තොත් දේශපාලන වමනාව වෙනුවෙන් කටයුතු කරපු සංවිධාන රාජ්‍ය ඇතුළේ ඉඳන් ඒ වගේම දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්වීමෙන් තමයි මේ අපිට අවසන් කළ හැකි වන්නේ. ඒ නිසා හුදු මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම්, පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දිගු කාලයක් අපේ රට මා කලින් කියපු කරුණුවල විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ දක්වා වර්ධනය වුණේ. දැන් අපි තාම තීරණ කරන් තියෙන මේ සියල්ල විනාශ කරන්න ඕනේ. එහෙදී මා දන්නවා මේ විශාල ලෙස කාර්යභාරයට උරදෙන කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවකට විපක්ෂය අද ප්‍රධාන චූදිතයන් බවට පත් වී තිබෙන එම කණ්ඩායම. ආයතන තිබුණාට වැඩක් නැහැ. ඒ ආයතනට ඍජු නායකත්වය දීලා ඒ පරාජයට පත් කිරීමට සමත් වෙන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් අපිට අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උරදී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ ගොදුරු බවට පත් වී තිබෙන්නේ. මේ ව්‍යායාමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති සානි අබේසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානක මහත්මයා අද ඔහු විපක්ෂයේ සතුරේ. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්තුමා රවි සෙනරත්න මැතිතුමා අද විපක්ෂයේ සතුරේ. අපේ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුමා විශාල නායකත්වයක් ලබා දෙනවා අද විපක්ෂයේ සතුරේ. නීතිපති දෙපාර්තමේන්තුවේ දිලිප් පීරිස් අද විපක්ෂයේ සතුරේ. මා දැක්ක පහුගිය දවස් දෙකම මේ තුල හඳුනාගන්නේ අධිකරණයත් අද විපක්ෂයේ සතුරේ. ඇයි? යුක්තිය, සාධාරණත්වය, ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති විදිහ ඔරොත්තු දෙන්නේ නැහැ.
1: ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමේ අවශ්‍යතාවද ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අවධානය කළා. රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරී පුරා පැතිර ඇති දූෂණය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් පළ කළා.
2: අප විසින් කළ යුතු නැද්ද රාජ්‍ය ඇතුළෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ කරලා තිබෙනවා නම් අපරාධ කරුවන් එළිදරව් කළ යුතු නැද්ද? ඒ රට පාවා දීමත් නැයි ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමේ අභිප්‍රාය අපේ හමුදාවන් අපේ බුද්ධියංශ රාජ්‍ය ආරක්ෂා වෙනුවෙන් කරලාද කැප කිරීම වලට ජනතාවගේ ආරක්ෂා වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතනක හෝ වුන් පීඩාවට පත් වෙනවා නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ හමුදාවන්ගේ මේ බුද්ධියංශයෙන් මුතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වමනාවකට යම් පෞලක බලය වෙනුවෙන් යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කණ්ඩායම් ඉටු කරලා තිබෙනවා නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නැති බව මා කියයි. එකක් අපේ හමුදාවේගේ කීර්තිය වෙනුවෙන් අපි කළ යුතුයි. ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් කළ යුතුයි. අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතුයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? ඒ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නොවේ. ආණ්ඩුවේදී මාධ්‍යවේදී ඝාතනය කරන වාර්තාවල තන බුද්ධියංශ උපයෝග කරන තිබෙන බව සංගවන්න ඕන. පෞලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කළාද අපරාධ? තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. අංක තහඩු නැති සුදුවැන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපින් අපේ හැරගෙන ගියේ නැද්ද? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. අනිවාර්යෙන් මේ මිලිච්ච ඝාතනයන් සහ මිලිච්ච අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක. මම දන්නේ මෙතන කාටවත් එක විරුද්ධ වෙන්න පුළුවන් කියලා. නෑ විරුද්ධ වෙන්න බෑ විරුද්ධ වෙන්න පුළුවන් නේ අපරාධකරුවන්ට විතරයි ඒ අපරාධවලින් වාසි ලබා ගත්තොයිට විතරයි ඒ අපරාධවලින් බලය තහවුරු කරගත්තොයිට විතරයි කවුරුව කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිලධාරීන්ට තනි තනියම තර්ජනය කරමින් තනි තනිම බියවද්දමින් මේ ව්‍යායාමේ නතර කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ව්‍යායාමේ නතර කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි සාතික කරනවා අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා මේහා බැඳුණු දේශපාලනයක් තිබුණා අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා ඒවට පක්ෂ ભેද නැහැ මතක තියාගන්න අද වාර්තා වෙලා තියෙන ඔගලන්ට ඉල්දරුවේ මොනවද මේ කියන්නේ ආ මරන්න නැතුව ඉන්න නම් අපිට සල්ලි දෙන්න පීටී එකෙන් අයින් කරලා දෙන්න අපිට සල්ලි දෙන්න මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ කට්ටි හිතුවා මේවා කාලේ වැලිතලාවේ යට වෙයි කියලා කාලේ වැලිතලාවේ යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳේ නිසි පරිදි නීති හමුට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම අත්තට අද උදේ අත්තටකට ගත්තු කණ්ඩායමගේ රහස් මොනවද කියලා ඉල්දරුවේ මා දන්නේ නැහැ තවදුරටත් ඔගලෝ ඔගලගේ පක්ෂවල ඒ වගේ අය තියන් ඉදීද කියලා දැනගන්න කැමතියි බන්ධනාගාරගතවල ඉන්න කුඩු ව්‍යාපාරිකයෙක් 90 දෙවතාවක් කතා කරලා තන දේශපාලන නායකයෙක් 90 දෙවතාවක් ඒකෙන් 54 වතාවක් එයා රන් තිනවා නේද අනිත් ඉතුරු ටික එයාගෙන් එයාට ඇවිල්ලා තිනවා
0: හොඳයි
2: මේ දේශපාලන අධිකාරිය මම දන්නේ නැහැ තමුන්වාසල තාමත් තියන්නේ තමුන්වාසල පක්ෂයතුලේ අඩුම තරම් පක්ෂවල විනය පරීක්ෂණයක් කරලා කියන මා දන්නේ එයි මේ දේශපාලන අධිකාරිය මේ මත් කුඩු මේ මත්ද්‍රව්‍ය මේ සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා අපි මුළුමනින්ම දේශපාලන අධිකාරියේ මේ සඳහා ලබා දෙන රැකවල මුළුමනින්ම අවශ්‍ය කරනවා කවුරුත් දේශපාලන පරිගණකම් කියන්න එපා මේ ජනතාවගේ විශාල ජනවරමක් තිබුණා ඒ ජනවරම ඇතුලේ හරයක් තිබුණා ඒ හරය තමයි අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න බවට පරිවර්තනය කරන්න මේ පාර්ලිමේන්තුව ශිෂ්ට විය යුතුයි මේ උදේ ඉඳන් වාඩිුනාම කතානායකතුමා හැම ගහන්න කතා කරන පාර්ලිමේන්තුව මේ රටේ ජනතාව අපේක්ෂා කරන මෙවැනි පාර්ලිමේන්තුවක් ඍජු නායකත්වයක් අවශ්‍යයි ඔබතුමාලට ඔබතුමාලගේ අනට අනසකට ක්‍රියාත්මක කරන්න ඕන මන්ත්‍රීවරු කිසි දෙයක් නෑ
1: ජවරම් වලට එරෙහි පරිශීලන පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් පළ කළා
2: 2023 ඉඳන් මේ වෙනකොට TT හරහා ගෙවීම් කරලා ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තියෙනවා ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණය. හැබැයි බහන් දෙවිල්ලනේ. රුපියල් බිලියන 300ක සල්ලි ගෙනියන්න පුළුවන් කාටද මේ? සාමාන්‍ය කෙනෙකුට ගෙනියන්න බෑ. හැබැයි පන්නලා තියෙනවා. මේ තුල කුඩු සල්ලි තිබෙනවා. දූෂණයෙන් උපයාගත් සල්ලි තියෙනවා. අපරාධවලින් උපයාගත් ධනය තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ දියත් කරලා තිබෙනවා. දැන් අපි ඒක වළක්වීම සඳහා දැන්ට රෙගුලාසි පනවමින් තිබෙනවා. බැංකු ශාඛාවේ මැනේජර් අනිත් බැංකුවට යන

0: පිළිබඳව තියෙන කරුණු ඉතා මැනවින් අධිකරණ ඉදිරිපත් කරලා නිදාස්වීමේ අයිතිය තියෙනවා. හැබැයි වරෙන්තු හතාට නිකුත් කරනවා එක්සත් ජනපදයට වෙලා ඉන්නවා. මොන දේශපාලක දරට තිබිලා තියෙන්නේ? වරෙන්තු නිකුත් කරනවා, රතු වරෙන්තු නිකුත් කරනවා, ගෙන්වා ගැනීම සඳහා උපරිම උත්සාහ දරනවා. මේ අපරාධකරුවා ලංකා අධිකරණය හමුවට පමුණවන්න ඕන. ඒ වගේම සමර සාක්ෂි කරමුන්. ලංකාවෙන් දැන් සාක්ෂි දෙන්න බිය වී තිබෙනවා. උන් අපෙන් ඉල්ලලා සිටිනවා වෙන රටකින් සාක්ෂි දෙන්නම් කියලා. දැන් අපි නීතියකට සම්පාදනය කළා තිබෙනවා. ඒ අනුව අපි එම රටවල වල තිබෙන තානාපති කාර්යාලවලට අපි නිලධාරීන් ගිහිල්ලා එම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසන්න දැන් කටයුතු කරලා තිබෙනවා. ළඟදිම ඕස්ට්‍රේලියාවට ඒ සඳහායමට බලාපොරොත්තු වෙනවා අපි.
1: සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ශක්තිමත් නීති පද්ධතියක් සකස් කරන බවද පෙන්වා දුන්නා.
0: අපි අපේ ආණ්ඩුවට පස්සේ හෙරෝයින් කිලෝ 3390ක් අත්අඩංගුවට අරන් තියෙනවා. කොකේන් කිලෝ 304ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම අයිස් කිලෝ 5543ක් අත්අඩංගුවට අරන් තියෙනවා. කුෂ් කිලෝ 1521ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් පෙති 5110735ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් කරල් 2454267ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ නිසා අපි විශාල වේසක් දරනවා. මේ තියෙන විෂ මද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන සදා විශාල වේසක් දරනවා. පාතාලේ ඉඳන් ගෞරවයට පාත්‍ර වෙන කෙනා දක්වා අඩු වැඩි ප්‍රමාණයෙන් මේ ව්‍යාපාරය නිරත වෙච්ච බව දැන් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවනේ. මාව ප්‍රශ්න කරන්න අයිතියක් අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ ආණ්ඩුවේ ජනතාව ඡන්දය දීලා තියෙනවනේ. ජනතාවට ඒ ආණ්ඩුව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. තමගේ අයිතීන් කප්පාදු වෙනවනම් ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්න අයිතියක් තියෙනවා.
1: ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මාස කිහිපයක් ඇතුළත අහෝසි කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
0: දැන් අවුරුදු 46ක් මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයාගේ මිනිස්සු මම ඔබට කියන්න කැමතියි මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත. දැන් අපි හර්ෂණ මතව පනත සකස් කළ අවසන්. මම හිතන ඉතයික් වෙනින් අපි මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරනවා. හැබැයි අපි දන්නා මේ වෙලාවෙත් තර්ජනය ඇතන සංවිධානාත්මක අපරාධ. ඒක තර්ජනයක්. අනේ සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ශක්තිමත් නීතිය සම්පාදනය ඒක කඳුළු ගෑස් එකක් ජනතාවට විරුද්ධව පාවිච්චි කළා නේ. ඒ වාණ්ඩුවක් මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව. කොතරම් කාඩක් කඳුළු ගෑස් ගහලා නේ? එක තැනකදී මාතරදී බන්ධනාගාරයේ ගැටුමක් ආවා. බන්ධනාගාරයේ කඩාගෙන යාම සඳහා ප්‍රයත්නයක් දැරුවා. ඒ බන්ධනාගාර තුලට පමණක් සීමා වෙන පරිදි කඳුළු ගෑස් පාවිච්චි කළා තිබෙනවා. රටේ පොදු ජනයාගේ අරගලයකට කඳුළු ගෑස් පාවිච්චි කරන ඉතිහාසෙ මේ. වෝටර් කැනන් පාවිච්චි කරන ඉතිහාසෙ මේ. ඒ වාණ්ඩුවක් නෙමෙයි. මිනිස්සු බල ගන්න ඕන රාජ්‍යයක් අපිට අවශ්‍යයි.
1: අත්තනංගුවට ගත් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත නිර්මල රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ හොරුණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ මෙන්ම අරුණශ්‍රී චතුරංගයන් අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කට නැමැත්තා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව සඳහන් කළා. විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයාව සිටියදී මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. හරකට නැමැත්තා ඝාතනය කිරීම වැළැක්වීම ඔහුගේ රැඳියුම් නියෝගයේ ඉවත් කර ගාල්ල බූස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සහ විමර්ශන කටයුතු සහ ඊට අදාළ කටයුතු වලින් නිදහස් කර දීම සඳහා මෙලෙස අල්ලස් ලබාගෙන නැති බවයි අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව සඳහන් කළේ. 2023 වසරේ ඩුබායි රාජ්‍යයේදී හරකටාගේ බිරිඳ වන මදුෂිකා මදුවන්ත යන අයගෙන් මෙම සැක්කරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 5000ක මුදලක් අල්ලා සැත ඉල්ලා තිබෙනවා. පසුවේ රුපියල් ලක්ෂ 2000 දක්වා අඩු කර එම මුදලින් අධිකාරම් ලෙස රුපියල් ලක්ෂ 1200ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. අරුණශ්‍රී චතුරංගන සැක්කරු මීට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා රෝහිත රාජපක්ෂ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ වෙත කැඳවා තිබුණා. පැහැයක කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු ඉන්පිටව ගොස් තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණියේ ඉන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මිරිහාන ප්‍රදේශයේ ආයතන දෙකක රුපියල් මිලියන 19ක මුදලක් ආයෝජනය කළ බවට සිද්ධියක් සම්බන්ධයෙන් එම විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මද්‍ය විනාශකාරී නිලධාරියෙකුට පහර දීමේ චෝදනාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන මාසේ 28 වනදා දක්වා කල් දැමීමට අධිකරණය තීරණය කළා. 2019 පෙබරවාරි මාසයේ දිනක

0: බණ්ඩාරපිට බස් නැවතුම්පොළ අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතු ගැටුම්කාරී සිද්ධියක් අතර නිලධාරියෙකුට පහර දුන් බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා. මද්‍යපය ඌදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබීම විවාදය අද පැවැත්තුණා. ඊට එක්වමින් අමාත්‍ය හර්ෂ නානකර මහතා ප්‍රකාශ කළේ මද්‍යපය ජාවාරමට සම්බන්ධ පිරිස් කොමන තරහ දෙනමක සිටියත් නීතිය ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් සිදුවන බවයි.
1: අපෙන් අහනවා රාජ්‍යයක් ඇතුළේ ඉඳගෙන කරන අපරාධ හරිද කියලා. ඒක වැරදි. ශිෂ්ට සම්පන්න භාවයට විරුද්ධව අපි ඉන්නවලු. කවුද විරුද්ධ? ලසන්ත මර්පෝය අල්ලන්න ඕන, තාජුද්දීන් මර්පෝය අල්ලන්න ඕන. එතනින් එහාට ගිහිල්ලා වැරදි කරන අයට කිසිම රැකවරණයක් ලබා දිය යුතු නැහැ. අපිට තියෙන එකම සිහිනය ජන ජීවිත සුපිත මුදිත කරවීම, නීතියේ ආධිපත්‍ය රැක ගැනීම.
2: අපි හැමෝටම සිහින තිබෙනවා. හැබැයි හීන ලෝකවල ඉඳලා කතා කරන එක නම් අහන් ඉන්න පොඩ්ඩක් විකාරයි. කෙසේ වෙතත් ඒ තම තමන්ගේ අයිතියි. ඒගොල්ලන්ට පේන්නේ මේ කිසි දෙයක් වැඩක් නැහැ, මොකුත් හරි නැහැ, ඔක්කොම විනාසයි. මෙච්චර කාලයක් ධනය බලය තියෙන කට්ටියව නීති ඇල්ලුවේ නැහැ. ඇල්ලුවත් බේරුණා. නමුත් දැන් එහෙම නැහැ. පුද්ගලයා කවුරුනත් අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන එක අපි ජනතාවට තහවුරු කරලා පෙන්නලා තිබෙනවා. අද දිනේදී අත්අඩංගුවට පත් වෙනවා නීතිඥවරයෙක්. ඇයි ඒ? පාතාලේ හරකට යන විසින් යනුවෙන් හඳුනන නඳුන් චින්තක වික්‍රමරත්න සමග අල්ලස් ගැනීම සම්බන්ධයෙන් නීතිය නවන්න. අනිත් එක්කෙනා සජව සංවිධායක චරිත් අබේසිංහ හොරණ. ඉතින් මම කැමති විපක්ෂ නායකතුමාගෙන් අහන්න, සිංගප්පූරුවේ නීතිය ගේන්න කිව්වා, ඒ කියන්නේ මරණ දඬුවම, ඒ කියන්නේ චරිත් අබේසිංහවත් එල්ලන්න ඕනේ කියලාද ඔබතුමා කියන්නේ?
0: විවාදයට එක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ අද උදෑසන අත්අඩංගුවට පත් වූ සමග ජනබලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පක්ෂය තුල සිදු කරන බවයි.
1: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා. අනිවාර්යයෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට, අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැහැ. අපි ඒව නිගමනය කරනවා පරීක්ෂණයක් තුල.
2: මා හිතන එතුමා එසේම කරාවි කියලා. මොකද විශේෂ සම්පන්න දේශපාලනයකට පණ පොවන්න නිසා. සෙන්කෝල නාට්‍ය සභ අපි ආරම්භ බැලුවොත් ඇත්තෙම මේ විපක්ෂ නායක තුමා හරි හිරිහැරයක් කරේ මේ කට්ටිය. එතුමාට අද මෙතනදලා ඊයේ තමන්ගේ කට්ටියගේ ක්‍රියාව සෝදන්න වීමම හරි වරදක් එක විපක්ෂ නායක තුමාට කරපු.
0: බෞද්ධ චිකිත්සකවරියගේ ඝාතනයේ සැකකරු බිරිඳ සහ ඝාතන සහාය දැක්වූරිය දුරා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරළියේ මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිසියට අවසර ලබා දුන්නා. සැකකරු බිරිඳ සහ දරුවා වෙස්වලාගෙන වැල්ලමතේ සිට යාපනය දක්වා බස් අතකින් ගමන් කරමින් සිටියදී චාවකච්චීරි කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා. බෞද්ධ චිකිත්සකවරියගේ සිරුර සැඟවීමට සහ ප්‍රධාන සැකකරුට නවාතැන් පහසුකම් ලබා දුන් මිතුරෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුනත් දිනේ නුවරළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි වුණේ. මෙරට හෘද රෝගී ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ඉදිරි පියවරක් තබමින් ලබන සතියේදී තවත් කැත් රසායනාගාර එකක හතරක් සෞඛ්‍ය පද්ධතියට එක්වෙනවා. හෘද ප්‍රතිකාර සඳහා පුරතු ලේඛන අවම කරමින් නවීන තාක්ෂණය සහිතව එම ඒකක පිහිටුවීමයි සිදුවන්නේ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් අනුව නව රසායනාගාර එකක පිහිටුවීමට පියවරගෙන තිබෙනවා. ඉන් එක් ඒකකයක වටිනාකම රුපියල් මිලියන 300ක්. ඒ අනුව ඒකක හතරක් සඳහා රුපියල් මිලියන 1200ක් වැය වෙනවා. යාපනයේ කළුබෝවිල යන රෝහල්වල මෙන්ම කොළඹ ජාතික රෝහලේ රසායනාගාර දෙකක් පිහිටුවීමට නියමිතයි. වීඩියෝ තිරපද්ධති මගින් විවිධ වෛද්‍ය රූපකරණ මූලාශ්‍ර කිහිපයක තොරතුරු එකම විශාල මොන්ටරයක් මත ප්‍රදර්ශනය කිරීමටද ඉන් හැකිවනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ලේකම් භාණ්ඩාගාරික සහ ජාතික සංවිධායක ඇතුළු එම් පක්ෂයේ 8 දෙනෙකුට ජූලි මාස 31 වනදා නුවරළියේ දිසා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීස නිකුත් කරනවා. තලවකලේ ලිදුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ඔරුකන්ද ලියනගේ අසංක සම්පත් පිරිස යන අය දොරෙන් ඉවත් කළ බවට ජුනි 17 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශිත පත්‍ර තිබෙනවා. එහිදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව අසංක සම්පත් පීරිස් නුවරළියේ දිසා අධිකරණයට ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය නියෝග කර තිබුණා. මෙම ඡන්දයේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කිසිදු උපදෙසක් ලබා නොතී ස්වාධීනව ක්‍රියා කළ බවයි මන්ත්‍රීවරයා පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ. මේ අතර පසුගියදා නුවරළියේ පැවති පොදුජන පෙරමුණ රැස්වීමට සහභාගී වූ දිස්ත්‍රික්කයේ එම පෙරමුණේ නායකයන්ට සහ ආසන සංවිධායකයන්ට ලිඛිතව කරුණු දක්වන ලෙස ලිපි අවා ඇති බවයි වාර්තා වන්නේ. මාර්ගන්තර අවමකර ගැනීම සඳහා ක්‍රියාත්මක ටේකයා සුරකුම් මගුතර වැඩසටහනේ තවත් අධිරක් සාර්ථකව අවසන් වුණා. ඒ පැවැත්වුණේ මන්නාරම ආණ්ඩානුකුලම් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේදී. වැඩසටහන් ගණනාවක් සංවිධානය කළ තිබූ බවයි අප නියෝජිත ගිහාන් ගිත් ඉෂිර පවසන්නේ.
3: ටේකයා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දහවන වැඩසටහන සඳහා මන්නාරම මඩු අධ්‍යාපන කලාපයට අයත් ආණ්ඩානුකුලම් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලය තමයි අපි අද දවසේදී සත්කාරක පාසල විදිහට තෝරා ගන්න ලැබුවේ. මේ වැඩසටහන සඳහා සහභාගී වන ආදරණීය දුව දරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම ආරක්ෂිත හිස්වැසුම් අපි නිවැරදිව පළඳින්නේ කොහොමද මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් මේ දුව දරුවන් දැනුවත් කිරීමට අදවසේදී ශ්‍රී ලංකා පොලිසිය අපිත් එක්ක එකතු වෙලා කටයුතු කළා. ඒ වගේම මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමයි මූලිකත්වයෙන්ගෙන කටයුතු කරන්නේ. ඔවුන්ගේ සංකල්පයකට අනුව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය රටට වගේ කියන මාධ්‍ය නාලිකාවක් විදිහටයි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනම ආවරණ පරිදි ක්‍රියාත්මක කරන්නේ. එහි දෙවන අධිරේ දහවන වැඩසටහනයි අපි මේ විදිහට නිමාවට පත් කරනු ලැබුවේ. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය එතකම සාමාන්‍ය රක්ෂණයේ ප්‍රමුඛ ෆෑෆස්ට් ඉන්ෂුරන්ස් ආයතන අපිත් එක්ක මේ වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීමට එකතු වෙලා ඉන්නවා. වටිනා සහතික පත්‍රයක් ලබා දීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය අපිට හැකියාව ලැබුණා. ඉතින් අද දවසේදී මේ සියලු දෙනාගේම සහයෝගීත්වය සහිතව මේ වැඩසටහන් මාලාව අපි අතිසාර්ථකව නිමාවට පත් කරනවා. අපේ සතියේදී තවත් පාසලකදී හමු වීමේ බලාපොරොත්තු වෙනුයි. මේ විදිහට සමුගෙන යන්නේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ආණ්ඩානුකුලම් රෝමානු කතෝලික හින්දු විද්‍යාලයේ සිට මම ගිහාන් ගීතිෂේර.
0: එකිනෙකාගේ මතවලට ගරු කිරීමට ඉගෙන ගැනීම ලෝකයේ තුල ප්‍රවර්ධනය කළ යුතු වැදගත් ගුණාංගයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය සඳහන් කළා. ඒ කොළඹ ක්‍රමයේ සංවිධානය කළ 75 වන සම්මාසයට සමගාමීව පැවති අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගාවලියේ ප්‍රධාන ආරාධ්‍යය ලෙස එක්වෙමින් රටවල සිදුකෙන ප්‍රධාන ක්‍රියාදාමයන් මුල් කරගනිමින් මාතෘකා තුනක් යටතේ විශ්වවිද්‍යාල සිසුන් විවාද කළා. මේ අතර වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක්ද අග්‍රාමාත්‍යවරිය හමු වුණා. ලබන ඔක්තෝබර් 12-13 දිනවල පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. විෂමත්ව උදුරින් රට මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය හෙට විවෘත කිරීම නියමිතයි. මධ්‍ය විභාවිතයේ සහ ජාවාරමටේරේ ජාතන්තර දිනයේ සමගාමීව පළාත් නවීම ආවිනවන පරිදි විශේෂ වැඩසටහනක්ද සංවිධාන කර තිබෙනවා. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් බ්‍රිගේඩිය ශිරාන් අමිත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
4: වැඩසටහන් 80ක් දිවයිනේ පළාත් 9ක් දිස්ත්‍රික් ආවරණය වෙන පරිදි අපි වැඩසටහන් සංවිධානය කළා තියෙනවා. මේ වැඩසටහන් වල අපි දල වශයෙන් ලක්ෂයක පමණ පිරිස සහභාගීත්වයෙන් මේ වැඩසටහන් කරන්න යන විවිධ ක්ෂේත්‍රවල පෝස්ටර් ව්‍යාපාර අත්පත්‍රිකා ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම ජනතාව දැනුවත් කිරීම රාජ්‍ය සේවක සහ පෞද්ගලික අංශයේ සියලුම ක්ෂේත්‍රවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේකට අඩංගු වෙලා තියෙනවා.
0: ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 49,000 දක්වා වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළා. ජුනි මාසයේ මේ දක්වා රෝගීන් 14,000 වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. මේකේ පුද්ගලින්ගේ සංඛ්‍යාව 29ක්. කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නුවරළි දිස්ත්‍රික් අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝග ව්‍යාප්තියේ පාලනය සඳහා සෞඛ්‍යංශ ඇතුළු පාර්ශ්ව ගණ්ඩාවක් මදුරු මර්ධන වැඩසටහනක්ද ආරම්භ කළා. ඩෙංගු රෝගයේ වැළැක්වීම සහ පාලනය පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර නායක මහතා විශේෂ චක්‍ර ලේකයක්ද නිකුත් කළා. සියලු ආයතනවල සක්‍රිය දායකත්වයෙන් රෝග මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි එහි සඳහන් වන්නේ. එය අධි අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා සියලු ආයතනවල සක්‍රීය දායකත්වය අවශ්‍ය වෙනවා. ආයතනික ඩෙංගු මර්ධනය ඇතුළු වැඩපිළිවෙළ ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දිය යුතු බවයි චක්‍රලේඛයේ සඳහන් වන්නේ. තොරතුරු ලබා දීම ඇතුළු කරුණු වෙනුවෙන් මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා. එදී පැමිණිලි 19ක් ලැබී ඇති බවයි වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පෙන්වා දුන්නේ.
5: ඩෙංගු වැඩිවීම තාමත් ඒ විදිහටම පෙන්නුම් කරනවා. ඒක නිසා අපිට ඒකෙන් හැඟියන්නේ තාම ජනතාව සහ මදුරුවන් බොවන ස්ථාන ජනතාව තාම තේරුම් අරගෙන නැතුවද කියලා සහ ඒකට යොදන අවධානය තාම මදිද කියලා. ඉතින් ඒක නිසා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව ජනතාව සහ සියලුම දෙනා තමන්ගේ අවධානය යොමු කරන්න කියලා. අපි ඊයේ ඉඳන් පටන් ගත්ත නැවත වරක් ඩෙංගු මර්ධන දවස් තුනක්. ඊයේ දවසේ අපි ඔපරේෂන් රූම් එකක් ක්‍රියාත්මක කරනවා. අපිට ඒ සම්බන්ධව ඇමතුම් 47ක් ලැබිලා තියෙනවා. ඒ 47න් ජලය පිරුණු කාණු සහ එවැනි ස්ථාන ගැන පැමිණිලි 19ක් ලැබිලා තියෙනවා. වල්බිහි වෙච්ච ඉඩම් 9ක් ගැන අපිට ලැබිලා තියෙනවා. අක්‍රමවත් කසල බැහැර කිරීම අපිට ඇමතුම් 15ක් ලැබිලා තියෙනවා ඒ සම්බන්ධව. ඊට අමතරව සාමාන්‍ය තොරතුරු විමසීම් 4ක් ලැබිලා තියෙනවා. මේ ආකාරයෙන් ගත්තොත් එහෙම ඊයේ දවසේ උදේ 8 සිට රෑ 8 වෙනතුරු ඇමතුම් 47ක් ලැබිලා තියෙනවා මේ සම්බන්ධව. ඒකෙන් යම් කිසි ප්‍රමාණයක් අපිට පේනවා ජනතාව මේ සම්බන්ධව අවධානයක් යොමු කරලා තියෙනවා කියලා. නමුත් ඒක තව ඉදිරියටත් එසේ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
0: දිට්වා සුලුක් නාටුවෙන් හානියට පත් ගොවි පිම්බෙත වන්දි මුදල් ගෙවීම පිළිබඳවද සභාපතිවරයා අදහස් පළ කළා.
6: විශේෂයෙන් කියන්න නිල්වලා ලවන බාධක හේතුවෙන් පහුගිය වස කීපය පුරාවටම මාලිම්බඩ අකුරැස්ස කම්රපිටිය තිහගුරා ප්‍රදේශවල වීවගාව සම විනාශ වුණ මේකත් එක්ක 2026 ජාතික අයවැය මගින් සල්ලිවෙන් කිරීම කළ උන්ට වන්දි ගෙවීම සඳහා. ඒ අනුව අපි පහුගිය මේ මාස 27 වෙනිදා කරු ජයන්තිමත් එක්ක පටන් ගත්ත වන්දි ගෙවීම ක්‍රියාවලිය ආරම්භයක් වශයෙන්. ඒ අනුව අපි මාසයක් තුළ අක්කර 12947කට රුපියල් මිලියන 690ක ආසන් ප්‍රමාණ වන්දිගෙන් සිදු කිරීම කළා.

0: වත්මනජේ තිබෙනතුර ජාතිවාදී ඇවිස්සීමට කිසිවකුට ඉඩ තබන්නේ නැති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතා සඳහන් කළා. ඒ පාදුක්ක ගලගෙදර මුස්ලිම් විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතිටපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් කුවේටජයේ ආධාර මත ඉදිකළ එහි වටිනාකම රුපියල් මිලියන 18ක්.
1: ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පුළුවන් වෙලා තියෙනවා මේ සියලු ජනවර්ගයන් ජාතිවාදය වෙනුවට ජාතික සමගියත් ආගම් වාදය වෙනුවට ආගමික සංහිඳියාවත් ඇති කරන්න මේ භූමිය ඇතුළේ අපිව බලයට පත් කරගත්තේ ඒ ඡන්ද ප්‍රතිඵලය ඇතුලේ තියෙනවා ඉතිහාසයේ ඇතුලේ ඇතිවෙච්ච මේ ඛේද වාජකයට නැවතීමේ තිතක් තියලා අපි එක සහතිකයක් දෙනවා මේ රටට යලිත් ඒ ජාතිවාදී ගිනිදැල් යලිත් මේ භූමිය ඇතුලේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා.
0: ලෝකේ පුරා ස්වාභාවික හා තිරසර ඇඟලුම් සඳහා ඩොලර් බිලියන 8ක දැවැන්ත වෙළඳපළක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළා. ආර්ට් ඔෆ් විවින් විලාසිතා දැක්ම සහ තාක්ෂණික ප්‍රකාශන දැක්වීමේ අවස්ථාවට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා.
2: ඩොලර් බිලියන 8ක ඉන්ඩස්ට්‍රි එකක් කන්සියුමර් බිහේවියර්ස් වෙනස් වෙනකොට මේක තවත් ග්‍රෝ වෙනවා. මම හිතනවා මේක සාමාන්‍යයෙන් 10% 5 to 10% වත් ග්‍රෝ වෙන මාකට් එකක්. මොකද මිනිස්සු වෙන සස්ටේනබල් පැත්තට, හයි වැලියු ඇඩඩ් පැත්තට. ලංකාවේ මාකට් එක ගත්තත් අපි 5%කින් GDP එක ග්‍රෝ වෙන රටක් දැන්. කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක තියෙනවා. ඒක හිස්ටොරිකලි තිබ්බා, තාම රැකගෙන ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ දැන් 10,000ක් විතර ඉන්නවා නේද? ඔයගොල්ලොත් අවුරුද්දකට 100ක් 200ක් ට්‍රේන් කරනවා. ඒ නිසා දැන් මේක අපි පිවට් කරගන්න ඕනේ. මේ අද පෙන්නපු ස්ටෝරි එක, කේපබිලිටි එක, පොටෙන්ෂල් එක ඉන්වෙස්ටර්ස්ලාට පිච් කරලා මේක ප්‍රොජෙක්ට් එකක් විදිහට, මේ ඉන්ඩස්ට්‍රි එකක් එක්ක මේක ලිෆ්ට් කරන්න නම් අපි දැන් රටක් විදිහට මේක පොසිෂන් කරගන්න ඕනේ.
0: වෙනසිලාවට බලපෑ භූකම්පනය හේතුවෙන් පුද්ගලයන් 164 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බව එරට වැඩපළ ජනාධිපති ඩෙල්සි රොඩ්ගස් ප්‍රකාශ කළා. කලාප රැසකටම දැඩි බලපෑම් මෙල්ලවී තිබෙනවා. ලාංකුවරින් ආශිතව ආපදා කලාපයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. රිච්ටර් පරිමාණ 7.2 සහ 7.5 භූකම්පාදකකින් වෙනසිලාවට දැඩි බලපෑම් මෙල්ලබුණා. ඒ 1900 සිට වෙනසිලාවට බලපෑ ප්‍රබලතම භූකම්පාවලියයි සැලකෙන්නේ. අන්තර්ජාල ක්‍රියාකාරකම් වලටද ඉන් බලපෑම් ලැබුණා. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් ගලවා ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. විපතට පත්වුවන්ට සහන සැසීමට රටවල් රැසක් ඉදිරිපත් වුණා. ශ්‍රී ලංකා සහ ඉන්දිය ඒ කණ්ඩායම් අතර නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වුණා. ඒ පැවැත්වෙන්නේ ගාල්ලේදී. කාසිවාසි හිමිකරගත් ඉන්දිය කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමට තීරණය කළා. ඒ අනුවන් කඩුලු 4ක් දෙවි ලකුණු 296ක් රැස් කරගෙන සිටිනවා. සයිසුර සුදර්ශන් ලකුණු 132ක් ලබා ගත්තා. පන්දිය වීමේදී දිලුම් සුධීර ලකුණු 85කට කඩුලු 2ක් බිඳහෙලා තිබෙනවා. දෝෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබා දීමේ පොදු ජන අපේක්ෂාව ඉටු කරන බවට ජනපදයෙන් සහතිකයක්. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මේ වසරේදී අහෝසි කරන බව ජනපති කියයි. විජයදාසගේ පුත් රකිත සහ සජප සංවිධායක චරිත අතරංගුවට. වෙනසෙලා භූකම්පාවෙන් 164 දෙනෙක් ජීවිතක්ෂයට. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: අදස වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
8: වේලාව රාත්‍රී 7:00

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටි යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
2: සුබ සන්ධ්‍යාවක්. ආදරේ දැනෙන ජීවිතය දැනෙන තවත් සුන්දර දවසක සඳ දිය දහර අපේ සුන්දර හම්බවීම. බලාපොරොත්තු ගොඩක් එක්ක ඔබ මේ කාලය ගත කරනවා. සමහර වෙලාවකට මේ මොකක්ම හරි හේතුවක් අපිට ජීවිතේ වැරදීම් වෙච්ච තැනක, මගහැරීම් වෙච්ච තැනක, අතපසුවීම් වෙච්ච තැනක කියන දෙයක් නැති වුණාම අපි නිරුත්තරව ඉන්න තැන් කොච්චර තියෙනවද. හැබැයි දෙබසක් කියලා මොකක් හරි පැහැදිලි කිරීමක් කරලා, සමහර වෙලාවට බොරුවක් කියලා හිත රවට්ටන්න උත්සාහ කරනට වැඩිය අපිට ලැබෙන අවස්ථාවලදී උත්තර නොදී නිහඬව ඉන්න එක කොයිතරම් වැදගත්ද කියලා සමහර වෙලාවට අත්දැකීමෙන්ම ඔබ අවබෝධ කරගෙන ඇති. සමහරවිට අපි කියන කතාවට කොච්චර කිව්වත් වැඩක් නැහැ කියලා කියලා තේරුම් කරගත්ත බෑ ඔන්න ඔය මම කටවහගෙන ඉන්නවා කියලා. හැබැයි එහෙම නිශ්ශබ්දව ඉන්න උත්සාහ කරද්දී දෙපසින්ම ඇති වෙන්න තියෙන ගැටලුකාරී තත්වයන් අඩු වෙලා හරි සාමගාමී විදිහට සම්මදතාවරගෙන යන්න පුළුවන් නේද කියලා මට අහන්න හිතුණාද සඳදී දහර ආරම්භයේදී.
3: ඔහුඟක් ප්‍රශ්නවලට නිහඬතාවය, අර කාලය කියන එකත් නිහඬතාවයක්මනේ. කිසිම දෙයක් ගැන අපි නොහිතා ඒ ගැන ලොකු ගැටුම් වලට, මතවාද වලට යන්න නැතුව ඉන්නවනම් උත්තර ලැබෙනවා මොනික. මොකද අපිට බැරිම නිහඬව ඉන්න අපේ හිත ඇතුළෙන් අපි කියන්නේ අපි මේකට උත්තර දෙන්න ඕනි කියලා. හැබැයි ඒ දෙන උත්තර වැරදි වෙනකොට ඒ ඇතුළේදී අපි හෝමාරු කරගන්නේ වචන වෙද්දී ඒ වචන නිහඬ කරවීමේ වැදගත්කම අපිට තේරෙන ගන්නේ ඒ වචන ඇවිලිලා මහා ගිනිචාලාවක් වෙලා සමහර වෙලාවට අපි අමතක කරගන්න බැරි දේවල් අපි අතින් සිද්ධ වුණාට පස්සේ. එහෙනම් නිහඬ බව කියන්නේ හඬ නිහඬ කිරීම පමණක් නෙවෙයි, අපේ හිත ඇතුළට අපි අරන් එන සාමයේම පණිවිඩයක් තමයි.

0: දහර සමක ලක්කඳහකිලෝප අද සඳේ දහර වනුව අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදය කියන ජාතිකල උතරයි මණ්ඩලයේ සමකින් ඩෝමාසන් ක්‍රෙවි කිටේ මේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
0: එහෙනම් ඉතින් අපි අදත් මේ විදිහට මේ කීතවත් අර්ථවත් කතා බහ ආරම්භ කරන්න ලෑස්ති වෙනද වගේම ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රෙටි කහපල එපිනුවන් ගෞරවනීය සහභාගීත්වය අපිට ලබා දෙනවා. ප්‍රේම කීර්ති දාල්වේ සහ ආචාර්ය වික්‍රත්නායක කියන සුසංයෝගය තුළ අපිට ගීත විදිහට ගත්තොත් විශාල ප්‍රමාණයක් ගීත අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ගීත අතරේ මෞගුණ ගීත තියෙනවා, පියගුණ ගීත තියෙනවා, ඒ වගේම ප්‍රේමය ගැන, විරහව ගැන, දූදරුමාපිය සම්බන්ධතා ගැන, පරිසරය ගැන, මොනවද ඒ ගීත ඇතුලේ නැත්තේ කියලා හිතන තරමට එකතුවක් තමයි ආචාර්ය වික්ටර් රත්නායක ප්‍රේම කීර්ති දාල්විස් කියන මේ එකතුව. ඉතින් ඔවුන් දෙදෙනාගේ නිර්මාණ එකතුවේ තියෙන අතිශය මෑත කාලයේදී අතිශය කතා බහට ලක් කළ ගීතයක් තමයි අද සඳතිය දහර ආරම්භයට අපි තෝරගෙන තියෙන්නේ. සඳකැන් වැටිලා අඳුරේ එතිලා එහෙම රාත්‍රියක්, බොහෝම අඳුරු රාත්‍රියක් වෙන්න විදිහක් නැහැ නේද?
2: ඔව්, දැන් සඳදිය දහරෙන්ම අපි මේ සඳදියත් එක්කමයි කතා කරන්නේ. මේ ගීතෙන් කියවෙනම දේ තමයි මොනික ආරම්භයේදී මේක කියනවා, ගණඳුරු රෑ තනිකම නැහැ කියලා කියන්නේ. මේ ගණාන්ධකාරයක් අපේ ජීවිතයට එනවා කියන වචනය ඇතුලේ ඉඟි කරනවා එතෙන් සිට ජීවිතයේ පවතින්නේ සුන්දරත්වයෙන් නෙමෙයි කියන එක. එතකොට ඒ කියන්නේ ඒ පැමිණීමත් එක්ක තනිකම නැති වෙන්නේ, හිතන්න ගොඩක් දේවල් ගැන සැලසුමක් නැති වෙලා. ඒ සැලසුම අතරේ ඔහුට ඉන්න එකම එළිය වෙන්නේ ඇය. දැන් ඒ බඳු එළියක් අපේ ජීවිතයට ලැබෙනවා නම් අපි එළියට ගොඩාක් ලෝභ කරනවනේ මොනිකා. දැල්වෙන්නේ එකම විදුලි පහන නම්, එකම ඉටිපන්දම නම්, අපි දන්නවනේ ආලෝකය දෙන්නේ එකෙන් විතරයි කියලා. ඒක අපි එක පරිස්සම් කර ගන්නවා. ඉතින් එයාගේ ජීවිතේටත් මේ බඳු ආලෝකයක් අරන් ආව කෙනා තමයි ඇය. හැබැයි ගැටලුව වෙන්නේ ඒ ඇයවම ප්‍රාර්ථනා කරනවා වෙන කවුරුත් නෙමෙයි, අසල්වැසි. දැන් අපි මෙහෙම හිතමු, අපිට හිත හදා ගන්න පුළුවන් දන්න නොදන්නම මිනිස්සෙක් ඇවිල්ලා ඒ සබඳතාව බිඳ වැටිලා යත් එක්ක ප්‍රේම සබඳතාවක් හෝ මොකක්කෝ දෙයක් ඇති කරගෙන වෙන් වෙලා යනකොට අපිට හිතන්න හිත හදා ගන්න පුළුවන් ඒ මිනිස්සව දන්නේ නැහැ කියලා. හැබැයි තමන්ගේ මිත්‍ර සමූහයේම ඉන්න කෙනෙක් එහෙම වුණහම, තමන් ගොඩාක්ම විශ්වාස කරපු කෙනෙක් වුණහම, තමන්ට තමන්ගේ සහෝදරයෙක් හේදී කරපුවා වුණහම, අපිට දැනෙන්න තියෙන ප්‍රශ්නේ වෙන්නේ ඇය යාම විතරක් නෙමේ, ඒ ද්‍රෝහීකම දරා ගන්න බැරි වීම. ඉතින් මේ ඒ කතාවමයි මෙතනත් කියන්නේ. එතන දින ලොකුම අවුල වෙන්නේ, ලොකුම ගැටලුව වෙන්නේ මොනිකා, මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා.
0: තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවා. මොකද තමන්ගේ අතින් කවදාවත් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ කියන්නේ.
2: ඒ වගේම ආත්මනුකම්පාවත් ඇවිල්ලා තියෙනවා. තමන් මෙහෙම නොකර ඉඳිද්දී ඇයි තමන්ට මෙහෙම දෙයක් උනේ කියන
0: එක. සාමාන්‍යයෙන් පොදුවේ අපි හිතරි දනා මහන ප්‍රශ්නයි මටම මෙහෙම වෙන්නේ.
2: අන්න ඒකම තමයි මේ කියලා තියෙන්නේ. හැබැයි මේ පෙම්වතාගේ උත්තරීතරත්වය අපිට පේනවා. මේ අපිට දැන් අහන්න දකින්නේ මේ පහුගිය දාත් අපිට ඇහෙන්නේ තමන් අනේක වාරයක් විශ්වාස කරපු පෙම්වතියකට අත්විච්ච ඛේදවාචකයක් මහනුවර පැත්තේ. ඒ වගේ ඛේදවාචක ඇතුලේ ඔහු කියනවා, මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස්තලයට පවර අපද දින අතර සිද්ධ වෙච්ච ඒ සියල්ලම රහසක්. ඒක අහස්තලයට විතරයි කියන්නේ, වෙන කාටවත්ම, වෙන කාගේවත් ඇහැකට කනකට මේ සබඳතාවේ දුරදිග ගිය ප්‍රමාණය ඇතුළත් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ බඳු පෙම්වතුන් අපිට මේ සමාජයේ අද දවසේ අත්‍යවශ්‍යම වැදගත් වෙනවා. මොකද අපිට ඇහෙන්නෙම ප්‍රේම සබඳතාවල වදයක් වෙනකොට ජීවිතවලින්ම ඔවුන්ව ඉවත් කරවන කාලයක් නිසා.

0: මානවීය ප්‍රමේය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අදරෙන් ඔබහගෙන එන්නේ. අචර දන්ත මාලනියන් ගායනා කරන ගීතයක් අපි ඊළඟට අහන්න යන්නේ. හුදෙකලා වෙන්න මොහොතක සමහර වෙලාවට ඔබට මෙහෙම දැනෙවති, තවත් අතකින් ගත්තොත් ඉන්න අපි හොඳටම දන්නා හඳුනන මහා පිරිසක් මැද්දෙත් මෙහෙම දැනෙන අවස්ථා ඇති. මොකද කොයිතරම් දන්නා හඳුනන අය උනත් හදවතට දැනෙන ප්‍රමාණයත් එක තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසාම අපි කලින් අහුව අචර වික්‍රත්නායකයන් ගායනා කළ ගීතයක් සඳකෙන් වැසෙලා ඒ ගීතයේදී තියෙනවා තැනක ඔබ පමණී කියලා. ඔබ පමණී කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම් ඉතින් ඒ කොයිතරම් විශ්වාසයකින්ද නේද? ඔබ පමණක් අවදිව ඇත යහනේ මුළු නුවරම නිදිගත් මේ මොහොතේ. නන්දමාලනි කියන්නේ එහෙම.
1: ඔව්, ප්‍රේමයෙන් වියෝ වුණාම ප්‍රේමයේ හැඟීම් දරන අය විතරනේ අවදි වෙලා ඒ රාත්‍රිය ගැන හිතන්නේ. එතකොට නිදා ගන්න ඇස් දෙකට ඕන වුණත් සිත අවදි වෙලා සිත කතා කරන්න ගත්තම නිින්ද යන්නේ නැහැ. හැබැයි කලින් ගීතයේදී මගේ එළිය අද ඔබ පමණී කිව්වේ ඔහු දන්නවා ඔහුට වෙන කොහේවත් පිළිසරණක් නෑ හැර. නමුත් මෙතනදී ඔබ පමණක් කියලා කියන්නේ අනිත් හැමෝම මෙතනින් ඈත් වෙලා ඉන්නේ. ඔබ පමණක් අවදි වෙලා ඉන්නවා. එතන තව එකක් කියවෙනවා මොනික. එකම හඳක් එක තරුවක් යට. මේ පොළවෙම මේ එකම හඳක් එක තරුවක් යටතේදීම යට ඉන්න අපිම සිතුවිලි වලින් අදහස් වලින් වත් පොහසත්කම් වලින් ජීවිතයට ලැබෙන දේවල් වලින් කොයිතරම් දෙපැත්තකට වෙලා ඉන්නවද? ඒකමයි අය කියන්නේ. මොකද ඔබ ඔබේ පැලේනේ ඉන්නේ, මම මගේ පැලේ ඉන්නේ. ඒ නිසාම එතන කියන්නේ මේ පළවෙනිම අන්තරා කොටසෙදීම අපිට හම්බ වෙනෝමනික ස්ථායි කොටසෙදීම අපි හඳුනා ගන්නවා මේ තියෙන්නේ කිසියම් විෂමතාවයක් හින්ද දෙපැත්තටපත් වෙච්ච දෙන්නේ කියලා. ඒ විෂමතාවේ ඇය විස්තර කරන්න හදන්නේම සබඳතාවත් එක්ක සම්බන්ධ වෙලා. වසන්තේ තමයි මේ ලෝකෙට ඇවිල්ලා ඉවරයි. හැබැයි අපිට ඒ වසන්තේ විඳින්න විදියක් නැහැ. මොකද මේ අපි විශ්වාස කරන සමාජෙම අපි දෙපැත්තකට දාලා තියෙනවා. යෞවනයේ විඳිය යුතු ප්‍රේමය අපිට විඳින්න හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මේ මధుර මිලනය කියන වචනේ ගැන මම මහචර සුනිල් ආරියරත්නම් කියලා තිනවා. මේ ඔබටත් එක්ක ගොඩක් සමීප වචනයක් වෙන එක මේ හින්දි භාෂාවේ මිලන් කියන්නේ හමු වීම. ඒ වචනමයි අරගෙන තියෙන්නේ මෙතන. මේ මధుරතර හමු වීම ඒ තියෙන ස්තුති රාවය ඇය ප්‍රාර්ථනා කරනවා. එකම ප්‍රාර්ථනාව තියෙන කවදද අපි හමු වෙන්නේ? එහෙම හමු වෙන්න පුළුවන් කම මේ සමාජයේ විසින උන්දෙදරාට උදා කළා නැහැ. ඒ හින්දා ඇයට සිද්ධ වෙලා තියෙනවා හද ශෝකයෙන් වැළපෙද්දී නිින්ද නොලබා මේ ප්‍රේමයේ මාලිගා මවමින් ඉන්න ඇය උන් මාද චිත්‍රාව. එතකොට මේ වෙන්වීම ඇතුළ සමාජ සංස්කෘතික හේතුන් මත ඔවුන් දෙදෙනාට සිද්ධ වෙලා තියෙනවා තැන් දෙකක ඉන්න. ඒක සමහර අයට අවුරුදු ගානකින් බාල හෝ වැඩිමල් වීම වෙන්න පුළුවන්, ආර්ථිකය වෙන්න පුළුවන්, සංස්කෘතිය, ජාති, ආගම කොමන ආකාරයකින් හරි මේ වෙන්නේ.

0: බැඳීම් තහවුරු කරනවට වැඩිය බැඳීම් බිඳලා දාන්නට හේතු කාරණා වෙන දේවල් තමයි සමාජයේ වැඩිපුර සිද්ධ වෙන්නේ. අපි ඒක මිනිසුන් විදිහට ගත්තාම දැන හෝ නොදැන සමහර වෙලාවට කරන විවේචනයක් වෙන්න පුළුවන්, ඕනවට වඩා පැහැදිලි කිරීම කරන්න ගිහිල්ලා වෙන්න පුළුවන්. කෙනෙක් යම්ක් තෝරගත්තට පස්සේ අපි හිතමු අඩුමතර මේ පුද්ගලෙක් පැත්තකින් තියලා ඇඳුමක් පළඳුමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොණ්ඩ විලාසිතාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි යොදාගත්ත ශරීරයේ ගල්වන් යොදාගත්ත වර්ණයක් වෙන්න පුළුවන්, නියාලපනයක් වෙන්න පුළුවන්. ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික කැමැත්ත කියන දේ පැත්තක තියලා අපි උත්සාහ කරන අපිට පේන දිහා බලලා අපිට දැනෙන අපිට පෙනෙන දේ ඔස්සේ නිගමන ලබා දෙන නෑ. ඔක ඔයාට ගැළපෙන්නේ නැහැ නේද? ඔයක ඔයාට ගැළපෙනවද? ඔක හොඳයිද කියලා ප්‍රශ්න කරන්න. එතකොට අපි කරන්න උත්සාහ කරන අර සම්බන්ධතාවයන් තහවුරු කරනද නැත්නම් ඒවා බිඳලා දානද කියලා අපව හිතන්න වෙනවා. දැන් අපි කලින් ගේතේදීත් මෙහෙම මේ සම්බන්ධතා විවිධාකාර වූ සමාජ දේශපාලන කරුණු ආර්ථික කරුණු මත වෙන් වෙන දේවල් ගැන කතා කරගෙන ඊළඟට යන්නත් එහෙම තැනකට තමයි. ආරම්භයේදී නම් ගොඩක් වෙලාවට මේ වගේ තමයි කියන්නේ. ඉතින් අර මහචර සුනිල් ආරියරත්නයන්ම ලියව ගීතයක් තියෙනවා මේ ශාරීරල ජනේල වලට දමමු රත්තරන් කියලා, මේ මහා උත්ප්‍රාසයකට නාගපු ගීතයක්. සම්බන්ධතා ඇතුලේ ආදරය ඇතුලේ අගහිගකම් ආර්ථික ප්‍රශ්න කොච්චර සොළු කොට තකනවාද කියන දේ හැබැයි ටිකක් කල් යනකොට අර ඉතාමත්ම පොදු කතාව ආදරේ පැලතරින් පල යන ඉඩ තියෙනවා. කරුණාරත් දේවල්කනේ සහ නිරෝෂ විරජනී ගාන ගීතයක් අපි ළඟට අහන්නේ. කලින් ගීතේ අපිට හවුනනේ එකම හඳක් එක තරුවක් යට ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ කියලා. මේ ගීතේදී අපිට ඇහෙනවා සඳනාවත් මගේ පැලේ එළිය කලාවේ.
1: ඔමනික කලින් ගීතයේදී අපි දැකපු පෙම්වතියට ඒ පවතින සමාජ සංස්ථාවෙන් ඇයට තිළින කරපු දෙයට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. ඇය කරන්නේ අවදි වෙලා ප්‍රාර්ථනා කරමින් ඉන්න එක. හැබැයි මේ පෙම්වතිය ඊට වැඩිය වෙනස්. ඇය ඒකට උත්තරයක් හොයාගන්නවා. ඇය ඒ පවතින ක්‍රමවේදයේ බිනින්න ගන්න උත්සාහයක් අපිට හම්බ වෙනවා. සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම් ඒයට ඇයට තියෙන ඒ කියන්නේ ඒ සත්මහලේ ඇයව අර කලින් ගීතේ උන්මාද චිත්‍රා දෝ කියන එක ඇතුලෙන් කියන්නේ මේ ඇය ඉන්නේ එක්ටම්ගේ කෙනේ. ඒ එක්ටම්ගේ පඩිපෙළ තරණය කරන්න ඇයට හැකියාවක් නැහැ. නමුත් මෙතන ඉන්න මේ පෙම්වතිය පියගැට බල දකින්නවයි ආදරේ පියගැට පෙළ. ඇයට ඒ සත්මහලින් ගැලවිලා එන්න තියෙන එකම මාර්ගය වෙච්ච පියගැට පෙළ කියන්නේ ආදරයමයි කියන එක ඇය කියනවා. එතකොට පෙම්වතා කියනවා මහ පොළවට පිළිගන්නම් සිටු සැපහැර එනවා නම් ජීවිතයේ දුහුවිල්ලෙන් නිස්පුද වෙවි. ඔබ ගන්න තීරණය පහසු එකක් නෙමෙයි. මොකද ඔබ මෙබඳු සුඛ විහරණයක් සහිත ජීවිතයකට පුරුදු වුණාට පස්සේ ඔබ පිළිගන්න මේ මහ පොළවේ කිසිවක් නැහැ. ඒකේ තියෙන්නේ දූවිල්ල විතරයි. මේ දූවිල්ල ඔබ දැකපු අර සුන්දර පාට ලෝකයේ තියෙන සනීපදායක ලෝකයක් මවන්නේ නැහැ. එකෙන් වෙන්න පුළුවන් ඇස්පොද වෙන එක. හැබැයි ඒ වගේම ඔබට ආයේ ඒ පියගඩ පැල නැගලා අපව එතෙන්ට යන්න අමාරු වේවි. මොකද ඔබ සිටු සැපහැර අතහැරලා ඉනවා කියන එක. ඉතින් මේ සිටු සැප කියන එක ඇතුළේම කියවෙන්නම මේ සියල්ල හිමි පන්තිය තමයි අතහැරෙන්නේ. ඒ අතරෙදිත් කියනවා ඒ මේ වෙනස සත්මහල් මහ පොළව සිරියහනේ පොකුරු පිච්ච මල් තනි වේවි කියදී පන් පැදුරේ අලුත් පැලුම් දලුලියලා වේවි කියයි. කලින් ගීතයේදී මේක සඳහන් කරේම මේ සත්මහල හෝ මේ ඇය ඉන්න තැන ගැන කිව්වේ පැල කියලා. ඇය ඒක හිතෙන් සමාන කරගත්තා. හැබැයි හිතෙන් අපි කොච්චර මේ දේවල් සමාන කරගත්තට සමාජය ඇතුලේ මේ හදලා තියෙන පැල හිසට සෙවණක් වුණාට ඒ සෙවණට දාලා තියෙන උළුද ටකරන්ද පොල්ලතුද කියන එක මත අපේ තරාතිරම තීරණය වෙනවා. ඉතින් මෙතනදී ඒ තරාතිරම හු පැහැදිලිවම කියනවා ඔබට තිබිච්ච සිරියහනේ ඔබට තිබ්බ සුවපහසුව. හැබැයි පන් පැදුරෙන් වැටෙන්න දිහාවක් නැහැ. ඒකේ කිසිම සුවපහසුවක් නැහැ. හැබැයි අලුත් පැතුමක් තියෙන්න පුළුවන්. දෙදෙනෙක් එකතු වෙලා ගොඩනගෙන ජීවිතයක් තියෙනවා. ඒක පටන් ගන්නෙ එකෙන්මයි. අන්තිම පඩියේ ඉඳන් පටන් ගන්න. ඒ නිසා වැටෙන එකට බය වෙන්න දෙයක් නැහැ කියලා හු කියනවා. ඇය හින්ද කියන සත්මහලට පෑයෝ සඳ පැලටත් දේවි ඔබේ ලොවට එළිය වැටේවි. අර කලින් ගිවේ එක මහදක් එක තරුවක් යට කියන එකමයි මේ කියන්නේ. ඒ හඳ එළියමයි වැටෙන්. හැබැයි අපි ජීවත් වෙන්නේ ලෝක දෙකක. ඒ හින්දයි ඔහු කියන්නේ සඳ නාවත් මගේ පැලට එළිය ඔබමයි. ඒ එළියෙන් ඔබට මේ පුරා හඳ

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 76 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
6: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
9: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර්. කුඩා වීකිටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වියලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 76 679 579 නම්බරයකට.

නියද කියලා ගැටලු ඇහුවට ඔහුට කරන්න දෙයක් නෑ. මොකද ඒකට උත්තරයක් ලබා දෙන්න පුළුවන් ආර්ථික සමාජයේ ශක්තියක් ඔහු සතුව නෑ. එහෙන්ද ඔහු දකින්න සිතේ ඉරක් වීන් මෙතු රවටුණු ඇයි නැති ලෙස සිතක් අයක්. අපි මේ වචන වලින් කිව්වට මේ පන්ති පරතරය වෙනස් කරන්න කියලා ප්‍රායෝගිකව මේක කරන එක පහසු නෑ. අපි පෙන්න එක හරියට සිතිජයක් වගේම තමයි. නමුත් ප්‍රායෝගිකව මේ ක්‍රමය වෙනස් වෙන තුරුම මේ අතර තියෙන මේ දෙපැත්ත සදාකාලිකව පන් පැදුරයි සත් මහලයි විදිහටම පවතී.

0: ජෝතිපලන් ගානකන ගීතයක් අපි අහන්නේ ඊළඟට අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත් වන හොගේ ගීත අතරේ අදටත් බොහෝ දෙනා ගායනා කරන තෝරගන්න ගීතයක් මේ ගීතේ. කලින් ගීතේදී අපිට ඇහුණානේ නිල් අහසත් රළු පොළවත් එක් වේවිද කවදාවත්. එච ජෝතිපලන් කියනවා මෙහෙම, සඳ මැණිකේයි මම තරු වහී පායන නිල් අහසේ.
1: ඔමනිකා, එතනදී නිල් අහස ගත්තේ පොළවට ගොඩාක් ඈත වෙද්දී ඔහු මේ දෙකම සමාන කරනවා. ඒ තරුව උදා ඔහු බිම්මලක් විදිහට දකින්නේ නැහැ, ඔහු තරුවක් විදිහට. ඒකට මේකට හේතුව තමයි ඔහුට හමුවෙච්ච මේ ප්‍රේමේ එහෙම ගලප ඒ වගේ පරතරයක් නැති එක. මට මේ වෙලාවේ මතක් වුණා මොනික, මේ මිරන් දමින්ද පෙරේරා ලියනවා කාව්‍ය ග්‍රන්ථයක් සැරසුවඳ මල් උයන කියලා. ඒ කවිය මාතෘකා කරගන්නවා ඇහත් එහෙමයි කියලා. ඒ කවියත් පොඩි සපනකමක් තියෙනවද කියලා හිතුණා. ඉරට සඳටද සම සමව සලකන අහස නුඹ ඇය වගේමයි.
0: සඳ නොමැති අමාවක පහන් තරුවට පෙම් බඳින අහස ඒ ගති ඇගේමයි.
1: දුක හිතුණු වෙලාවක ඉඳහිට අඳුරු කරගන්නා වලාකුළු උවන
0: සිරිත ඇයගේ එකක්මයි.
1: ඉතින් ඒ වගේ වලාකුළු නැමැති උවන

0: අඳුරු කරගත්ත එක් කඳුළු වලින් පිරිච්ච සුදු මැණික කෙනෙක් ගැන තමයි මේ ගීතෙත් කියන්නේ. ඔහු අහනවා පිරිමියෙක් සාමාන්‍යයෙන් හොඳ හරි පිරිමියෙක් ගැහැණුන්ගේ ඇස්වලට කඳුළු දෙන්නේ නැහැ මොනිකා. ඒ කඳුළු දකින්න කැමතිත් නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ පිරිමිකමෙන් ඔවුන්ගේ ශක්තියෙන් ඔවුන් තමයි උපයන්න ඕනේ අතීතේ ඉඳන්ම. අද වෙනකොටක වෙනස් වුණාට ඒ ශක්තියෙන් ඒ කඳුළු පිහින එක. ඉතින් එහෙනම් ඔහුත් අහනවා කියන්න පණමාගේ අඬන්නේ ඇයි කියලා. ප්‍රාණය හා සමාන තත්වයටම මේ කාන්තාව ඔහුගේ ජීවිතේ පත් වෙලා තියෙනවා. ඒ වගේ මේ හෙළන කඳුළු වැටෙන්නේ ඔහු හැමදාම ආදරය කරපු ඒ නිල් පාට මැණික් වගේ දැසින් ඉඳ ඔහුට මේ හැමදේම වැදගත්. ඒ ඉඳම ඔහු කියනවා ඔහු මේ සිහිපත් කරනවා අතීතේ ඔයාව මට හම්බ වෙච්ච මුල් දවසේ තිබිච්ච අහිංසක ආදරය වගේම මිහිරි කතා තමයි ඔහුට ඇහෙන්නේ. දැන් මොනික අන්න එතනදී බලාපොරොත්තු වෙන්න පුළුවන් පිරිමියෙ ගැහණියෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ. නොනවත්වාම කියවෙන එකට එක කියවෙන එහෙම නැතුව අහිංසකව බලන මිහිරි කතා කියන ගැහණිකට තමයි කැමති වෙන්නේ. අන්න ඒකම තමයි පිරිමිට වැරදි දේ. මොකද පිරිමි මුලින් ප්‍රේම කරනකොට ඕවට ඔක්කොටම රැවටිලා සබඳතාවන් ගොඩනගාගෙන. නමුත් පස්සේ ගෙදරට ආවට පස්සේ තමයි ඔක වෙනස් වෙන්නේ.
1: මොකද ස්විච් එක ඔෆ් කරගැනින්.
0: මොකද ගෑනු ළමයිනුත් දන්නවා මෙන්න මේ මායාව එකතු කරගෙන තමයි මේ පිරිමින්ගේ ලෝකවලට ඕන් ඇතුල් වෙන්නේ. ඒකට මේ රැවටීමේ තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කියලා වැඩක් නැහැ. අනේ මම 10ට ගහින්න බැලුවා වගේ හිටියේ. ඒකට තමයි මම රැවටුනේ කියලා වැඩක් නැහැ. හැමෝම තමන්ගේ සත්‍ය ස්වરૂපෙම පිළිගන්නා තැනකදී සබඳතාවන් නැති කරගත්තොත් ඒක පහසු වෙනවා. දැන් එහෙනම් කියනවා ඔහු ඉන්නේ එතන. පරාද වෙන්න ඉඩක් නැහැ අපි දෙන්නගේ ප්‍රේමේ කියලා කියන්නේ ඔහු හද බලකොටුවේ ප්‍රියාවිය රැකගෙන තියෙනවා. නමුත් මේ කියන ප්‍රේම කතාව මේ කියන සමාජයයි අද සමාජයයි වෙනස් වෙද්දී හද බලකොටුවට රැකගන්න පුළුවන් තරමට එහා ගියන් තියෙනවා සමාජය ඇතුළේදී මේ ප්‍රේමයේ කියවීම. එහෙනම් ඔහු කියනවා ඔබ සුවඳ මලක් මේ බාධක කියන කටු අකුළු පිළ තියෙන මේ විවාහයට බාධා එනවා. සිටින්න දෝතින් ඒ මල නෙලන අතුරු මැණිකේ. ඒ කියන්නේ විවාහ කරගන්නකම් පොඩ්ඩක් ඉන්න කියලා ඔහු කියන්නේ. ඒ වුණත් මොන එක තරු වයි සඳක ඔහු ඇත්තටම ප්‍රතිඥාවක් විදිහට දිනව මගේ ලෝකේ ඉන්නේ ඔයා විතරයි. ඒක කියන්නේ දිලෙන්නේ එක තරු වයි සඳ වට කරපෙම් ලෝකේ. ඒ කියන්නේ ඔබ සඳ නම් මම තරුව. අපි දෙන්න විතරයි වෙන වෙන තරු ඔයාගේ ලෝකෙට එන්න විදියක් නැහැ. මම විතරයි එකම ප්‍රේමය විය යුත්තේ ඔබේ ජීවිතයේ කියන නිල් අහසේ කියන එක ඔහු පැහැදිලිවම කියනවා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳතිය දහරමි. ඉමාන් පෙරේරා ගායනා කරන ගීතයක් අපි අහන්නේ. යසනාත් ධම්මික බණ්ඩාරමේ ගීත ලියන්නේ නවරත්න ගමගේ සංගීතවත් කරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නලමුදු සුවඳ ගැන කියාත්ති. මම හිතන්නේ ඉමාන් පෙරේරා කියන ගාන ශිල්පියාව බිහි කරන්නේ එතන තමයි තිබිරිගේ බවට පත් වෙන්නේ. ඔහු ගැයූ මේ ගීතය අදටත් ඉමාන් පෙරේරා කියන නමත් එක්ක අපිට මතකයට නැගෙන ජනප්‍රියතම ගීතය. ඔහු තව ගීත ගායනා කරලා තියෙන ගීත ජනප්‍රිය. හැබැයි මේ ගීතය තමයි ඉමාන් පෙරේරා කියන නම සලකුණු කළ ගීතය. කලින් අපි ඇහුව එච්.ආර්. ජෝතිපාලන් ගායනා කළ ගීතයේ එක තැනකදී ඇහුණා මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටුවකුලේ කියලා. මේ ගීතය සුවඳ මල් රේණු පෙසේන හාදු දෙන සිහිල් මදනල නුඹට සමාන.
1: මොනිකා ඉමාන් අයියා විතරක් නෙමේ, ඔහු මම මධ්‍ය විශ්වවිද්‍යාලයමයි මේ ගීය පද රචනා කරන්නේ අසනත් ධම්මික බණ්ඩාරත් නියෝජනය කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමයි. අද මේ වැඩසටහනට පැමිණ සිටින මමත් ඔවුන් දෙදෙනත් ඒ විශ්වවිද්‍යාලයේ වීමේ ගෞරවයෙන් සහ සතුටින්මයි මම මේ කියන්නේ. මේ ඒ එක්තරා යුගයක්. ඒ යුගයේදී ඉමාන් පෙරේරා තමන්ගේ මුද්‍රාව සටහන් කළා මේ ගීතමය ගීතවල තිබුණේ විවිධත්වය නිසා. එහෙනම් ඔහුගේ ගීතය ඔහුගේ අනන්‍යතාව සලකුණු කරපු තැනක් විදිහට දකින්න පුළුවන්. ඉතින් මේ සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහින් මද නල, මල් සුවඳක් එක්කතු වෙච්ච සිහිල් මද නලකට තමයි ඒ සමාන වෙන්නේ. අර කලින් ගීතේ කිව්වා වගේමයි සුවඳ මලයි කියලා කියන්නේ. අර මිකියාපු මිහිරි කතා දෙවෙනිකින් කියන කුරුළු තුඩුවකින් ගිලෙන මිහිරි මියුරුගේ පද වැලනුඹේ සිනාව. ඒ තරම් ඔහුගේ හිතට සහනයක් ගෙනෙන ප්‍රේමයක් තමයි ඇය සතුව තියෙන්නේ. ඒ නිසාම ඔහු කියන අරුණ දුරු කඩින් නැගෙන උදාහිරු කිරණ සඳ වත පුබුදු කරාවා, නොබා කරලියට දිව යන හදට පන පොවන උල්පත් නුඹේ සිනාව. අර මේ ලොව මා සතු ඇය සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ කියලා ඔහු බිය වෙන්නේ ඔහුට තිබිච්ච එකම ආලෝකයයි නිසා. මෙතනදී ඔහුගේ ජීවිතයට ප්‍රාණය ගෙනෙන නැත්නම් පණ පොවන උල්පත වෙන්නේ ඇගේ සිනහව. ඒ සිනහව තමයි මේ පෙම්වතාගේ මුළු ලෝකයම වෙන්නේ. ඒ පෙම්වතා ජීවත් වෙන්නේ ඇය නිසාම තමයි කියන එකයි මේ ගීත රචකයා කියන්නේ.

0: عشان عشان ترى نسيني هنا اللي هو جيت ياك كلارنس وجوبرتنا سانجدور كذي تيم جارتن جيت كاينا كران كارين جيت إيمان براغي هنين أبيتا مهما هونا نيلا ويل دي أوبدينا كوندا مالك سومود رال بيتي كوبول تلاوا كير مي جيت بيوم نيلا ويل أوبان ليه أهانكار أو بيون في نتو كلام بدي
1: මොනිකා කලින් ගීතයේදීත් කියන්නේ මේ ඇයගේ ඇ කොච්චර සෞන්දර්යෙන් පරිපූර්ණ කෙනෙක්ද ඇගේ හිනාවේ තියෙන කොහොමල බව ඇගේ සමාගමේ තියෙන සැනසුම කියන්නේ කිසිම රිදවීමක් නැතිකම ඒ විතරක් නෙමේ ඇගේ කොපුල් තල පවා මේ සුමුදු මල්පෙති වගේ කියලා කියන්නේ පෙළපිලා තියෙනවා දැන් මේකෙදිත් පොඩි එකක් කියනවා සීදංගනා මෘදු වදන් මලින් මට පවත් සලන් කුමරි. දැන් මේ හැම ගීයකම මිනිහන් මෘදුවට කතා කරන ගෑනු ළමයි ගැන තියෙන ආදරණීය හැඟීම තමයි පවසලා තියෙන්නේ.
0: ඒ කියන්නේ මං හිතන්නේ අතීතේ ඉඳන්ම කාන්තාව කියන්නේ වැඩිපුර කතා බහ කරන ඒ කතා බහ හින්දම තොරතොංචියක් ඇති කියවිල්ල හින්දම අනිත් අයට සෑහෙන මේ
1: අනිත් අයට කියන්නේ පුරුෂ පාර්ශවයේ හිත රිදිලා තියෙනවා ඕන අකමැතිම දේ වෙලා තියෙන්නේ ඒක. ඒත් වැඩියෙන් කතා නොකරන එකම තමයි වටිනේ. මම දන්න පිරිමි ළමේ ගෙදර අම්මත් කතා කරනවා කියන්නේ විනාඩියට වැඩි වචන ගාණක් කතා කරනවා වගේ කතා කරනවා නංගිත් ඒ වගේ තොරතෝංචියක් නැතුව කතා කරනවා. එහෙනම් ඔහු විවාහ වෙන්න තෝරගන්නේ මොනිකා කතා කරන්නේ නැති ගෑනු. ඒ ළමේ වචන 10කට වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් ඒ හේතුව ඔහු හෙව්වෙම අර අපි මේ වැඩසටහනේ පෙරවදනේදි කතා කරපු නිහඬ බව තමයි ඔහුගේ ගිති සාමය වුනේ. ඉතින් මේකෙත් එහෙම කියවෙනවා කොයිතරම් අනිත් දේව අහංකාර ඔබේ යොවුන් ඇය අහංකාර වුණත් ඇගේ නිතුම් කැළුම් වැදුනත් ඔහු ඉල්ලා සිටින දේ තමයි මේ වසන්ත කතාව කෝමල සිනා පොදින් කියන්න කියලා මෘදු වදනින් හිත රිද්දන්නේ නැතුව. ඔහු ඇගේ මතකය ඇයව හමුවීමේ දේවල් ගෙදර ගෙනියන හැටි හරිම ලස්සනයි මොනිකල් ලස්සනට පද ගලපලා තිනු ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා සුවඳ දේවල් ඒකනේ පුංචි පුංචි ඩීටේල්ස් පවා ඔහු මතක තියාගෙන තියෙනවා ඇගේ හැම සිනහවකම සිනහවක රේඛාවක්ම කෙස් ගසක ඒ හැම දෙයක්ම ඔහුගේ හිතේ මතක තියෙනවා විතරක් නෙමේ අර කලින් ගීතවල අපි අහුණා වගේ රෑ තිස්සේ නිින්ද නොලැබී අවදියෙන් ඉන්න තරමට ඒ හිත අභ්‍යන්තරයට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමේ මෙතනදී පැහැදිලි වෙනද මේ ඇය නූපුර පැලඳගෙන හිටපු එක කියන්නේ පාදජාලා පැලඳගත් කෙනෙක් කියලා කියනවා. මොකද ඇය ඔහුට ඒ හැම වෙලාවෙම ඇහෙනවා ඒ ගෙජිවල සද්දේ. ඒ සද්දේ ඔහුට දැනෙන්නේ ආදරගී වරුණාවක් වගේ. මොකද කලින් අපි හපු වියෝගය අතර මේ ගීතයේ කිසියම් ප්‍රේමයේ සෞන්දර්යයක් සුන්දරත්වයක් අපට අරගෙන එනවා.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහකුඩු ගම්රි සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
7: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Manaviya Preme Saundaryatmaka Viyamana Sanatiya Dahara Sanatiya Dahara
8: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳදිය දහරාගෙනින් ඔබට මේ මතක් කරන්නේ NLB මේකා පව ගැන. යළිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මෙගා පව ලොතරැයිය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳදිය දහරහගෙන ඔබ ඉන්නේ ආදරෙන් අපි දෙවෙනි පැයට මේ ඇවිල්ලා ඉන්නේ. අදත් අශෝරි හංසමාලාරිටි ගහපල ශ්‍රජා වර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමිය අපිත් එක්ක ඉන්නවා. මේ ගීතවත් අර්ථවත් කතා බහ වෙනුවෙන් මේ හරීම ලස්සන වචන කීපයකින් තමයි අපි ඊළඟට අහන්න යන ගීතය පටන් ගන්නෙ. මොකද මේ අපි ගොඩක් දෙනෙක් මේ වචන කීපය කියන්න අධිමදි කරනවා, කම්මැලි. එහෙම කිව්වොත් අපි අනිත් අය අතරේ නැත්නම් ඒ අදාළ පුද්ගලයාගේ ඉස්සරහා හැල්ලුවට ලක් වේවි. අර අපි නිකන් අපේ කතාවට කියන්නේ සෙකන්ඩ් වේවි වගේ කියලා එකක් තියෙනවා. හැබැයි ඊට වැඩිය මානව සම්බන්ධතා බොහොම උත්තරීතර විදිහට ආදරණීය විදිහට පත්වගෙන යන්න පුළුවන් ලෝභ නැතිව මේ වචන ටික අපේ ශබ්දකෝෂයට එකතු කර ගන්න ඕන. මොකද අපි හැමෝම මිනිස්සු නිසා අපි අතරින් සාමාන්‍යයෙන් වැරදි වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඒ නිසා වැරදි නොවී ඉන්න බැරි නිසා මේ වචන ටික අපේ ශබ්දකෝෂේ වාක්කෝෂේ තියෙනවා නම් හරි වටිනවා. සමා වෙලා හදාගන්න මට මගේ හිත ගීත අපි අහන්න යන චාමර වීරසිංහගේ ආරාධනා ඒකනායක තමයි මේ ගීත ලියන්නේ ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කළේ. අපි දැන් කලින් ඇහුව ගීතයේදී ටීඑම් ජයරත්නයන් විරාමයට කලින් කියන්නේ පළමු පැය අවසන් ගීතයේ විදිහට අපි ඇහුව ගීතයේදී අපිට ඇහුණා අහංකාර ඔබ යොවුන් විය නිතු කැඩුම් වැදි මගේ හිත දුකින් රිදේ කියලා. මේ ගීතයේදී ඉල්ලීමක් කරනවා සමා වෙලා හදා ගන්න මට මගේ හිත.
1: වෙනසකට තියෙන එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න කියලා. මොනිකා මේ ගීතය අහනකොට මට මතක් වෙනවා මේකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ, දැන් මෙතන කියවෙන්නේ ප්‍රතිවිරුද්ධ මානයක් ගැන, ප්‍රතිවිරුද්ධ චරිතයක් ගැන. ඒ කියන්නේ වෙනත් ආගමක මේ වගේ සිද්ධියක් ගැන. දැන් මෙතනදී කියන්නේ ඇය මේ ප්‍රේම සබඳතාවයේ අවසානයේදී ඇය පැවිදි වෙලා.
0: ඔව්.
1: ඒ වගේම ගීතයක් අපිට හම්බ වෙනවා දෙව්දුව චිත්‍රපටයේදී. පහන්තරු ආදරේ මැකී ගියේ නෑ වලාකුලක වැසුනා පමණයි කියන ගීතේ දෙව්දියනිය මිනිස් දුවක විලස යලි තිනහෙනේ. අන්න ඒ ගීතයේදී කියන්නේ එකම වචනයකදී ඇයත් මේ ඒ ප්‍රේමයට සමු දීලා ශිෂ්ට කෙනෙක් වෙන්න දෙවියන් වෙනුවෙන් කැප වෙලා ගිහිල්ලා. මෙතනත් වෙන්නේ එහෙම එකක්ම තමයි. මේ ප්‍රේමයේ ඔහු ඇයව හැර ගිය නිසා, මොකද ඒක පළවෙනි ස්ථා අන්තරා කොටසෙන් කියන ඔබේ සිතට පිටුපාලා මංගිය ඇහැත කඳුළු වලින් නෙත තෙමුණා මට නොදැනීම. එහෙම ගිහිල්ලා ඇයට පිටුපාලා ගිහිල්ලා වෙන ආදර හොයාගෙන ගිහිල්ලා අන්තිමට ඒක නොලැබුණුදා, ඒක කෙලින්ම කියලා තිනවා ආදරයක් නොලැබුණුදා සොයා ඔබෙ සිත මං ආවත් එරෙහි වුණා කසාවත මට. දැන් ඇයම ඉන්නවා, වෙනසක තියෙන ඇගේ ඇඳුම වෙනස් වෙලා. ඒ කසාවත කියන එක මොනිකා අවාචික සන්නිවේදනයක් කරන විශේෂිත ඇඟැලුමක් කියලා අපිට තේරෙන්න ඕන සමාජය තුළදී. මොකක් වුණත් ඒ ඇඳුම දිහා බලන අපිට පේන්නේ නැතුනට ඇස් දහහක් ඒ ඇඳුම දිහා බලන් ඉන්නවා. ඒ ඇඳුමෙන් කියවෙන්නේ ඇය ඒ ඇඳුමට අයත් වෙන පුද්ගලයා අපි නියෝජනය කරන තර නෙමෙයි ඉන්නේ කියලා. ඒ නිසා අපිට හැසිරෙන්න, කතා බහ කරන්න, සබඳතා පවත්වනකොට ඒ දේවල් වලදී අපිට විශේෂ වාරණයකට අපිට යොමු වෙන්න වෙනවා. ඒ හින්දා ඔහුට කියන්න වෙනවා කසාවතින් ඔබ යන විට මග සංසුන්ව ආදරයට හැඟුමන්නේ හදවත කොනක. කාලයක් තමන් එච්චර ආදරය කරපු, තමන්ගේ රිදුම් ලැබපු, තමන් ආදරයෙන් තුරුළු කරගත්ත අය වෙන්න පුළුවන්. හැබැයි දැන් ඉන්නේ ඒ එයාම නෙවෙයි, එයාම උනත්. ඒ නිසා ඒ යන මග සංසුන් අය ගමන් කරන එකෙන්ම කියවෙන්නේ ඇගේ ජීවිතේ වෙනස් වෙලා කියලා. එහින්දම ඔහු කියනවා මා කළ පව් මට සමා වෙලා එකම වරක් දෙපා වඳින්න දෙන්න කියලා. නමුත් මොනිකා මෙතන තියෙන ගැටලුව වෙන්නේ ඇය එතෙන්ට යන්න ගන්නේ මොනතරම් දරුණු තීරණයක්ද? ජීවිතයේ කලකිරීම, ජීවිත අවබෝධය මේ ඔක්කොම වෙන්න පුළුවන්. හැබැයි ඔක්කොටම වැඩිය තමන් ආදරය කරපු කෙනා තමන්ට දුන්නු දුකම තමයි ඇයට ඒ හිටපු ජීවිතය අත්හරින්න සිද්ධ වෙන්නේ. හින්දා දෙපා වැඳලා සමාව ඉල්ලුව පමණින් ඒ වේදනාවන් නැති වෙන්නේ නැහැ.

0: නම ලුඩුගම ගායනා කරන ගීතයක් අපි අහන්නේ. මං හිතන්නේ මේ නාමල් උඩුගම කියන ගාන ශිල්පියා 90 දශකයේ මුල් කාලයේදී අතිශය ජනප්‍රියත්වයට පත්වලා, විශේෂයෙන්ම මේ යුවතියන්ගේ සිහින කුමාරයා බවට පත්වලා හිටිය යුගයක් තියෙනවා. ඔහු ගැයූ ගීත අතරේ බොහොම මේ හිත රිදවන ගීත ගොඩක් තිබුණා. ඒ කොයි හැටියටත් අපි ඊළඟට ඔහු ගාන ගීතයක් තමයි අහන්නේ. කලින් ගීතයේදී චෝමර වීරසිංහගේ හඬින් අපිට ඇහුණා, ආදරයක් නොලැබුණු දා සොයා ඔබේ සිත මං ආව තෙරෙහි වුණා කසාවත මට කියලා මේ ගීතය. ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට කසාවතට ඔබේ වත දන් දුන්නා.
1: මෛත්‍රී මණිකා, නාමල්ගේ ජනප්‍රියම් වෙච්ච, හැමෝම කැමති වෙච්ච ගීත දෙකක් තිබුණා. එකක් නිසල වෙලා හද නොසලේ හසරල් කියලා පෙමතිය මිය ගිය ගීතේ, ඊළඟට තමයි මේ ගීතේ මෙහෙණියක වී සසර කතරේ. මොකද ඒකත් ඒ වෙනකොට ඒ අත්දැකීම් දෙකම ටිකක් සුවිශේෂ අත්දැකීම්. එහෙම අත්දැකීම්
0: සොලබ නැහැ නිර්මාණතර.
1: ඔව්, ඒකින් තමයි ඒ වුණේ. දැන් මෙතනදී ඒ පාපෙන් දෙගුරුන් මුදවන්න ඇය හිතාගන්නේ පිළිගන්නට මිස පිළිගන්නට මාව, ඒ කියන්නේ ඔහුව ඇයගේ දෙගුරුන් කැමති වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ දෙගුරුන්ගේ අතින් සිද්ධ වෙන්න පුළුවන් පාපයෙන් මුදවන්න ඇය ඇයගේ සමස්ත ජීවිතේම වෙනස් තියෙන එකට එළඹෙන. මොනිකා, මේක මේ වර්තමානයේ විතරක් සිද්ධ වෙන දේවල් නෙමෙයි. අතීත, අපි බුද්ධ කාලේන අතීතයට ගියත් ඒ සිද්ධ වෙලා තියෙන මේකමයි. දැන් මෙතනදී මම කියන්නේ අපිට දැන් මේ කාරණාවලදී අපිට තව දෙයක් කතා කරන්න පුළුවන් වෙනවා. මොනිකා, අපි ගත්තොත් මෙබඳුම දෙමාපියන් පිළිනොගත්ත කාන්තාවක් තමයි පටාචාර කියන්නේ. පටාචාරගේ ප්‍රේමය නෙමෙයි දෙමාපියන් උදත් ප්‍රේමය වුණේ. ඒ නිසා වෙනත් කෙනෙක් තමයි ඇයට යෝජනා කරන්නේ. එහෙම යෝජනා කරද්දී තමයි පටාචාර ඒ ජීවිතය අතහැරලා යන්නේ. අපි කියනවනේ පැනලා ගියා වගේ වචනයක්. එහෙම ගිහිල්ලා වුණත් ඇය අවසානයේදී එන ගමනේදී ඇයට සියල්ල අහිමි වෙනවා. ඒ සියල්ල අහිමි වෙලා, ඒ කියන්නේ ඇයගේ ජීවිතය වර්තමානයේදී අපි වන්දනීය චරිතයක් වෙන්න හේතුව වෙන්නේ ඇය එදා ගත්තේ නොගැලපෙනවා කියපු තීන්දුව වෙන්න පුළුවන්. ඒ ගැලපෙන තීන්දුව ගත්ත නම් ඇය මේ සංසාරේ තවමත් සරණ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි කිසාගෝතමිය ගත්තොත්, කිසාගෝතමීට ඒ වරප්‍රසාදය හිමි වෙන්නේ ඇයට පුළුවන් වුණා අර සිටුමැදුරක සියලුම රත්තරන් අඟුරු වෙච්ච මිනිසෙක් හිටියා සිටුවරේ. ඔහුට කියනවා මේ රත්තරන් ඔබ වෙළඳපොලේ දාලා විකුණන්න, කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් ඇයි මේ ඔබ රත්තරන් විකුණන්නේ කියලා, එයා පුතෙක් නම් ඔබේ දියණියට විවාහ කරලා දෙන්න, ඇය ගැහැණු කෙනෙක් නම් ඔබේ පුතාට විවාහ කරලා දෙන්න. මොකද ඇයට විතරයි ඔබේ අඟුරු වෙච්ච රත්තරන් අපෝ රත්තරන් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට කිසාගෝතමී තමයි එහෙම අහන්නේ කියලා, ඇයි මේ රත්තරන් විකුණන්න දාලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ වරප්‍රසාදයේ හින්ද මිසක් ඇයට කවදාකවත් ඒ සිටුමැදුරක දොරටු ඇරෙන්නේ නැහැ. එහෙම ආව ඇයට තිබිච්ච එකම ආලෝකය උනේ ඇගේ දරුවා. ඒ දරුවා නැති වුණු ඉඳ තමයි ඇය යන්නේ. නමුත් මොනිකා, මේ එකම දැම් පටාචාරකත් දරුවා නැති වෙනවා. සියල්ලම තමන්ගේ කුටුම්බේ නැති වෙනවා.
0: තමන්ගේ ඇස්සරහම
1: සියලු දෙනාම නැති වෙනවා. සිය පවුල කෙන තමන්ගේ තමන් හදාගත්ත දෙමාපියන් සහෝදරයොත් නැති වෙනවා. තමන්ගෙන් බිහි වෙච්ච පවුලත් නැති වෙනවා. ඒ නැති වෙලා ඇය බුදුහාමුදුරුවෝ ගාවට යද්දී බුදුහාමුදුරුවෝ ඇයට කියන්නේ නැගණිය සිහි එළඹ ගන්න කියලා. හැබැයි ඒ විදිහටම නැති වෙලා ගිය කිසාගෝතමියට බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ සිහි එළඹ ගන්න කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ නොමලගේ කින් අප මිටක් ගේන්න. සමහර වෙලාවට එකප විදිහේ ප්‍රශ්නයක් තියෙන අයට උත්තරය ලැබෙන්න යොමු කරන විදිහ දෙවිදියක් වෙන්න පුළුවන්. ඒ වචනේ නැතුව කිසාගෝතමියට සිහි එළඹ ගන්න කිව්වා නම් ඒ උත්තරය නෙමේ වෙන්න පුළුවන් අවසානයේ ලැබෙන්නේ. පටාචාරට නොමලගේ කින් අප මිටක් ගේන්න කිව්වා නම් ඒ උත්තරෙ නෙමේ වෙන්න පුළුවන්. එහෙනම් කවදාකවත් අපිට ලැබෙන උත්තර වලට සංසන්දනය කරන්න යන්න එපා. මොකද ඒ උත්තරේ ඇතුලේ සමහර විට අපි නොදකින ජීවිතයක් අපිට ලැබෙනවා.

0: නිරංජල සරෝජනී ගානගේ දැකහන්න අපි ළඟට ලොෂන් බුලත් සිංහලමේ ගීත ලියන්නේ ආචාර්ය වික්‍රත් රත්නායකන්ගේ සංගීතය. අවිහිංසක ඔබ අවිහිංසක මා දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා මා රිදවන්නට නොහැකිව ඔබේ හද දහස්වරක් දෙගුරුන් රදවුවා කියලයි නාමලරුගම කියුවේ. මේ ගීතේදී නිරංජල සරෝජනී හරි පුදුමෙල්ලීමක් කරන්න සමනින් මෙහෙම ඉල්ලන්නේ නැහැ කෙනෙක්. හඬවන්න මා රළ බිඳින සයුරසේ, රිදවන්න මා පෙති සිඳින කුසුමසේ.
1: මට සැපතකි ඒ ඉවසන්න බෑ මුනිවත ඔබේ. දැන් මේ අපි හපු ගීත ගණනාවක පිරිමින්ගේ දෘෂ්ටි කෝණයෙන් කියුනේම නිහඬ ගැහැණුන්ගේ වටිනාකම. මේක ලියන්නේ පිරිමියෙක්. හැබැයි ගැහැණු ඉල්ලා සිටින්නේ නිහඬ පිරිමින්ම නෙවෙයි, ඔවුන්ට ඕන දොඩමළු වෙන්න. එතකොට මේ කතා කරන්න අකමැති පිරිමි කතා කරන්න කැමති ගැහැණු එකම වහලකට යටට වුණාට පස්සේ තමයි පෞල් සංස්ථාවේ ගැටලුව ඇති වෙන්නේ. ඉතින් මෙතනදි මට මතක් වෙනවා යශෝදා සම්මානේ ප්‍රේමරත්න ලියපු මිලිතප්පර සිලියනයක් කෘතියේ කවියක්. ඒ කවියේ තියෙනවා මාතෘකාව සැමරුම්. ඇයි කියනවා මෙහෙම, සැමරුම් තිබුණේ බස් ටිකට් වල,
0: ලිප්ස්ටික් පිස දැමු ටිෂු වල,
1: ටොපිකොල කඩල කොටු වල.
0: හැබැයි ඒ කල්පයකට චුට්ටක් ඉස්සර
1: විවාහ සංස්ථාව ඇතුළට ආවට පස්සේ මේ සියල්ල අමතක වෙනවා. එකයි අය කියන්නේ මට සැපතක් ඒ ඔයාමව හැඬෙව්වත් රිදෙව්වත් මේ මුනිවතට වඩා. මොකද ඊට කලින් මේ තොරතෝංචියක් නැතුව දොඩමළු වෙච්ච අය මේ. මුළු 35 මග බැලු නැතගිනි රෑ 35 සිත වැදී ලව්ගිනි. ඇය බලාගෙන ඉන්නේ මේ පෙම්වතා එනකම් මග බලමි. ඒ ඇවිල්ලත් ඇය ඉස්සරහ මුනිවත රකින්නවා කියන්නේ ඇයට කතා කරන්න කෙනෙක් නැති වෙන එක. දැන් මොනිකා අපි හිතනවනේ අපි පහළම පාන්තිකයන් ඉන්න ගැහණු අය තමයි දුකින් කියලා. නමුත් සමහරට ඉහළම පාන්තික පවුල් වල ගෙවල් වලට කොටු වෙලා තාප්ප එහෙම නැත්තම් අර කියපු අර රිමෝට් වෙන ගේට්ටු ඇතුලේ හිර වෙච්ච ගැහණු ඕන තරම් ඉන්නවා. ඒ අයට සියලුම සැප සම්පත් තිබුණත් ඒගොල්ලෝ ගත කරන්නේ අර වගේම පීඩණයට පත්වෙච්ච ජීවිතය. ඒ අතරදී එකම පිරිමියා තමන්ගේ ජීවිතයේ ඉන්න එච්චර හැම දෙයක්ම කරන සැමියාගේ කතා බහත් වචන කිහිපයකට පමණක් සීමා වෙද්දී ඔවුන්ගේ ජීවිත කොයිතරම් ඛේදවාචකයක් වෙයිද? ඒ නිසා දුක තියෙන්නේ අපිටමයි කියලා හිතන්න එපා. මේ සැප තියෙන තැන්වලත් සමහර ගැහැණු හුඟක් දුක් විඳිනවා.

0: චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන ගීතයක් අපි මේ අහන්නේ. බොඩි අමරසිංහ ගීතය ලියන්නේ රෝහණ විරසිංහන්ගේ සංගීතය. කලින් අපි නිරංජලා සරෝජනී ගැයු ගීතයක් ඇහුවා. ඒ ගීතේ එක් තැනකදී කියනවා, සැඩහිරු ඔබයි පිනි පොදකි මා රැඳී. චන්ද්‍රලේඛා පෙරේරා කියනවා, කෙකටිය යායි පිනි පොද පිපිලා ආන් බලන් කදිමා.
1: ඔ මොනිකා, ඒ කලින් ගීතයේදී ඒ කියන උපමාවෙන්ම තේරෙනවා ඇයට සිද්ධ වෙනදී. ඔහු සැඩ හිරක් වෙද පිනිපොදකට පවතින්න බෑ. ඉර එළිය වැටෙනකොටම පිනිපොද අතුරුදහන් වෙනවා. ඒ වගේ තමයි ඇය ගිරිකුල ඔබයි මා සුලන් රැල්ලකි. ඒ ගිරිකුල හොලවන්න ඇයට පුළුවන් කමක් නෑ. මුළු වනපෙතක ඇය තනි මලක් වුණහම ඇයට කියලා කිසිම සේකක් නෑ. කියන්නේ ඇයට කියලා කිසිම වචනයක් වන්න ඇයට කියලා පිළිගැනීමක් නෑ. එතන ඇය ඉන්නේ එබ්බඳු පරිසරයක. හැබැයි මෙතනදි වෙන්නේ ඊට වැඩිය වෙනස් වෙලා. මෙතන ඒ පිනිපොදම අරගෙන කියනවා, ඒ උපමාව අරගෙනම ස්වභාව සෞන්දර්යයේ තියෙන සුන්දරත්වය, ඒ හැම සෞන්දර්යයක්ම දකින්න ඇයට සිහිපත් වෙන්නේ ඔහු. පිනිපොද දකින්නකොට, මේ වැහිපොද වැටෙනකොට ඔහු සමග ගෙවිච්ච අතීත මතකය ඇයට ලැබෙනවා. හැබැයි වෙලා තියෙන්නේ අද සිදා දියට යන පුංචි මස්සිනා සිත කලබයි කියලා ඇයට සිහි වෙනව. මොකද එතනින් එහාට ගියාට පස්සේ, මොකද මේක පොඩි බක්මාසෙට සම්බන්ධ කතාවක්, අපිත් මෙදා එන බක්මාසෙද අතගනිමුද කියලා තමයි හොයෝජනා කරන්නේ.
0: භාග්‍යවන්ත මාසේ,
1: භාග්‍යවන්ත මාසේ. හැබැයි දැන් ඒ හැම දෙයක්ම ඇයට බරක් වෙලා තියෙනවා. මොකද ඔහු සිදාදියට ගියාට පස්සේ ඒ සියලුම මතකත් එක්කලා ඇව අමතක කරලා තියෙන නිසා. ඒකයි මම කිව්වේ, මේ කොයි අන්තයකදී බැලුවත් අපිට හමු වෙනවා මේ ප්‍රේමයේ වේදනාවන් විඳින, ඒ කියන්නේ ඒක නගරේද ගමේද සත්මහලේද පන් පැදුරේද කියලා වෙනසක් නැතිව ප්‍රේමයේ වියෝදුක අපිට ඇහෙන්න ගන්නවා.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ රේඩියෝ ITN.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමගයි ඔබ ඉන්නේ. එනබෙ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදය NLB. සඳදිය දහර සමග ලකනහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර,

0: മാനവീയ പ്രേമയെ സൗന്ദര്യാത്മക വിയമനമേ സന്ധ്യ ധാര അത് സന്ധ്യ ധാര വിസദ്രോഹപു വീമ ശ്രീജാവർദ്ധനപുര വിശ്വവിദ്യാലയ സിംഹള സജന സന്നിപത്തന അധ്യനാശ ജ്യേഷ്ഠ കത്തിക്കാചാര്യ ആചാര്യ ഹാസമാല റെഡിക്കാപ്പല് സമക്ക് അപ്പൊ ഈ വിരാമയൻ പാസ് ആണോ സമിത മുതൻകടുവ മലിത് പ്രേര ഗായനാകരണ ഗീതയാക് താമത് മേ ഗീതെ ജനപ്രിയ സഹ മേ ഗീത എക്ക മേ ඇහෙන දෙබස් කණ්ඩ අදටත් විවිධ තැන්වලදී අපිට ඇහෙනවා. ඒක ඒ අදාළ ස්ත්‍රී නාමයම නොවෙන්න පුළුවන් ඒ අපි ප්‍රස්තුතයට පාදක වෙන කෙනාට තියෙන. හැබැයි මේ නම නිතර භාවිතා කරනවා. චංචලා තමයි ගැහණු නමය. අපි විරාමයට කලින් ඇහුවේ චන්ද්‍රලිකා පෙරේර ගායනා කළ ගීතය ඇහුණා. අපිත් මෙදා එන බක්මාසේදී අත ගනිමුද කියලා කීව කතා පොඩි සිතට බරක් වීවසන්නේ කොමා කියල මේ ගීතය මතක මන්දිර තන කීව ඒ රස කතා
1: ඔමනිකා මං හිතන ගීතයේ පද රචනාවට වඩා ගද්ද කන්නේ නිසා ගීතය ජනප්‍රිය වුණා නම් ඒ මේ ගීතේම තමයි මොනිකා. ඒක නිසා මේ ඒක උදාහරණයක් තමයි මේ අවස්ථාව. චංචලා කියන කාන්තා නාමවල නාම යෙදෙන ගීතත් අපිට ඇහෙන්න ගන්නවා. ඒ අතර මේ යුගයේදී වඩාත්ම ජනප්‍රිය වුණේ චංචලාව ඒ මේ ගීතේ හින්දමයි. නැත්තම් චංචලා හින්දා මේ ගීතේ ජනප්‍රිය වුණා. කොහොම වුණත් මේ ගීතේ ජනප්‍රියත්වයට හේතු වෙච්ච කාරණා කීපයක් හමු වෙනවා අපිට ඇත්තටම හොඳින් අහලා බැලුවොතින්. මට මතක් වෙනවා මේ ගීතේ අහන්න කලින් මොකද කලින් ගීතේදී කීව ඒ කතාවලට තව විශේෂණයක් ඇතුළත තියෙන රස කතා.
0: නිකම්ම කතා නෙවෙයි රස කතා.
1: මේ රස කතා රස වෙන්නේ අහන කෙනා ඒ ප්‍රස්තුතයේ රසවත් කියලා හිතන හින්දා. ඒ නිසා ඒ මතක මන්දිරයත් තනන්න පුළුවන් තරමේ රස කතා තමයි තිබුණේ. හැබැයි ඒ පන්තියේ පෙම හින්දා මම තනි වෙලා කියලා තමයි ඇය කියන්නේ. මේ කාලේ තමයි මං හිතන්නේ ගීතවලට මේ විෂුවල්ස් එන්න ඕනේ රූප රචනා එන්න පටන් ගත්ත කාලේ. ඒ නිසාමත් හේතුවක් වුණා මේ ගීතේ ජනප්‍රිය වෙන්නේ. එතකොට ඒ චංචලාගේ කතාව තමයි මේ කියන්නේ දෙතොල් සිපකියු කතා ආදරෙන් මා බදා. එතකොට ඒ හැම දෙයක්ම අමතක කරන්න බැරි මතක මන්දිරයක් තැනිලා තියෙනවා. මං කැමති තෝරගන්න නුවන් තොටවත් රචනා කරපු කවියා ඔහුගේ පුරුදු පාසලකුණකි බොර වූ පොකුණ ළඟ කියන කෘතියෙන් තමයි මේ කවිය උපුටාගෙන මේ මං හිතන්නේ නුවන් තොටවත්තත් අපිට ප්‍රේම තටාකේදී නිරන්තරයෙන් හමුණු චරිතයක් මේ ගීත ගැනම කතා කරන්න. ඔහු ඒ කවි පන්තිය නම් කරන්නේ ගැහණු හද සැහැල්ලුය කියලා. ඒක ගැන වෛද්‍ය විද්‍යා පිළිබඳ ග්‍රන්ථකින් උපුටනයක් ලබා ගන්නවා. මම ඒ හින්දම මේ කවිය උදාගත්තේ පුරුෂයෙකුගේ හදේ වස්තුව ස්ත්‍රියකගේ හදේ වස්තුවට වඩා සාමාන්‍යයෙන් අවුන්ස දෙකක් පමණ බරින් වැඩිය. මේ කියන්නේ අර කිලෝ වලින් කියනවා නම් එම්ත බරමණේම අනේ යටතේ තමයි. එනිසා ඔහු කවියක් ලියනවා පිරිමි හද බර වැඩිය ගැහණු හදකට වඩා ඔවුන්සයක් දෙකක්.
0: පසුව ලියමි ගැහණු හද සැහැල්ලුය පිරිමි හදකට වඩා ඔවුන්සයක් දෙකක්.
1: වෛද්‍ය විද්‍යානුකූලව දුක දරා ගැනීමේ හැකියාව අනුව නම් ගැහණු අඬලා පිට කරන හින්දා කඳුළු බර අඩු ඇති.
0: සහ ඊළඟට ශාරීරිකව ගත්තාම ගැහණු ශරීරය හැදිලා තියෙන්නේම දරුවෙක් ප්‍රසූත කරන්නමයි. එතකොට ඒකත් එක්ක ඒ ලැබෙන අත්දැකීමත් එක්ක කාන්තාව පරම්පරාවෙන්ම උරුම කරගෙන ඉන්න ඒ වේදනාවල් තමන් දරාගත යුතුයි කියන තැන නිසා ඒ ශක්තියත් එක්ක දරා ගැනීම හැකියාවත් වැඩි.
1: එහෙම බලනකොට බර වැඩි වෙන්න පුළුවන්. මොකද පිරිමිට දුක දරන්න බෑ. පිරිමි දරාගන්න දුක කාටවත් කියන්න නැතුව ඒක තද කරගෙන නිසා අනිවාර්යයෙන්ම අර කියන ඇටලේ මස් වලට වඩා අටනන්නේ හැලේ මස් ශිරාණ ආහාර ඔයවට වැඩිය ඒ දුකේ බරත් එකතු වෙනවා ඇති ඒ හදවතේ බරට. මෙතනදිත් ඒකයි කියන්නේ ඇහ ඔහු කියනවා ඔයා මගේ ඔයා තාම මගේ සිහිනේ පෙම් කුමාරි. මොකද මම හීනෙන් ඇඬුව තාලේ දන්නේ මගේ හිත විතරමයි. මොකද ඔහු හැබැයින් කඩන්න බෑ හීනේ කඩලා මේ දුකෙන්මයි ඔහුගේ හිත බර වෙලා තිබුණේ. එහිඳා ඔහුගේ මතක මාලිකාවේ හැමදාම රජිට උනේ ඔහු අතහැරලා ගියත් අතහැරලා යන්න සිද්ධ වුණත් ඒ චංචලාව තමයි. ඉතින් ඒ වගේ පිරිමි අදටත් ඒ චංචලාවකම් බලන් ඉන්නවා අපිට මගතු.

0: මරිත් මොකද මෙතන කරන්නේ?
1: නෑ සර්.
0: මොනවද බලන්නේ? අතුල පෙරහැරක් යනවද?
1: ඔව් සර්. නෑ සර්.
0: ඔව් සර් නෑ සර්. අලා මත.
2: මලිට ගහති. ඇයි චංචලා නන්නේ?

0: රොමේෂ් සුගතපාල ගාන ගීතයක් අපි මේ ඊළඟට සඳදී දහරතුලින් අහන්නේ. අපි කලින් ඇහුව සමිත සහ මලිත් ගාන කළ ගීතයේදී එක්තැනක අපිට ඇහුණා ඔයා තාම මාගේ සිහිනේ පෙම් කුමාරියයි කියලා. මේ ගීතයේදී බින්ද දමා මගේ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ,
1: දිගු දැස දුටුවාම හැංගෙනවා පෙරසේම, දැන් Tamanට අහිමි වුණත් ඒ රූප කාය දකින්නකොට අපිට මතක් වෙනවන අතීතේව, මෙයා මගේ මෙහෙම හිටියා, අපි මෙහෙම හිටියා, ඔයා මගේ වෙච්ච හැටි සිදුවීම් ආයේ කියන්නේ රිවයින් කළා වගේ රූප රාමුත් එක්කලම මතක් වෙනවා. මේ කියන්නේත් ඒකයි, උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද? දැන් ඔබ මගේ සිහින බිඳ දමලා ගියා වුණාට ඔහුගේ හිත ලෝභකම් කරනවා ඒ ගෙවණු කාලෙට. අපිට කොච්චර දේවල් අලුතෙන් හම්බුණා වුණත් මොනිකා, අපි පරණ දේවල් වලටම සමහරලාට කැමති ඉන්නේ. පරණ මොකක් හරි දෙයක් ඇස්, පරණ ගවමුත් තියෙනවා සමහරලාට අපිට අමතක කරලා විසික් කරන්න හිතෙන්නේ නැති හිත ලෝභ වෙන. ඒ වගේ පුංචි පුංචි සිද්ධි වලින් අපි හිත අල්ලගෙන තියෙනවා. ඒකමයි මේ හීනෙත් අතහැර ගන්න බැරි ඇහුට හේතුවක් වෙන්නේ. කොයිතරම් නොගලපෙනවා වුණත් මේ කටු යහන හොඳයි කියලා හිතෙන්නේ ඒකේ තියෙන බැඳීම තදින් අල්ලා ගැනීම නිසා. ඒ හින්දා ඔහු කියනවා රෑ මේ ඔහුට මේ ගින්දර දරන්න බෑ, අර කදවත බර වැඩි වෙන්නේ ඒකමයි. තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ, ඔබට මේක දැනෙන්නේ නෑ, නමුත් මට මේ වේදනාව දරා ගන්න බෑ. එහෙනම් මට මගේ සිහින දෙන්න කියලායි ඔහු ඉල්ලන්නේ. කවදාද ඔබ එන්නේ කියලා ප්‍රශ්නය අහන්නේ ඔහුට මේ වේදනාව තව දුරටත් දරන්න බැරි වෙච්ච නිසා.

0: සඳදියද හරතුරින් අප අදහන විනින කතා බහටලක් කරන ඔසන් ගීතය සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ මුල් කාලයේ දහුණු ගීතයක්. උදය ඇතුළු සියලු දෙනා එකට මේ නිර්මාණකරණ යෙදුණු කාලයේ දහුණු ගීතයක්. අපි කලින් ඇහුව රොමේෂ්ගේ ගීතයේදී පෙර එදා හමු වෙලා වෙලනු හැටි මුදු පහස්සී කියලා ඇහුණා මේ ගීතය. ඔය මුදු පහස්සේ දැවටෙන්න මගේ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගේ ආදරේ.
1: රමේෂ් කියපු ඒ වේදනාමක විප්‍රයෝගයට කලින් ඔවුන්ගේ ප්‍රේමයේ තිබිච්ච සුන්දරත්වයෙන් පිරුණු අවස්ථාව තමයි මේ කියවෙන්නේ කියලා හිතෙනවා මොනිකා. හැබැයි මේ ගීතය අහනකොට හිතට දැනෙන සැනසීම ඒ තරංගේ වචනවලින් ඒ ආදරණීය හමුව ගොඩනගල සරසවල තියෙනවා. නිකන් නෙමේ රන්වන් මල්දම් සොඳ ගොතා මා අති මගේ අතින් තමයි ගොතලා ඔබේ නිල්වරලස හැඩදානවා හිතෙන්. හැබැයි ළඟට ගිහින් සරසවන්න පුළුවන් කමක් හම්බෙලා නැද්ද මන්ද? මන්මත් කරදා මුදු සිනහ මල්සරි සැනසෙනවහු සොඳුර නුඹ මගේ ළඟින් ඉන්නවා කියලා හිතලම ඒ හින්දා ඔව් ආස කරනවා ඇගේ මුදු පහස දැවටෙන්නේ. ඒ නිසා ඔබගේ ආදරේ කියන සඳ කිරණින් මගේ ජීවිතේ සලසන්න කියලා ඔහු ඉල්ලනවා. ඇත්තටම බලපන් මොනික, මිනිස්සු මුළු ජීවිත කාලෙම වෙහෙස වෙලා මහන්සි වෙලා හැමදේම කරලා තියෙන්නේ මේ ආදරේ වෙනුවෙන්මයි. හැබැයි ඔවුන් හැම තප්පරේම විඳවලා තියෙන්නේ ආදරේ නැතුවමයි. ආදරේට හැමෝම ලෝභයි. හැබැයි ආදරේ හින්දා එකිනෙකාව මරා දමමින් විඳවන්න ලෑස්ති කරමින් ඒ ආදරේ හිමි කර ගන්න යනවට වඩා ආදරයට අවංක වෙලා ඒ ආදරයෙන් අපේ ජීවිතය සරසව ගන්නව නම් මෙන්න මේ ගීතේ කියනවා වගේ හිමිහිට ළමද මත හුස්ම තබමින් සෙනෙහස පතමින් උඹ දැහැන රැඳිමින් වගේ අපිට ඒ හැඟීම ඒ ආකාරයෙන්ම විඳින්න පුළුවන් වේවි. ඉතින් මේ සඳදිය දහර ගලන්නේ ඒ වන් වූ ආදරයක් ගැන ලෝකයට කියන්නමයි.
0: අපි එහෙනම් සමුගෙන යනවා අදට සඳදිය දහරතුලින් නැවත තවත් සොඳුරු සවකදී ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක. ප්‍රාර්ථනාව ඔබට සුබ රාත්‍රියක්. රංජිත් පුෂ්පකුමාර සමග මම මොනිකා සේරසිංහ.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාග ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0111 679 579

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනිය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: සම්බුදු සිසිලසින් ලක්දිව එකළු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
1: ජොනි වෙස්සේ නවය පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු හයේ සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Side Light.
0: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Light. සමාජ ගවේෂණය.

0: දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව සම අනුග්‍රහය
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: පාට පොතක් පිළකලා කලල් කලාවේ
3: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දුන්නේ සුරු කරුපත්ය සහතන ඔබය මියන තුරු
4: හදුට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජීවිතයේ ජීවිතය
2: රසෝ ගයේ බැඳීමු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
3: ආදරණීය ජීවිතය ඉරිදා රාත්‍රී 7ට හිමාලික
4: ජෝරාදරය
5: The channel that shaped generations. From the stories you grew

0: දවල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැහැව.
3: මොකද කිව්වේ?
1: එන්න කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුට හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලෙ සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: මෙලවරාත්‍රී 10යි ලක්හඬ හගෙන ඉන්නේ 93.5 93.7. අපි මිනිස්සු නේ මිනිස්සු වෙච්ච අපි හීන වර්ග දෙකක් දකිනවා. ඒ තමයි රෑ හීන, දවල් හීන. එතකොට මේ අපි කියනවානේ ඔය දවල් හීන කියන එක අපි දකින්නේ අපිට ඒක ළඟා කරගන්න අමාරුයි කියලා. හැබැයි ඒ වගේ හීනත් ඔයාලට හැබැයි කරගන්න අපි කිනාව ක්‍රමයක්. මෙන්න ඒ ක්‍රමේ. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: එය විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන්, මේ දවසේ ගෙවි යන පෑ 24න් මේ ආරම්භ වෙන්නේ තවත් පෑ භාගයක්. හැබැයි මේ පෑ භාගය ඔබේ ජීවිතය වාසනාවන්ත විදියට වෙනස් වෙන පෑ භාගයක්. ඒ පෑ භාගයට අපි නමක් දෙනවා වාසනාවේ සුබඩ හොරාව. මේ NLB ජාතික ජයවර්ධනය. අද NLB ජාතික ජයවර්ධනයේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා දිල්හරා අමරසේකර මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. අකුරැස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් KGD අනෝජා මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා, ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපති MDS අමරතුංග මහත්මිය අද දවසේ අපිත් සමග ඉනිකතු වෙනවා. අද දවසේ ඔබ මිලදී ගත්ත NLB ලොතරැයි පත් අතරින් දැන් එහෙමනම් අතට ගන්න NLB ජය. කොයිතරම් තිබුණත් කොයිතරම් හන්ම කළත් මදි කියලා හිතන නිසාම අදත් අතට සල්ලි වෙනුවෙන් NLB ජය 497 වෙනි දිනු මැදීමේ වාරය අපි ආරම්භ කරනවා. එහෙමනම් දැන් අපි යමු වෙනවා දිනු මැදීමට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය K ජයග්‍රහී අංක 5827. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් 105,000 ජයග්‍රහකින් 226 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 5770 දෙනෙක් බිහි කරලා තියෙනවා.
2: Today selected English Ladies K and the winning numbers are 5827.
1: අද NLB ජය ලොතරැයියෙන් රුපියල් 105,000 ජයග්‍රහකින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා T සසිකර නෙල්ලි අඩි සහ නිල් ධර්මදාස මඩුගස් හන්දිය. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 37 දෙනෙකුත් අපි බිහි කරනවා. එයන් අද දවසේ NLB ජයතුලින් සමස්ත වාසනාවන්තයින් 75,943 දෙනෙකු අතරේ රුපියල් 7,29,360 ක මුදලක් අපි බෙදා දුන්නා. තව තවත් තෑගි වැඩි වුණු නියත ධනයෝග හඳහන අදත් ඔබට වාසනාව උදා කරනවා 1538 වෙනි වතාව. අද හඳහනෙන් ඔබට වාසනාව කියන ලග්න සංකේතයයි මුලින්ම අපි තෝරගන්නේ. ජයග්‍රහී ලග්න සංකේතය අද දවසේ මේෂ. ඊළඟට ඔබේ වාසනාව තව තවත් වැඩි කරන ජයග්‍රහී අංක 4 අපි තෝරගන්නවා. මුල්ම ජයග්‍රහී අංකය අංක 1. ඊළඟට වාසනාව ගේනවා අංක 45. ඊළඟ ජයග්‍රහී අංකය අංක 48. අවසන් ජයග්‍රහී අංකය හඳහනේ අංක 36. ක්‍රීඩා අරමුදලට වගේම සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් එක්ක රුපියල් 110,000 ප්‍රථම ත්‍යාගලාභීන් 121 දෙනෙක් බිහි කරලා තියෙනවා.
2: Today selected zodiac sign is Aries and the winning numbers are 145, 48 and number 36.
1: අද හඳහනෙන් රුපියල් 110,000 ක ප්‍රථම ත්‍යාගලාභී බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා කොල්ලුපිටිය NLB අලෙවි නියෝජිත WG උපුල් කුමාර ජයනන්ද. එයානුවත් දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 136,767 දෙනෙකු අතරේ රුපියල් 93,34,940 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේත් ඔබ මිලදී ගන්න හඳහන ලොතරැයිය වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙන සුපිරි තෑගිය වටිනාකම රුපියල් 37,44,917.60. වාසනාවේ සිරි කත කැන්දන ගොවිසෙත සද්දිනම ජයනියත ගොවිසෙත මේ ආරම්භ කරන්නේ 4,471 වෙනි දිනු මැදිමේ වාරේ. 6,90,000 වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න. එහෙමනම් දැන් ඔබ සූදානම් වෙන්න. මේ තෝරගන්නේ ගොවිසෙතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. ජයග්‍රහී අංක 4යි ඊළඟට අපි තෝරගන්නේ. ගොවිසෙතේ මුල්ම ජයග්‍රහී අංකය අංක 7. ඊළඟ ජයග්‍රහී අංකය අංක 80. ඔබ අතේ තියෙන ගොවිසෙතේ බලන්න අංක 13 සඳහන් වෙනවද කියලා. අද තීරණාත්මක අවසන් ජයග්‍රහී අංකය අංක 67. ගොවිසෙත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 250,000 වාසනාවන්තීන් 671 දෙනෙක්, රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 53 දෙනෙක්, සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් බිහි කරලා තියෙනවා. එහෙමනම් බලමු.
2: Today selected English letters V and the winning numbers are 7, 80, 13 and number 67.
1: අදත් ගොවිසෙතෙන් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා පැල්මඩුල්ල BM යසරත්න මහතා. ඒත් එක්කම ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 3ක් ගැනීමෙන් රුපියල් 250,000 වාසනාවන්තීන් 5 දෙනෙකුත් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ඉන්ද්‍රාණි ගුණසේකර මාතලේ, ජේ හරිකරන් කල්කුඩා, නන්දික සිරිසේන හෝමගම, KA ෂොහෙල් එරංශ බටගම නිලංක ප්‍රේමරත්න ඇහැලිය ගොඩ යනුවත් දවසේ ගොවිසිතේ සමස්ත වාසනාවන්තීන් 124,335 දෙනෙකු අතරේ රුපියල් 1,05,845,840 මුදලක් අපි බෙදා දුන්. සත් දිනම ජයනීත ගොවිසිතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 6,91,15,221,716. දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලතරයි ගන්න මෝන ටිකට් එක නිසා දැන් ඔබේ අතේ තියෙනවා. අදත් වෙනද වගේම මතක් කරනවා ත්‍යාග රටාව ගැන. ඔබට පුළුවන් සුබ ලග්නයේක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්න. ඒත් එක්කම ජයග්‍රහී අංක 3ට රුපියල් 50,000 තෑගිත් ප්‍රවර්තන ත්‍යාග අංකයේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙමනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 345 වෙනි දිනුමැදිනේ වාරය. සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී සුබ ලග්නය තුලා. ජයග්‍රහී සුබ අංක 3 ඊළඟට අපි තෝරගන්නවා. මෙම ජයග්‍රහී අංකය අංක 28. ඊළඟ ජයග්‍රහී අංකය අංක 51. අවසන් ජයග්‍රහී අංකය අංක 35. රුපියල් 25,000 තෑගි ඔබට දිනා දෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 8,532. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 224 දෙනෙක් එක්ක 50,000 ජයග්‍රහකින් 1,121 දෙනෙක් බී කළ තියෙනවා.
2: Today selected zodiac sign is Libra and the winning numbers are 28, 51 and number 36.
1: අද 245 වෙනි සුබ දවසක් තුලින් රුපියල් 50,000 ජයග්‍රහකින් 9 දෙනෙක්ම අපි බී කරනවා. ඒත් එක්කම ප්‍රවර්තන ත්‍යාග අංකය ගල්පා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 41 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තීන් 109,657 දෙනෙකු අතරේ රුපියල් 91,78,020 මුදලක් අද සුබ දවසක් තුළින් අපි බෙදා දුන්. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව ගේන්න දැන් සූදානම් ඉන්නවා අනුෂි සමගින් ජේමන්.
2: මීළඟට මෙගා පවර්.
0: සුබ දවසක්
3: අලුත් වෙලා
0: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක එකයි ලග්න එකයි
3: 200ක්ම ඔබ යකි
0: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම ඇති
0: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් ඇති අංක 3ට
0: 50,000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25,000
0: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: කවුරුවත් විශ්වාස නොකරන කාටවත් අදහා ගන්න බැරි දවන්ත හින ඕනෑ තරම් ඔබ දකින්නත් සුදානම් වෙන්නවා මෙගා පව වෙතින් ඒ වාසනාවන්ත හින හැබැයි කරන්න හැම හිනකටම අපි වෙනස්ම වූ තෑගක් ඔබ වෙනුවෙන් අරගෙන අවිලා තිනවා මෙගා පව වෙතින් ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ අන්නේ නිසා රුපියල් 29 කෝටිය ඉක්ම භාගිය මෙගා සුපිරි තෑගයකුත් තවත් සුපිරි තෑග දෙකකුත් සමග ඔබේ හින හැබැයි කරන මෙගා පව 2577 වන දිනුම් වරයි අපි මේ ආරම්භ කරන්නේ. මුලින්ම අපි මේ සොරා ගැනීම ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. දැන් අපි මේ තෝරා ගන්නේ ඔබේ සුපිරි අංක. අද සුපිරි අංකය අංක 16. බලමු එහෙනම් අද ජයග්‍රහී අංක 4 ඔබේ වාසනාව අපිට තෝරලා දෙන්නේ කොහොමද කියලා. බලමු ජයග්‍රහී අංකය අංක 3. දෙවන වාසනාවන්ත අංකය අංක 77. තුන්වන වාසනාවන්ත අංකය අංක 72. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 59. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයි මේ වසරේ සුපිරි ත්‍යාග ලැබින් සිව් දෙනෙක් අපි දැන්ටමත් බී කළ තිනවා.
6: Winning English letter is U. Super number is 16. Winning numbers are 377, 72 and 59.
5: අද මෙගා පව වෙතින් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් තිදෙනෙක් අපි බී කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා. නිෂානි මහදුරගේ තුඩාව අජිත් අලහකොන් පිටකොටේ සහ නීල් ජයසිංහ කෑගල්ල අපේ NLB අලවිනෝෂිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 124,654 දෙනෙක් අතරේ රුපියල් 78,800 මුදලක් අපි අද නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගය රුපියල් 29,62,23,302ක් පව සුපිරි තෑගය රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගය සුපිරි මෝටර් රථයක් වෙල් 8 කෝටි ඉක්මවා ගිය දවැන්ත නිධානයක් සමග ශ්‍රාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2259 වන දින වරයි අපි මේ ආරම්භ කරන්නේ. එමනම් අපි මුලින්ම තෝරා ගන්න ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. මොනවාද වාසනාවන්ත අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් පළමු වාසනාවන්ත අංකය අංක 27. වාසනාවන්ත දෙවන අංකය අංක 43. තුන්වන ජයග්‍රහී අංකය අංක 17. අද ධන නිධානේ අවසන් වාසනාවන්ත අංකය අංක 2. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි රීතියාග ලාභී 120 ලක්ෂපතියන් 29 දෙනෙක් අපි දැනටමත් බිහි කළ තියෙනවා.
6: Winning English letters I winning number 27, 43, 17 and 2.
5: අද ධන නිධානයෙන් රුපියල් 1,02,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලවි කරනවා මන්නාරම NLB අලවි නියෝජිත Y යෝගදීපන් සහ තවත් වාසනාවන්තෙක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. සමගින් වාසනාවන්තින් 94,529 දෙනෙක් අතරේ රුපියල් 56,51,440ක මුදලක් අපි අද බෙදා දෙනවා. කෙරිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ නිධානේ වටිනාකම රුපියල් 8,60,12,882.732ක්. ලංකාවේ පරම්පරාවන් ගණනාවකට වාසනාවන්තයින් බිහි කර නම් දරු ලොතරැයි ලොව රජර කිරුල පැළඳි මහජන සම්පතේ 6,229 වන දින වාරයට අපි සුදානම්. රුපියල් 2,75,00,000 ඉක්මවා ගිය සුපිරි තෑගක් අපි අද ඔබ වෙනුවෙන් වෙන් කළ තියෙනවා. මල්මේ වාසනාවන්ත සුපිරි තෑග වෙනුවෙන් අද ඔබ ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රහී අංක 5. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 5, 4, 6, 7, 8 සහ 2. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි තෑග ලාභී 9 දෙනෙක් 25 ලක්ෂපතියන් 192 දෙනෙක් අපේ රට බිහි කළ තියෙනවා.
6: Winning English letters G winning numbers are 5, 4, 6, 7, 8, 2.
5: අදත් මහජන සම්පතෙන් රුපියල් 125 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලවි කරනවා කුරුණෑගල NLB අලවි නියෝජිත අචලා නානායක මහත්මිය සහ තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂපතියන් 23 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලවි කරන්නේ මෙන්න මේ NLB අලවි නියෝජිත වරුන්. කාශ්‍යප විද්‍යාපති අකුරැස්ස, ඕජී අශෝක කුමාරි ගංගොඩවිල, ජේ.ඒ. නිශාන්ත රොහාන් වැලිගම්පිටිය, ජගත් පුෂ්පකුමාර ඇල්පිටිය, තුසිත සංජීව වඳුරම, ටී.එච්. චන්ද්‍රතිලක පහල කළුගමුව, කුමාර පෙරේරා හැටන්, ස්වර්ණලතා කන්තලේ, කේ.ඒ.ජී. ගුණරත්න අම්හෙගොඩ, කේ.ඩබ්ලිව්. සරත් පුත්තලම, පියාමර රාජකරණ හලාවත, අයි.ඩී. සිරිපාල කුරුවිට, ප්‍රියන්ත කුමාර ජායල, ඒ.පී. වීරසිංහ අරන්දර, අමිල පැතුම් දඹුල්ල, රෝහණ පියදිගම මාතලේ, ඩී.ඩී. පුෂ්පකුමාර හේයන්තුඩුව, ඩී.ඩබ්ලිව්.ඒ. දීපා පැලියගොඩ, කේ.ජී. වික්‍රමසිංහ අනුරාධපුර, ආර්.එම්. ආර්යදාස තමුත්තේගම, ඉන්දික හරිශ්චන්ද්‍ර පත්බේරිය සහ කේ.ජී. ධර්මදාස වීරකැටිය වගේමයි තවත් ලක්ෂපතියෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 266,717 අතරේ රුපියල් 2,42,11,240ක මුදලක් අපි අද බෙදා දෙනවා. දිනක ජය නියත මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,75,30,928ක්.

0: අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් අවසන් අංක 4ත්. ඒ අනුව අද සම්පත 804 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත් වෙනවා 6 7 8 සහ 2. අද සම්පත draw number 804. Today's winning English letter is G and the winning numbers are 6 7 8 and 2. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ත් සැටි කොට පිළිගැල ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාව දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලතරපත් අලවි කරනවා හොරණ NLB අලවි නියෝජිත ප්‍රියංග රත්නවීර සහ රමුක්කන NLB අලවි නියෝජිත HG ස්වර්ණලතා. ඒත් සමගින් අද සම්පතෙන් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,17,13,640ක මුදලක් අපි බෙදා දෙනවා. ජයග්‍රහකින් 9,58,694 දෙනෙක් අතරේ රුපියල් 8,56,75,280ක අති දැවැන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවන්නේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

වැඩ ඉදිරියට යන්නේ ඔබ නොසිතූ මේ ලොතරැයි විරුවාගේ දායකත්වයෙන් නොවේද? රටක් වැඩහල්ලන දවසේ මුල්ම ගනුදෙනුව NLB ජීවිතයේ සේනේට වාසනාවේ ආශිර්වාදය.

0: ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
1: මේ කතාව කියනවා මාව තෝරගත්තේ.
2: මට මේ මිනිස්සයා ගැන ලෝකෙට ඇත්ත පෙන්වන්න ඕනේ කි.
1: මට කතා කරන්න ඕනේ පූර්විකා ආන්ටි ගැන.
3: පූර්විකා ගැන?
1: ආන්ටි කිව්වා මට මේ පොත දැක්කම සර් හුඟක් පුදුම වෙයි කියලා.
4: සර් නම් නිය පොත්තකට හරි කරදරයක් වුණොත් දුක් වෙලා හොයලා බලලා තියෙනවනේ. හැබැයි දැන් නම් ඔයාගේ අතපය හතර ගලවලා ගමත් මට ගාණක්වත් නෑ.
0: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

सूत्र देशना पर महाकारुणिक बुदुरजानन वहन्से विसिन लोक सत्वया वेत अनुकंपावेन देशना करन लद आरक्षक परित्राण देशना अतरिन महा समय सूत्र देशनाव अति विशेष वोकि तारका समूहयक पिरिवरा बेबलिन पूर्ण चंद्रयासे एदा कपिल वस्तु नगरा सन्ने महा वनपित एकालोक करमिन समस्त महा विश्वतलेम बुद्धाज्ञा चत्रेट हसु करमिन पवत्मन लद मे देशनाव विशेषेन्म सजायना किरिन्ने सम्यक दृष्टिक दिवितेवताउं वहन्सेलागी एल्म बेल्महा आशीर्वादे अपेक्षाविने एदा बुदुरजानन वहन्सेगी श्रीपाद मूलेहि गौरवा विवादन पूर्वकव दस दहसक चक्रावाट्यन सित सपमिने महानुभाव संपन्न दिव्य गणया බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ එන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිටි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාණ වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

අරම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: తజక సూత్ర దేశనావ దేశ్ఞానన్ వహన్సే గంపుల మీతలావ కొహుమడ రువన్పా మూల మహా విహారాధిపతి పూజ్యపాద ఘనే కుమరే శాంత స్వామిన్ వహన్సే.
1: అనంత దుఃఖ వేదనావన్ హా సంతాపయన్ గిన్ యుతువ ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේ නම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා, දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද!

ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද, පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: අයිබවන් සුබ දැස්සනක් FM 93.97 ලක්හඳ හගෙන ඉන්න බලා උදේ 5 විනාඩි 3යි
1: FM 93.5 FM 93.7 ලක්හඳ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

මේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.